පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බරවුත ඇසන ඔබේසිත් අවදි කරන්නේ.
1: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබ ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න
2: හැමතේකම එක වගේ නෙමේ ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: Wake up. Satutu Hormones. Alpha Studio.
7: Davasata moona karana vitamins. Alpha Studio.
6: Yes. Yes. Energy Morning Vibe ekak ekka davasama suma karaganna.
7: Ratema taruwange dakshata ekka satutin davasa patan ganna.
8: Good morning.
6: Satya Dawaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
0: බරවදසන ඔබේසිත් අවදි කරන්නේ
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න
0: කවදත් අලුත් කාගෙත් net
9: නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
10: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවසේ ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සම්විධානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න පාපය අපිව වෙන් කරනවා පාපයයි අපි හඳුන්වන්නේ දෙවි සමිදානන් හා ඔබ අතර ඇති සබඳතාවේ ඔබ කඩා බිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා නම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. සුභා ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙකා අතර මානව වර්ගය අතර නොහොද නොහොක්කඩු හට ගන්නවා. මේක පාපය. සමිධානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේත් නැවත ස්වභාව ධර්මයක් නැවත ඔබේ සහෝදරයා හා සහෝදරිය සමගත් එකී ආදරණීය සබඳකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එර අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස් පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයානන්ගෙන් පිරෙන්න. සමිධානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිසාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
9: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
11: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොම තියාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමානම් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහැ, කන, නාසය, අත, පය, මේ හැම දෙයක්ම අවයවයන්. හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත, වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත්තලයක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහ දුවනවා. ඒ වගේම මේ ඇහැ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයවන් වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල නගරයේ පවුලේ ජීවත් වෙනකොට අපි සෑම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගරිමින් මේ අවයවයන් වාගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට භාග්‍ය ලබා දෙනු මැනව.
9: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Let FM Alpha Studio with Cousini and Lehansa.
1: Hello, hello. Good morning, mage ratrang yaluane. Hello, hello. Good morning, mage ratrang ratrang ratntrang hamotama. Udehayai vinati pahai velava. Batata tavus 2026 July 8 venida. අපි අද හරිම ආතරෙන් බොහොම ආශිර්වාදාත්මක හැඟීමකින් පටන් ගන්න ලෑස්ති. ආශිර්වාදය ලැබේවා. හිතෙන විදිහට හිතෙන තැනට යන්න ලැබෙන්න ඕන. ඔයාගේ හිත ඇතුලේ තියෙනවනේ එක එක සැලසුම්. ඒක පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. ඒ හැම සැලසුමකටම යන්න, ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවට යන්න ලොකු ආශිර්වාදයක් තමයි මේ දෙන්නේ.
2: ආශිර්වාදයක් කියන්නේ කසුනියා කී, අපි නිකම්ම වචන විදිහට කිව්වට මිනිස්සෙකගේ ජීවිත අපි කියන්නේ ඒකාලෝකමත් කරන්න පුළුවන් ලස්සන සිතිවිල්ල.
1: හරියටම හරි. ඒක දැන් ලෙහන්සා අපිට ඔය එක එක අය දැන් ගොඩක් අපි පවුලක් වගේ බැඳිලා ඉන්නවනේ. අපිට ගුරුවරු, එතකොට විදුහල්පතිවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු පවා අපිත් එක්ක පවුලක් වගේ එකතු වෙලා ඉන්නවා. වයස් ේදයකින් තොරව, ආගම් බේදයකින් තොරව, එතකොට අපි හිතුවොත් එහෙම තනතුරු බේදයකින් තොරව. දැන් සමහර වෙලාවට ඔය ටීචර්ස්ල පවා කියන දැන් මම ටීචර්ස් කියලා එහෙම තමයි ඒගොල්ලොත් එක්ක චැට් එකකට හරියන්නේ. දැන් මාත් එක කෝල් එකක් ගත්තාමත් ආසර් එහෙම කියලා තමයි කතා කරන්නේ. එතකොට වචනෙම කියන අනේ මට සර් කියන්න එපා. ඒ කියන්නේ අර ඒ තරමටම අපි පවුලක් වගේ අපි හැමෝම එකතු වෙලා ඉන්නවා. දරුවෝ දැන් ලෙහන්ස වගේද, ලෙහන්සත් එක්ක අක්කලා අයියලා නංගිලා මල්ලලා කොච්චර චැට් කරනවා. එතකොට මන් දැක්කව දුව පුතා කියලා කොච්චර චැට් කරනවද. ඉතින් අපි හැමෝම අර පවුලක් වුණාම අපිට හැමදේම දැනෙනවනේ. ඉතින් එතකොට පවුලක් වුණාම අපි කොච්චර ආශිර්වාද බෙදා ගන්නවද නේ ලෙහන්සා?
2: අනිවාර්යයෙන්ම. ඒ වගේම කසුණියා කී, පවුලක් කියන්නේ සතුටම විතරක් නෙවෙයිනේ. අපි එකwidetilde අපිට දුක් වලට මුණ දෙන්න වෙනවා, ප්‍රශ්න හම්බ වෙනවා. ඉතින් අපේ පවුලත් අන්නේ වගේ. මේ අපේ කට්ටියට චූටි හරි දුකක් ආවම, එයාලගේ ජීවිතේට ප්‍රශ්නයක්, ලෙඩක්, කරදරයක් ආවම අපිට කියනවා. ඉතින් අපි පුළුවන් වෙලාවට, පුළුවන් විදිහට එයාලට ආශිර්වාද කරනවා. ඒක තමයි අපේ net fm alpha studio පවුලේ වටිනාකම.
1: හරියටම හරි. මම දැක්ක පහුගිය දවසක අර අපිට අර තේකොළ පැකට් එහෙම කරලා එවන ලස්සන නැන්ද කෙනෙක් නේද එයා? දැන් ලෙහන්සට අනුව එයා නැන්ද කෙනෙක්, මට අනුව එයා අක්ක කෙනෙක්. ඉතින් අන්නේ අක්ක අපිට එවනවනේ ලස්සන ලස්සන දේවල් එයා කරන දේවල්. ඉතින් එයාට සමහර අවස්ථාවල දුක දේවල් වුණාම අපිට එවනවා. මන් දැක්ක අම්මා අසනීප වෙලා, දෝණි අසනීප වෙලා ඒවා අපිට එවලා තිබුණා. එතකොට මම ඒ වගේ මම්මේ කියන්නේ උදාහරණ. ඉතින් අන්නේ

වලටත් මෙන්න ආශිර්වාදේ ඔයාට අසුබ පණිවිඩ වලටත් මෙන්න ආශිර්වාදේ ඔයාට සුබ වේවා ජය වේවා හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වේවා අද බදාදා දවස හොඳම දවසක් කරගමු නේද

ඔන්න තැන් ඔයා ඇස්පියා කරන්න ඕන. ඔයාගේ හිතේ තියෙන දේ හිතන්න ඕන. චුටි වෙලාවක් ඔන්න බලන්නකෝ ප්‍රාර්ථනාව ඉටු වෙන විදිය.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: ළමයෙකුගේ ගොළුබෙල්ලෙකුගේ අතර කතාවක්, සංවාදයක්. ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ, ඔහුම ගියාම පුලිවනිදෝ ගහ මුහුදුනට යන්නට ඔයාට. ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ, ඔහුම ගියාම පුලිවනිදෝ ගහ මුතුනට යන්නට ඔයාට.
2: උසට උසේ ගහ හැදුනේ නෑ එක රෑට. ඇයි ළමයෝ තේරෙන්නේ නැද්ද ඔයාට?
1: ගොළුබෙල්ල අහනවා. ගහ මුදුනේ කොළ විතරයි, මල් නෑ පාට. වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දේට?
2: එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට? දළඹු වෙස්සක් තිබුණ නේද සවනිදයාට?
1: හෙමින් හෙමින් ගාට ගාට ඔහොම ගියාම හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට.
2: හෙමින් හෙමින් ගහ මුදුනට මම යනිදාට, ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට.
3: ගොළුබෙල්ල
1: කියන්නේ ළමයාට. හරිද? ඉතින් තේරුණාද කියපු
3: දේ?
1: ඒ කියන්නේ ළමයා අහනවා, දැන්

0: ඔච්චර හෙමින් හෙමින් යනවා මුදුනට. කීයට දැන යන්නේ හෙට දෙන්න කියලා අපි අහන්නේ. පුළුවන් වෙයි කන්ද හෙට එහෙම කියලා අපි කියනවනේ. දැන් එයි හෙට එහෙම කියලා දැන් අපි කියනවනේ හෙට වෙයි. ඕක නම් ඉතින් අද රෑ වෙයි. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් හෙමින් හෙමින් හෙමින් හෙමින් යනකොට මාර සුන්දරත්වයක් තියෙනවනේ දහන්සා. විඳලා නැද්ද ඒක?
1: අනිවාර්යෙන්ම මමමි. මෙහෙම කියනද කසුණියක්කි. දැන් අපි හැමෝටම තියෙනවනේ කලබලකාරී දවස්. ඒ අතරින් සතිය ඇතුළත අපිට තියෙන ගොඩාක් හරිම කාර්යබහුල දවස්නේ. ලොකු නැන්දලා මාමලට, දැන් ෂූටි ළමයින්ට උනත් මං හිතන්නේ කසුණියක්කි පාඩම් වැඩේක එහෙමනේ. හැබැයි අපි අර කියන්නේ පීස්ෆුල් මෝර්නින් කියලා කියන්නේ සාමකාමී උදෑසනක්. අන්න ඒකට මම හරිම කැමති. ඒ කියන්නේ කාර්යබහුලත්වය කියන්නේ අපිට ලැබුණ ආශිර්වාදයක් බව ඇත්ත. හැබැයි අපිට මං හිතන්නේ කසුණියක්කිත් එහෙමයි. ඒ කාර්යබහුලත්වය අතරේ අපි හැමෝම ආසයි නිවෙන්න.
0: අපි කාර්යබහුල නැද්ද කියනක දැන් ලෙහන්ස කොච්චර දේවල් කරනවද නේද? ඉස්කෝලේ යනවා, ඒ වගේම බාහිර දේවල් කරනවා, ඇල්ෆා ස්ටුඩියෝ එනවා. ඉතින් ඒ අතර විභාගයට සූදානම් වෙනවා. දැන් ලබන සතිය ලෙහන්සට විභාග තියෙනවා නේද? ඉතින් ඒ වගේ තමයි. දැන් අපිත් එහෙමයි වැඩිහිටියෝ විදිහට. අම්මෝ උදේට කොච්චර යුද්ධයක් වගේ ගෙදර. ඒ කාර්යබහුල අතරේ තමයි අපි නිවෙන්න ඕන. මං හරි ආස. දැන් ඒ ළමයා ප්‍රශ්න කරනවනේ ගොළුබෙල්ලගෙන්. එතකොට ගොළුබෙල්ලා
2: උසට උසේ ගා හැදුනේ නෑනේ කරෑට.
0: තේරෙන්නේ නැද්ද ළමයෝ ඔයාට කියලා අර අහනකොට ඇත්ත නේන්නම් නේද? ඉතින් එක රැට හැමදේම වෙන්නේ නැහැ. එක තප්පරයට මිනිත්තුවට හැමදේම වෙන්නේ නැහැ. මුදුනට යන්න ගොඩාක් වෙලා යනවා. කන්ද උඩට යන්න එක පායින් පුළුවන්ද? එක පාර පුළුවන්ද?
1: බෑනේ.
0: සමනල කන්ද මුදුනට යන්න කොච්චර වෙලාවක් ගන්නවද? හැබැයි ඒ කන්ද මුදුනට ගියාම තියෙන සුන්දරත්වය, ඒ යන පාරේ තියෙන දැකම් කළු බව, ප්‍රසන්න බව, ඒ සීතල හැඟීම කොච්චර ලස්සනද නේ?

0: මට කසුනියක් කී අද මාරුම සතුටු දවසක්. ඒ මොකද එහෙම කියන්නේ?
1: මෙහෙමයි, මට හැමදාම සතුටුයි තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකට එද්දී. හැබැයි අද ඇල්ෆා ස්ටුඩියෝ එක නිසාම මට මාරුම සතුටුයි. මොකද අපි අපේ වැඩසටහන පටන් ගත්තේ ජනවාරි 5 වෙනිදානේ.
0: 2026 ජනවාරි 5.
1: ඉතින් අද වෙද්දී අපි කොච්චර නම් දුර ඇවිත් තියෙනවද? කසුනියක් කී අර කිව්ව කතාව තියෙන්නේ අපිට එක පාටම කන්ද මුදුනට නගින්න බෑ. ඉතින් අද අපි කන්ද මුදුනෙම වගේ ඉන්නවා. අපි ඒ තරම් අපි වටා පිරිසක් එකතු වෙලා ඉන්නවා. හැබැයි අපි එක පාටම ජනවාරි 5 වෙනිදා ඉඳන් අදට ආවද? නැහැනේ. අපි කොච්චර සතුටු තැන් පව කරාද? දුක් වෙච්ච අවස්ථා තිබ්බ, අපිට අසනීප වුණා, කට්ටිය චුටි එන්න හිටපු අපේ නංගිලා මාලිලට අයලක්කලට එක එක ප්‍රශ්න වුණා.
0: හැබැයි අපි අපිව අල්ලගෙන හිටියේ.
1: අන්න හරි, ඒක තමයි මිනිස්සෙක්ට ජීවිතේ තියෙන පුළුවන් වටිනාම දේ. ඉතින් මට හරිම සතුටුයි අද අපේ අද වෙද්දි අපේ ස්ටුඩියෝ එකට කොච්චරක් නම් කට්ටිය ඇවිත් ඉන්නවද. ලංකාව වටින්ම කට්ටියට එයාලගේ දක්ෂතා පෙන්නන්න අපි කොච්චරක් නම් එයාලට හේතුවක් වුණාද. මට විශ්වාසයි එයාලා මේ නුදුරු අනාගතේ ජීවිතේ ජය ගන්නව අපිටත් ආඩම්බර හිතන විදිහට.
0: ඊයේ අඟුරු වලින් චිත්‍ර අඳින රන් කැටි එක ආවා. බදුල්ල තල් දෙන නවෝදි මහාවිද්‍යාලයේ මලීෂා රුවන්තික අදත් මට මතක් වුණා උදේ පාන්දරින්ම. ඉතින් මලීෂා වගේ කොච්චර එහෙම අපි නොදකින හැකියාවන් තියෙන දක්ෂතා තියෙන අය ඉන්නවද? එහෙම අයට තමයි නෙතෙෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ විවෘත වෙලා තියෙන්නේ. ඉතින් එන්න, මේ දොර හැමෝටම විවෘතයි. ඇල්ෆා ස්ටුඩියෝ එකේ ලස්සන විඳින ගමන් මේ හොඳම මෝර්නින් වයිබ් එක විඳින ගමන්. ඔයාගේ ජීවිතේ හොඳම වයිබ් එක කරගන්නකෝ. හරි, අපි ගියරක මාරු කරන්න යන්නේ. හැම වෙලේම එකම විදියට ඉන්න ඕන නැහැ. මම දන්නවා හිත ඇතුළ ගොඩක් දේවල් තියෙනවන්නේ. කෝ කියන්නකෝ. නේද නේද? ඔය උයන ගමන් හිත ඇතුළ එක එක දේවල් කල්පනා කර කර නේද සැලසුමක් හදාගෙන නේද ඉන්නේ? දැන් ඩෝනි, ඔයා කොණ්ඩේ ගොතන ගමන් හිතනවා නේද ලබන සතියේ විභාගනේ ඉස්කෝලවල ගොඩක් ලෙහන්සටත් එක්කමයි කියන්නේ. එතකොට ශිෂ්‍යත්වය ළඟයි, සාමාන්‍ය පෙළ ළඟයි, උසස් පෙළ, මේ හැම දෙයකටම සූදානම් වෙන්න ඕන. ඒ වගේම ආයතනවල වැඩ කරන ඔයාට, රැකියා කටයුතු වල යෙදෙන ඔයාට කොච්චර නම් ටාගට්ස් තියෙනවද නේද කව කරන්න? හා, ඉතින් ඒවට මහන්සි වෙන්න සැලසුමක් හිත ඇතුළේ තියෙන ගමන් නේද මේ උදේ මේ විදිහට කලබලකාරීව පටන් ගන්නෙ. කලබලයේ අස්සෙම තමයි හැමදේම අපි විඳින්නේ. ඉතින් කම් ඔන්, වැඩි ටික ලස්සනටම කරගෙන යන්න ලැබේවා. ආශිර්වාදයද?

0: උදේහය විනාඩි 25යි.
1: ඉතින් කසුනියා කී
0: බර්ත්ඩේ විෂෝ සෙවන්න ඕනනේ.
1: ඔව් මම්මි කියන්න ගියා විතරයි 0711 95 95 95ට ඔයාගේ බර්ත්ඩේ විෂස් අපිට එවන්න. බර්ත්ඩේ විෂස් විතරක් නෙමෙයි යනේ, ඔයාගේ ඔය දිනදා තොරතුරුත් අපිට එවන්න.
0: අපි කතා කරමු ඕනේ නේද? මෙන්න කවුද ඉතින් ඉන්නේ ඔහට? ලස්සන මල් කලඹකුත් එක්කම අද මම බර්ත්ඩේ කේක් එක කපන්න ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඔව් මම මේ කියන්නම කියලා තමයි හිටියේ. ඔන්න දැන් මං උදේම ආවනේ අපේ රිසෙප්ෂන් එකට. ආවට පස්සේ මං බැලුවා දැන් කසුනියක් ඉන්නවද කියලා. මෙන්න කසුනියක් ඉනන් නෑ. හැබැයි කසුනියක් වගේම ලස්සන මල් පොකුරක් කසුනියක්ගේ ටේබල් එක උඩ තිබ්බා.
0: ඉතින් ඒක දැක්කම සන්තෝෂ හිතනද?
1: ගොඩාක්. ඒ කියන්නේ මං දන්නේ කසුනියක් දැන් කට්ටිය කියනවනේ මල් දැක්කම හිත පිරෙනවා කියලා. ඒක එහෙම ලොකුවට අත්දැකීමක් මට තිබ්බේ නෑ. හැබැයි ඒක මාරුම ඇත්ත. ඒ කියන්නේ උදේ පාන්දර ලස්සන මල් පොකුරක් දකිද්දී අපේ හිත සතුටින් පිරෙනවා මම්මේ, ඇත්තමයි කියන්නේ.
0: මටත් ඒ අත්දැකීම ගොඩක් ලැබිලා තියෙනවා. දැන් ලෙහන්සමට මලක් දීලා දෙනවා මතකද? ලස්සන රෝස මලක් ඒ වගේ. ඉතින් අපිට බැරිද මලක් වෙන්න කියලා මම හැමතිස්සෙම කල්පනා කරනවා. මල් පොකුරක් වෙන්න අපිට බැරිද කියලා මම හැමතිස්සෙම කල්පනා කරලා තියෙනවා. මලකින් විතර දේ සුවඳ දෙන්න පුළුවන්. මලකින් විතර දේ ලස්සන දෙන්න පුළුවන්. මලකින් විතරද ඒ හැඩය දෙන්න පුළුවන්. එහෙම නෑනේ.
1: නෑ නෑ.
0: අපිට පුළුවන් මලක් වෙන්න. අපිට පුළුවන් මල් පොකුරක් වෙන්න. ඒක තියෙන්නේ ඔයාගේ හිතේ, ඔයාගේ මූණේ, ඔය හිනාවේ, ඔය ලස්සන ඇස් දෙකේ. ඉතින් මලක් වෙන්න, මල් පොකුරක් වෙන්න ඉස්කෝලේ ගියාම, ඒ වගේම ඔයා වැඩ කරන තැනට ගියාම, යන එනකොට පරිස්සමින්.
2: Let FM Alpha Studio with Kasani and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM. බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: හැමතේකමොත් එකමගේ නෙමේ ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරණ එදා වගේම අදත් නොවෙනසූ තේරසයා ඔබත් අදම ලාෝජී ගන්න
2: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්නෙක් ගත්ත
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
4: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 01115 715555 අමතන්න
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මොනරාගල නක්කල ගන්න තියෙන ආරච්චිගේ තුනති ලක්ෂ ඉස්ලාම් පපිය මාරු හැදන ඉස්පිතාලේ අරන් ගිහින්ද පරීක්ෂණ වගයක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිල්ලා කියලා. ඉන්ජෙක්ෂන් වගයක් එහෙන් විත්තයි. පස්සේ පෙවනගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාගෙන ගිහලා හය ගමනක් විතර බෙහෙත් මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් ඇක් කරන්න තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍යට ඉතින් ගොඩක් පිං.
8: කතා කරන්න 077 300 940
10: FM 95 FM 94.8 Net FM
11: Alpha Studio with Kasuni and Lehansa
12: brought to you by
13: SIBC International Buddhist College Nawathama Shakawa Homagama Devi Vrutakare SIBC Piliyandala Avisavella Homagama Bibila 071 898 0898
11: Net FM Alpha Studio with Kasuni and Lehansa.

0: பைசா. ඕනම කෙනෙක්ට ධෝනි ඔයාට පුතු පැටිය ඔයාට අක්ක නංගි මල්ලි හැමෝම ඔයාට සීකිරි කීයක් වෙන්න පුළුවන් ඔයාට සඳකට පහනක් වෙන්න පුළුවන් ඔයාට ඕනම හදවතක රන්මසු එනක් වෙන්න පුළුවන් ඔයාට ඕනම හදවතක මියන තුරාවටම රැඳෙන්න පුළුවන් ඕනම හදවතක ඒකට වයසක් නෑ සීමාවක් නෑ ඉතින් හැමෝම හිතන්න ඕන ඉස්කෝලෙ ගියාම හදවතට රැඳෙන වැඩක් කරන්න පුළුවන් කොහොමද කියලා වැඩ කරන තැනට ගියාම හැමෝම හිතන්න ඕන සඳකඩ පහනක් වගේ සීගිරි ගෙයක් වගේ රන්මස්සු එනක් වගේ මියන තුරාවටම මතක හිටින වැඩක් කරන්නේ කොහොමද කියලා ඔයා මියන තුරාවටම අර ඊයේ අපි කිව්වා වගේ හදවතේ ගායකයා වගේ ජෝතිපාල මහත්තයා වගේ මියන තුරාවටම දැනෙන්න හැඟෙන්න වැඩක් කරන කෙනෙක් වෙන්න එතකොට වැඩේ හරි එහෙනම් අපි දැන් යමු අපේ උපන්දින සුබ පැතුම් වලට. ලැස්ති ලැස්ති මල් පොකුරක් එක්කම මම බර්ත්ඩේ කේක් එක කපනවා. අද දිලීප් සංජීව මගේ තාත්තගේ උපන්දිනේ. අද තාත්තට අවුරුදු 46ක්. ඉතින් පවුලෙ හැමෝම සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරනවා. ඒ වගේම අපිට තියෙනවා අද මේ අතීත කාලයේ උපන්දිනයක්. ඊයේ උපන්දිනයේ සැමරු ලෝනිත දින්සර පුතාට අම්මයි තාත්තයි සුබ උපන්දිනයක් කියලා wish කරනවා. අද අපේ තාත්තා ජයන්තගේ උපන්දිනේ කියලා අපිට එවලා තියෙනවා. අපච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා කෑගල්ලෙන් දුව උමාය ශිනාය. අපච්චිට උපන්දිනයට සුබ පැතුම් එකතු කරනවා.
1: පුතා විහඟත් එකතු කරනවා.
0: හාහා අර මේක කිව්ව නේද?
1: පැංචිගේකද නෑනි අද මේ අපේ පැංචි ඉන්නේ පැංචිගේ හොඳම යාළුවෙක් විනුලි සහස්යගේ උපන්දිනේ පැංචි අපි ඔක්කුමයි එයාට සුබම සුබ උපන්දිනයක් කියලා ආසිරි එකතු කරනවා
0: ලිසන්දි ජයරත්න අපේ පැංචි තමයි එකතු කරන්නේ ඊළඟට නාත්තන් කණ්ඩිය පිලා කටු මුල් ඉන්ද්‍රාණි නංගිට පැතුම් එකතු කරනවා නාලනී අක්කා මල්ලිකාරච්චි අයියා භාග්‍යදුව දවල පුතා අපි හැමෝම ආශිර්වාද එකතු කරමු සුබ වේවා උපන්දිනයට. හරි. ඉතින්
1: අද මට ඔයාලට තවත් කතාවක් කියන්න තියෙනවා. අද චුට්ටක් මගේ මේ කතා වැඩි. හැබැයි අහන් ඉන්නකෝ.
0: මොකද කතාව?
1: අද මම කියන්න යනවා ගැහැණු ළමයින්ට විශේෂයෙන් එහෙම ගැහැණු පිරිමි ભેදයක් නැහැ. හැබැයි අපිට ගොඩාක් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක් ගැන. ඉතින් හිතන්නකෝ චුට්ටක් ඔයා බිලියන ප්‍රතිනියක්. එතකොට අපි කොච්චර නෑ කිව්වත් ඔයා උත්සාහ කරනවා නේද? ඔයාට චුට්ටක් සල්ලි තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්න. ඔයාගේ ඇඳුමෙන් වෙන්න පුළුවන්. එතකොට ඔයා යන වාහනේ ඔයාගේ ගෙදරින් වෙන්න පුළුවන්. අපි හැම උත්සාහ කරනවානේ. හැබැයි හිතන්නකෝ මේ දැම්මන් කතා කරන අපේ කතානායිකාව ලෝක ප්‍රකට බිලියන ප්‍රතිනියක්. හැබැයි එයා අඳින්නේ හරිම සරල සාරියක්. මෙයාගේ චූටි කාලේ ගැන කිව්වොත් මෙයා ඉගෙන ගන්න පුදුම තරම් දක්ෂයි. ඉතින් එයාට එයාගේ අපි කියන්නේ අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවනේ. එයාගේ බලාපොරොත්තුව තමයි ඉංජිනේරුවරියක් වෙන එක. හැබැයි මේ ඉන්දියාවේ තමයි මෙයාගේ රට. ඉතින් ඉන්දියාවේ ඒ කාලේ ඉංජිනේරු විද්‍යාලවලට පිරිමි ළමයෝ විතරයි බඳවගන්නේ. ඒ කාලේ මුළු කැම්පස් එකටම හිටපු එකම ගැහැණු ළමයා තමයි මෙයා. ඉතින් එයා කැම්පස් එකේ පළවෙනියා වෙලා රන් පදක්කමක් එක්කම උපාධියක් දිනාගත්තා කියලා අපිට සඳහන් වෙනවා. ඒ වගේම එයා උපාධිය ගත්තට පස්සේ යනවා ඉන්දියාවේ තියෙන ප්‍රසිද්ධ සමාගමක් ටාටා කියලා. ඒකේ මේ රැකියා බාර්තුවක් තිබ්බලු. ඒ කියන්නේ මෙයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට හරියන. ඒකේ ගහලම තිබ්බලු ගැහැණු ළමයින් නම් ආයදුම් කරන්න එපා කියලා. මෙයාට ඉතින් ඒකට මාරම කේන්ති. දැන් හිතන්නක කසුණියක් කී දැන් ඉංජිනේරුවරියක් වෙන එක කොච්චර අමාරුද? ඒ කියන්නේ පාඩම් කරන්න උනත් මානසික උනත් ඒක ඇත්තටම හරිම අමාරු කාර්යයක්නේ. ඉතින් එහෙම කරලා කරලා මෙහෙම තිබ්බොත් ගෑ ළමයි අයදුම් කරන්න එපා කියලා කොච්චරක් නම් තරහ යනවද? ඉතින් මෙයා හරිම ධෛර්යවන්තයි. එයා මොකද්ද කළේ? එයා කෙලින්ම අර ටාටා සමාගමේ ලොක්කා ඉන්නේ ලොක්කට ලියුමක් එවලා අහලා තියෙනවා. දැන් මේ ඔයාලා මේ ගෑ ළමයින්ට මේ තරම් වෙනස්කම් කළ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා.
0: නියමයි.
1: මටත් ඕකම කියවද ඔය වගේම ගැම්මක් ආවා. ඉතින් මේ ඒ නිසාම දැන් හේතුවකුත් නැහැනේ. මොකද ගෑල් ළමයි ගත්තා කියලා මොන හරි අඩුපාඩුවක් වෙනවා. ඉතින් මෙයාලට සිද්ධ වුණා මේ සමාගමට සිද්ධ වුණා මෙයාව බඳව ගන්න. ඉතින් කොහොම හරි එයා ඒ සමාගමේ සේවය කරපු පළවෙනිම කාන්තා ඉංජිනේරුවරිය බවට පත් වුණා. ඉතින් කසුනියා කී අද වෙද්දි එයාගේ මහත්තයාත් ඇත්තටම හොඳ ව්‍යාපාරයක් කරන සල්ලි කෝටි ගණන් තියෙන කෙනෙක්. ඉතින් එයා අපිට ගන්නන පාඩම තමයි ඔයාට සල්ලි බලය ප්‍රසිද්ධිය මේ හැම දෙම කොච්චරක් තිබ්බත් සරලකම නැති කරගන්න එපා කියන එක.
2: හරියට හරි.
1: මේ වෙද්දි එයාගේ සල්ලි වලින් එයා පාසල් 60,000ක් විතර නඩත්තු කරනවා. ගොඩක් ළමයින්ට ඉගෙන ගන්න උදව් කරනවා. ඉතින් කසුනියක් කි අපිත් වෙන්න ඕනේ මේ වගේ කෙනෙක් නේද?
2: මොන දේ කොයි විදිහට තිබුණත් කොයි තැන ඔයා කොච්චර රජෙක් වුණත් රජිනක් වුණත් සරලකම නැති වුණ දාට අපිට ගොඩාක් දේවල් අතපසු වෙනවා.
1: ඉතින් මම මේ මෙච්චර වෙලා කිව්වේ ඉන්දියාවේ හොඳම හොඳ ව්‍යාපාරයක හිමි සුධා මූර්තිගේ ජීවිත කතාවෙන් චුට්ටම චුට්ටා.
2: ඉතින් අමතක කරන්න එපා, අපිට ගොඩාක් දුර යන්න තියෙනවා. ගොඩාක් දුර යනකොට සමහර දේවල් අපිට මගහැරෙනවා. ඉතින් ඒ මගහැරෙන දේවල් වලට මගහැරෙන්න දෙන්න. අතපසු වෙන තැන් හැබැයි අතපසු කරගන්න නම් එපා. දුර්වලතා හදාගන්න වෙනවා. අපි හැමෝටම වැරදි වෙනවා, ඒවා හදාගන්නම වෙනවා. එහෙම වුණොත් තමයි අපිට ඉස්සරහක් තියෙන්නේ, හෙටක් තියෙන්නේ. ඉතින් ජය වේවා, සුභ වේවා. අද මගේ එකම ප්‍රාර්ථනාව ඔයාට ලොකු ආශිර්වාදයක් එකතු වේවා. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: Alpha Studio with Kasani and Lehansa.
1: FM Anupaha. FM Anuhatara Idashumata. Net FM.
0: Alpha Studio with Kasani and Lehansa.
2: Brought to you by
3: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindoy Hattekai Atasianuatai Bindoy Atasianuata
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ. අම්මා මෙයා වෙන දෙයක්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
3: බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනවා විශේෂ සහනයක් තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112 863 363 0766 716 72.

0: சத்யா. ஆயுபோவான் அத திதஹஸ் 26 ஜூலி 8 வனதா பதாதா தவச உணுசும் கரண வடாத்ம பலபேம் காரி பிரவர்த்தி பெலேஹி சத்ய அனாவரணைய நெட் நியூஸ் உதேசன 6:45 பிரதஹன பிரவர்த்தி பிரகாஷையை மே நெட் நியூஸ் சஜீவ மெதிரியே சிட ஜனதாவ விஸ்வாச கரண சத்ய நெட் நியூஸ் சமக மம கேசர பண்டார எதிபொல பிரவர்த்தி சம்ஸ்கரணைய சமந்த குமார சிரஸ்தல சியலும பந்தனாகாரவல பிரதானின் கொலம்பட கெந்தவாய் மீகமுயின் வெளிக்கடட்ட மாறுக்கரையவு ரெந்தவியக்கு பஹரதி கஹதனே கரதி பவட்ட சோதனாவாக் வகக்கீம பாரகத்தத் இல்லா அஸ் நொவன பவ பந்தனாகார எமதிக்கியாய் அவசன் மொஹதே பெரலியாக் ஈஜிப்துவம் ஹடவமின் ஆர்ஜென்டினாவ லோக குசலானே அர்த அவசன் வட்டேட்ட அமெரிக்காவின் ஈரானேட்ட யலித் தருணு பிரஹாரயாக் நெட் நியூஸ் தி ட்ரூத் பீப்பிள் ட்ரஸ்ட் அமெரிக்காவ ஆயத் ஈரானேட்ட பிரஹாரயாக் எல்ல கல பவட்ட விதேஸ் மாத்திய பவசனவா ஏ அத்தர மீகமுவ பந்தனாகார சித்தியன் பசு பந்தனாகார பிரதானின் அத கொலம்பட்ட கெந்த வாதி பினவா ஏகனாய் அத பலமு சத்தியான அவரணைய திவைனே சேலும பந்தனாகாரவல பிரதானின் அத கொலம்பட்ட கெந்த வாதி பினவா ஏ மீகமுவ பந்தனாகாரே ஏதிவு சித்திய சம்பந்தேன் சஹா எவெனி சித்தின் அனைக்குத் பந்தனாகாரவல ஏதிவீம வழக்வாகனீம சந்தஹா கதியத்து கிரியாமார்க பிலிபந்தவு சாகச்சா கிரீம சந்தஹாய் அதிகரண சஹா ஜாதிக ஏகாபத்தா அமாத்திய நீதிஜ்ஞ ஹர்ஷன நாணயக்கார மகதாகே பிரதானத்துவின் அது பெருவருவே மிம சாக்கச்சாவு பெவத்வீமட்ட நியமிதாய் மே அத்தர மீகமுவ பந்தனாகாரே ஏதிவு கெட்டுமே வகக்கீம தமன் பாரகண்ணாபாவ பெவசுவது அமாத்திய தூரேன் இல்லா அஸ் நொவன பவ அதிகரண சஹா ஜாதிக ஏகாபத்தா அமாத்திய நீதிஜ்ஞ ஹர்ஷன நாணயக்கார மகதா பவசனவா அதால சித்திய சம்பந்தேன் ஈயே பார்லிமேந்து பெவதி ஹதிசி விவாதேதி பிலித்துரு கதாவ சிதுகரமின் அமாத்திவரையா மேபவ கியா சிட்டியா
1: හැමෝම කියනවා ඉක්මනින් තොරතුරු දුන්නේ අධිකරණ ඇමති තොරතුරු දෙන්න එතනින් තොරතුරු ගන්න බෑ ඒ ඔෆිස් ගිනි තියලා ඒ මිනිස්සු ළඟ තියෙන කමියුනිකේෂන් එකට ගිහිල්ලා ටයිප් කරලා මට කරුරෙවන් එවන් තත්වයක් යටතේ තමයි අපි මේක කළමනාකරණය කරේ ඒ හින්දා ඔබලාට මං කරේ දක්පට විවේචන වල දැන් මා බාර ගන්න නමුත් තමන්ගේ අතපය දන් දීපු තමන්ගේ ජීවිත කැප කරපු ඒ නිලධාරීන්ව හැල්ලුවට ලක් කරන්න එපා කියලා මා ඉල්ලා හිටිනවා මූලිකවම මං කියන්නට ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමා යම් කරුණාවක් දැක්වුවා ඒ වගේම ඔහු මට යෝජනා කරා මං අසාර්ථක ඇමතිවරයෙක් නිසා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා මා වගකීම බාර ගන්නවා කියන එකෙන් කිව්ව එක දෙයයි වගකීමෙන් පලා යන්නේ නැහැ වගකීම බාර ගන්නේ මගේ ආයතනයේ වෙච්ච ප්‍රශ්නයක් විසඳීමේ සදාචාරාත්මක වගකීම මට තිබෙන නිසා ඒකටයි මම වගකීම බාර ගත්තේ ජාතික ජන බලවේගයේ අපි අභියෝග වලින් පලා යන උදවිය නෙමෙයි
0: මේකමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවූ රැඳවියන් එම බන්ධනාගාර තුලදී දරුණු ලෙස කායික වදහිංසාවන්ට ලක්වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරනවා එම සංවිධානයේ කැඳවුම්කරු සුදේෂ් නන්දිමාල් පැවසුවේ එලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවූ රැඳවියකු පහර කෑමට ලක්ව මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි
2: මීගම බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ව මේ වෙනකොට වෙනත් බන්ධනාගාරවලට රැගෙන යන තත්ත්වයක් තියෙනවා. එතකොට දැන් ඒ ගෙනියන රැඳවියන්ට මේ වෙනකොට අර නිලධාරීන් මරණයට පත් වෙච්ච එක හේතු කොටගෙන ඒ ගෙනියන රැඳවියන්ගෙන් පරිගැනීමේ තත්ත්වයක් මේ වෙනකොට බන්ධනාගාර නිලධාරීන් විසින් සිද්ධ කරගෙන යනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට දැන් මේ මොහොත වෙනකොට දැනගන්න ලැබුණා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය රැඳවියන්ට අමානුෂික විදියට නිලධාරීන් විසින් පහර දෙනවා. පහර දීලා මේ වෙනකොට එක් රැඳවියෙක් ඝාතනය කරලා තියෙනවා. දැන් මේ රැඳවියාගේ මృతදේහය වැලිකඩ බන්ධනාගාර රෝහලේ තියෙනවා. මේගොල්ලෝ උත්සාහ කරනවා මේක බෙල්ලේ වැලදාගෙන දෙරදිපටියක් හිර කරගෙන බෙල්ලේ වැලදාගෙන සියදිවි හානි කරගත්තායි කියන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. එතකොට මේ ඝාතනයේ ලක් වෙලා තියෙන්නේ මේකේ චෝදනාව ලැබලා තියෙනවා මේ සම්පූර්ණ මේ මීගමේ සිදුවීම මෙහෙයවපු මේක ආරම්භ කරපු සුරේෂ් කියලා පුජ්‍යලයෙක් ගැන කතා කරනවා. මේ සුරේෂ් කියන පුජ්‍යලයාගේ ඥාති පුත්‍රයෙක් වෙන අවිෂ්ක කියන පුජ්‍යලයාව තමයි මේ ගහලා මරලා දාලා තියෙන්නේ.
0: කණින් කුණින් ඇසුණු කතා විශේෂාංගය දැන්. කණින් කුණින් ඇසුණු කතා. කණින් කුණින් ඇසුණු කතා. අදත් කණින් කුණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. මුලින්ම මීගමු බන්ධනාගාරයේ සිද්ධිය. මීගමු බන්ධනාගාර ගැටුම් අවස්ථාවේ අස්ථානගත වෙච්ච ගිනි අවි තුනෙන් එකක් තාමත් හොයාගෙන නැහැ කියලා තමයි වාර්තා වන්නේ. මේ T56 ගිනි අවි දෙකක් පස්සේ හොයාගත්තා. ඒවා රැඳවියන් ළඟ තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතුරු ගිනි අවියට මොකද උනේ කියන එක පිළිබඳව තාමත් හොයමින් ඉනෝ කියලා තමයි වාර්තා වන්නේ. මෙම ගැටුම් අතරතුරේදී රැඳවියන් බන්ධනාගාර තිබිච්ච ඔසු සැලත් කඩනවා. ඒකෙ තිබිච්ච බෙහෙත් වලින් බහුතරයක් අරගෙන තිනවා. ඒ අරගත්තු බහුතරයක් නිසි මාත්‍රාවකින් තොරව රැඳවියන් බෙදාගෙන බීලා තිනවා. සමහර අය මද්ද්‍රව්‍ය ගත්තටත් වඩා මත් වෙලා තියෙනවා කියලා හොයාගෙන තිනවා. සමහර අයට වෙන දේ වුණ දේ මොනවද කියලා හොයාගන්න බැරි විදිහට මත් වෙලා තියෙනවා කියලා. මේකත් ගැටුම වැඩි වෙන්න හේතුවක් වුණා කියලා මේ වෙද්දි හොයාගෙන තිනවා කියලා අභ්‍යන්තරේ දැන් වාර්තා වෙනවා. මේ සිද්ධිය වෙලාවේ මීගමුවේ නැති පොලිස් නිලධාරියෙක් මෙතෙන්ට එනවා. ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා. ඔහු කොළඹ උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා. එතෙන්ට කොහොමද එරික් ආවේ මීගමුවේ ඉන්නේ නැතුව? ඔහුට මෙතෙන්ට යන්න කියලා කියලා තියෙන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්. ඒකට හේතුව තමයි එරික් මීට කලින් හිටියේ මීගමුවේ සහ වැඩේ දන්න නිසා ඔහුට මේක පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා පොලිසිය ඉහළ නිලධාරින්ගේ විශ්වාසයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තමයි එරික් ගිහිලා මේ වැඩේට සහාය දීලා රැඳවියෝ ටික වෙනත් බන්ධනාගාර වලට යවන තැනටම වැඩේ ප්ලෑන් කරගෙන තියෙනවා. පහුගිය දවසක ලංකාවේ ප්‍රකට මාධ්‍ය ආයතන ප්‍රධානියෙක්ගේ දියණියගේ වෙඩින් එක තිබ්බා ගාල්ලේ. මේකට දේශපාලඥ හැටියට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වගේම එක්සත් ජාතික පක්ෂයේ තලතා සහ වජිරත් ඇවිල්ලා හිටියා. ඊට අමතරව ජාතික ජන බලවේගයෙන් විදේශ අමාත්‍ය විජිත හේරතුත් මෙතෙන්ට ඇවිල්ලා හිටියා. විජිත දැක්ක ගමන් මෙතෙන්ට හිටපු එක්තරා පුද්ගලයෙක් ගිහිල්ලා ඇහුවා, "ආ, ආරංචියක් තියෙනවා ඔබතුමාට අගමැති පුටුව ලැබෙන්න නියමිතයි කියලා." මේකට හිනා වෙලා නිකන් ලැබෙයිදෝ නොලැබෙයිදෝ වගේ පැත්තකින් මූණ අහක බලාගෙන හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ විජිත හේරත් අමාත්‍යවරයා. මේකදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් අහනවා, "මේ ක්‍රිකට් බෝඩ් එකකට මොකද වෙන්නේ කියලා." රනිල් එකපාරට hina වෙලා උත්තරයක් දීලා දිනවා. ඉතින් මැච් පරදිනේකට විසඳුමක් හොයාගත්තා නම් ওই ප්‍රශ්න ටිකට විසඳුමක් හම්බේ කියලා. විජිත හේරත් මේ වෙඩින් එකට ආපු ගමන් වජිර අබේවර්ධන ඉදගිරිදල් තියෙන රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගාව. විජිත හේරත් එනවා දැක්ක විතරයි වජිරටක් ගාලා නැකිట్లా පුටුව දෙනවා රනිල් ගාව ඉඳ ගන්න විජිත හේරත්ට. මොන ගැසමු යලිත් කණින් කොණින් ඇසුණු කතා සමග. කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා. පාපන්දුවේ මහා මංගල්‍යය
3: FIFA World Cup 2026
0: උණුසුම් සටනකින් පසු 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටේට සුදුසුකම් ලබා ගැනීමට ලියොනෙල් මෙසි ප්‍රමුඛ වත්මන් ලෝකශූර ආජන්ටිනා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඊජිප්තුව ගෝල 3-2 ලෙස පරාජයට පත් කරමින් අමරිකාවේ ඇට්ලන්ටා පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය නිමාවීමට මිනිත්තු 12ක් පමණක් ඉතිරිව තිබියදී ඊජිප්තුව සිය පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දැවැන්තම ජයග්‍රහණය ආසන්නයටම පැමිණ තිබුණා. ඒ ආජන්ටිනාවට එරෙහිව ගෝල 2-0 ලෙස පෙරමුණගෙන ක්‍රීඩා ලෝලීන් මවිතයට පත් කරමින් එහෙත් තරගයේ අවසන් විනාඩි කිහිපය තුළ සියල්ල කණපිට පෙරලා දැමීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වුණා. තරගයේ 79 මිනිත්තුවේදී ක්‍රිස්ටියන් රොමේරෝ ආජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර අනතුරුව ඊජිප්තු ආරක්ෂක පෙළ දැඩි පීඩනයකට ලක් කරමින් ක්‍රියාත්මක වූ ආජන්ටිනා නායක ලියොනෙල් මෙසි ඉන් මිනිත්තු 4කට පසු 83 මිනිත්තුවේදී විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගයේ 2-2 ලෙස සමකිරීමට සමත් වුණා. තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා වූයේ අතිරේක කාලයේ 2 මිනිත්තුවේදී. එන්සෝ ෆර්නැන්ඩස් විසින් හිසින් එල්ල කරන ලද පහරක් දැලවෙත ඇදී ගියේ ආජන්ටිනාවට 3-2 පෙරලිකාර ජයක් හිමි කර දෙමින්. කෙසේ වෙතත් මෙම තරගයේ විනිසුරු තීරණ කිහිපයක් සම්බන්ධයෙන් විවේචනද එල්ලවනවා. ඊජිප්තුව 1-0 ලෙස පෙරමුණේ සිටියදී මුස්තාෆා සීකෝ වාර්තා කළ දෙවන ගෝලය VAR තාක්ෂණයේ පරීක්ෂා කර අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා. එමෙන්ම ආජන්ටිනාව ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමට තප්පර කිහිපයකට පෙර ආජන්ටිනා සීමාව තුළදී මොහමඩ් සලාව නීති විරෝධී ලෙස බිම හෙලීමකට ලක් කළද ඊට දඬුවම් පහරක් ලබා නොදීමද ඊජිප්තු ක්‍රීඩකයින් දැඩි කෝපයට පත් කළ සිදුවීමක්. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඊජිප්තු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොසාම් හසන් පැවසුවේ තම කණ්ඩායම දැඩි අසාධාරණයක්කට ලක් වූ බවයි. ඔවුන්ට අවශ්‍ය වුණේ මෙසීව තරගාවලියේ තබා ගැනීමටයි යනුවෙන් ඊජිප්තු පුහුණුකරු බරපතල චෝදනාවක් සිදු කළ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු හමුදා විසින් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය හෙවත් සෙන්කොම් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගමන් කළ අහිංසක සිවිල් වැසියන් රැගත් වෙළඳනැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඉරානය කටයුතු කළ බවයි. ඒ වෙනුවෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සැලැස්වීම සඳහා මෙම ප්‍රහාර මාලාව ආරම්භ කළ බවද අමෙරිකාව පවසනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අමෙරිකානු ප්‍රහාර ඉරානයේ කේෂම් දූපත, බණ්ඩරබ්බා සහ සිරිකියන ප්‍රදේශවලට එල්ල වී තිබෙනවා. ප්‍රහාර හේතුවෙන් සිදු වූ පිපිරීම් වලින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. ඔහු කියා සිටියේ අමෙරිකාවේ මෙම ක්‍රියාව පසුගිය මාසයේ දෙරට අතර අත්සන් තැබූ එකඟතා ගිවිසුම දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. මේට එරෙහිව ඉරානය ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවද ඔහු අනතුරු අඟවා තිබෙනවා. මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර අමෙරිකානු භාණ්ඩාගාරයේ විසින් ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් ලබා තිබූ බලපත්‍රයද අවලංගු කිරීමට පියවර ගත්තා. මේ අතර සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයද ඉරානයට චෝදනා කරමින් කියා සිටියේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තම රටවලට අයත් තෙල් නැව්වලට ඉරානය විසින් හිතාමතාම ප්‍රහාර එල්ල කර ඇති බවයි. ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහින් එකක්ම ප්‍රවාහනය කෙරෙන මෙම සුවිශේෂී මුහුදු මාර්ගයේ ආරක්ෂාව අනතුරේ හෙලීමට ඉරානය කටයුතු කරන බවට එම රටවල් චෝදනා කරනවා. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. ඉතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: FM 94.8 Net FM.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: Good morning. දැන් වෙලා උදේ 7:00 විනාඩියකයි.
3: Net FM. Algo Town.
4: Brought to you by
5: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
6: මෙල්ව බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්ව එක ලංකාවේ එක.
8: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322.
9: රසට ගුණට උයන්න පිටේ 3-5.
10: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
11: ඇන්කර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
12: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
13: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
14: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
15: ධම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: Good morning. වෙලාව 2:07 විනාඩි 6යි. අද වෙන්ස්ඩේ බදාදා. එහෙනම් ආදරේ වැඩිලු වෙනදටත් වඩා.
1: ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් සතුටෙන් ඉන්න දවසක් තමයි බදාදා කියලා
0: කියන්නේ. සතුටෙන් ඉන්න දවසක් තමයි බදාදා කියලා කියන්නේ. අචි බොන් දියා.
1: බොන් දියා.
0: බොන් දියා.
1: Good morning.
0: Good morning. බොන් දියා කියන්නේ කැටලන් වලින් good morning කියන විදිය. කැටලන් තියෙන්නේ කැටලෝනියා වල. ඒ කියන්නේ ස්පාඤ්ඤේ, ස්පේන් වල රීජන් එකක්. එතකොට මේ ස්පැනිෂුයි මේක එක වගේ නැහැ. මේ ස්පාඤ්ඤේ ඔෆිෂල් ලැන්ග්වේජස් හතරටත් මේක අයිති වෙන්නේ නැහැ. ඒනට සැලකිය යුතු මිනිස්සු ප්‍රමාණයක් මේ ලැන්ග්වේජ් එක කතා කරනවා. ඒක නිසා අද good morning කියන්නේ කැටලන් වලින්
1: තමයි good morning කියලා කිව්වා අපේ සාරා. ඉතින් ඔය කැටලන් භාෂාව කතා කරන කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් එයාට ඒක ඇහෙන්නේ නැති.
0: ඇති කියලා අපි හිතනවා.
1: මම ගුවන්විදුලි තරංග ලෝකේ පුරා
0: යනවනේ.
1: අපේ රට ඇතුලේ වගේම අපි දන්නවා අපේ වෙබ්සයිට් එක තුරු අපි ඔන්ලයින් අහගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම ඔය ස්පාඤ්ඤ පැත්තේ ගමක නේ කොයි හරි කොනක අපි වහගෙන ඉන්නවා වෙන්නත්
0: පුළුවන්.
1: එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි මේ රේඩියෝ තරංගවල තියෙන නැත්නම් මේ ගුවන්විදුලි මාධ්‍යයේ තියෙන ආශ්චර්යය කියලා අපි
0: කියන්නේ.
1: ඉතින් හරි. දැන් ෆුට්බෝල් ගැන තමයි ලෝකෙම කතා වෙන්නේ. හරිද? දැන් අපි කිව්වනේ 16 දෙනාගේ වට පටන් අරගෙන තියෙන්නේ.
0: රයිට්.
1: ඊළඟට ක්වාටර් ෆයිනල්ස් වලට අන්තිම 8 දෙනාට ටික ටික කට්ටියව තෝරගෙන යන්නේ. අද උදේ තිබ්බ මරු මැච් එකක් ඈ.
0: එහෙමද?
1: ඉතින් ගෝට් කියන්නේ මෙසීද නැත්නම් රොනාල්ඩෝද කියන ප්‍රශ්නෙට විසඳුම හම්බුණා කියන්නත් පුළුවන්. ඉතින් එහෙම කිව්වොත් අපේ රොනාල්ඩෝ ෆෑන්ස්ලා අපිත් එක්ක තරහ වෙනවා. ඒකින්ද අපි එහෙම කියන්නේ. අපිට දෙන්නම ගෝට්ලා තමයි. greatest of all time.
0: දෙක දෙන්නටම ගෝට් කියා ගන්නවනේ ෆෑන්ස් ටිකනේ.
1: ඔව් එහෙම එන්න ලොකු තියෙනවනේ අර්බුදයක් දෙපැත්තට.
0: How the goat කියලා.
1: ඉතින් කොහොම හරි අද ඊජිප්තුව සහ ආජෙන්ටිනාව අතර තිබ්බා තරගයක් අවසන් 16 දෙනාගේ වටේ නොකවුට් ස්ටේජ් එකේ. ඉතින් 3-2 විදිහට ආජෙන්ටිනාව
0: රයිට්
1: මැච් එක වින් කරා. ඉතින් මෙසීගේ

0: එහෙම එමැච්චක යද්දි මේ පාපන්දු ලෝකයේ ඔය මේ වගේ සීරීස් එක පටන් ගත්තට පස්සේ එක එක කතා හැදෙනවා. එක එක කතා අමුතු කතා දිග හැරෙනවා. දැන් ඔය අතරේ මේ ඔයා දන්නවද FIFA එකටත් බලපෑම් කරන්න පටන් අරගෙන තියෙනවා අපේ ට්‍රම්ප් මහත්තයා.
1: එහෙමද?
0: ඔව්. එයා දැන් ලෝකේ වටේටම තර්ජනය කරානේ. එයා එහෙමනේ කිව්වේ මම ඇවිල්ලා යුද්ධ හතක් නැවැත්තුවා
1: ලෝකේ.
0: එයාම පටන් අරගන්න එයාම
1: නැවැත්තුවා.
0: එහෙම කරන්න පුළුවන් ඈ.
1: එහෙම පුළුවන්.
0: ඒ කියන්නේ ඔයා ගාව අසීමිත බලයක් තියෙනවා නම් ඔයාටම ඒ සිදුවීම නිර්මාණය කරලා ඒ සිදුවීම වළක්වන්නත් පුළුවන්.
1: පුළුවන්. මුකුත් ඔන්නෑ වගේ ඉන්නත් පුළුවන්.
0: ඉන්නත් පුළුවන්. ඉතින් ඒ අසීමිත බලය තියෙනවානේ ඇමරිකානු ජනාධිපතිවරයාට. ඉතින් දැන් මේ සිද්ධිය වෙලා තියෙන්නේ බෙල්ජියම් එක්ක. තිබ්බා මැච් එකක් අවසන් 16 දෙනාගේ වටේ තරගයක් ඇමරිකාවට සිද්ධ වෙච්ච දේ ආයෙ කතා කරන්න ඕනේ 4-1 විදියට පරාද වුණා බෙල්ජියම මැච් එක දින්න. හැබැයි මේ මැච් එකට කලින් දැන් ඉන්නවනේ ඇමරිකාවේ ඔය ප්ලේයර්ස්ලා එතනින් එක්කෙනෙක් ඉන්නවා මේ බැලගන් කියලා. බැලගන් කියන ප්ලේයර් කෙනෙක් මෙයා නයිජීරියානු කෙනෙක්. හරිද? මෙයාගේ අම්මයි තාත්තයි ඔක්කොම නයිජීරියානු. හැබැයි මේ මෙයා ඉපදිලා තිබ්බේ නිව්යෝක්කල. ඒකින්ද එයාට ඔන්න ඇමරිකානු පුරවැසිභාවය හම්බුණා. මොකද නයිජීරියානු අම්මයි තාත්තා කෙනෙක් වුණාට දෙන්නම ඉපදුනේ නිව්යෝක්කලනේ. ඉතින් එහෙම ඉපදිලා අවුරුදු 25 විතර වෙද්දී ඔන්න ඇමරිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඇමරිකාවේ එහෙම තමයි. හරිද? ඇමරිකාවේ දැන් ක්‍රිකට් ටීම් එක ගත්තොත් නිකන් ඉන්දියානුව තමයි ඔක්කොම
1: ඉන්නේ.
0: ඒ අතරින් පතර ලංකාවෙත් කට්ටිය ඉන්නවා.
1: ඉන්නවා කීප දෙනෙක්.
0: කීප දෙනෙක් ඉන්නවා. අපිට තේරෙන්නේ මේ ඉන්දියන් ටීම් එකක් වගේ. එහෙම තමයි. සල්ලි තියනවා නම් ඕන දෙයක්. එහෙම ලෝකේ පුරාම තියෙන ටැලන්ට් එක හන්ට් කරගන්න පුළුවන්. හන්ට්
1: අහින්දාස්.
0: අහින්දාස්ලා කියලත් කියනවා. මේ මෙහෙම හිත එහෙම වැරද්දක් නෑ ඉතින් නේ.
1: يعني ප්‍රශ්නයක් නෑ.
0: එහෙම ඉතින් ප්‍රශ්නයක් නෑ.
1: ස්කිල් එකට එතන හරි තැන හම්බෙනවා.
0: තැන තියෙනවානේ. ඉතින් කොහොම හරි මෙයාට මේ රෙඩ් කාඩ් එකක් දෙනවා.
1: රයිට්.
0: කලින් තරගයකදී. එතකොට මෙයාට බෙල්ජියම් මැච් එක මිස් වෙනවා. හරිනම් ටෙක්නිකලි මිස් වෙන්න ඕන. හැබැයි දැන් මේ පාර එහෙම මිස් වෙන්න දුන්නේ නැහැ. ඒ මැදිහත් වීම කරේ ඇමරිකානු දවල මන්දිරෙන්. දවල මන්දිරෙන් විශේෂ ඉල්ලීමක් යනවා FIFA එකට, ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට. ඒ කියන්නේ ලෝකේ පාපන්දු අපි කියන්නේ පාලනය කරන ගවර්නින් බොඩි එකට මේ අපේ ක්‍රීඩකයාට සලකා බැලීමක් කරන්න කියලා. හරි පුදුමේ කියන්නේ සලකා බලනවා.
1: සලකා
0: බලනවා. ඔව්, එහෙම රෙඩ් කාඩ් අල්ලපු ක්‍රීඩකෙක්ව නැවත සලකා බැලීමක් කරන්න පුළුවන්ද? ඒක කොයිතරම් දුරකට
1: එතිකල්ද? ප්‍රශ්නේ
0: අන්න ඒකයි. මේ වෙනකොට ලෝකේ පුරාම කතාබහට ලක් වෙමින් ඉන්නවා. ඇමරිකාව මේ වෙනකොට අවුට් ටූර්නමන්ට් එකෙන් එහෙම කට්ටිය දාගත්ත කියලා බෙල්ජියමට ගහන්න බැරුව ගියා. හැබැයි මේ මේ මේ ප්‍රශ්නේ තාමත් තියෙනවා. මොකද මෑත කාලීන ලෝක පාපන්දු විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩාවක ඉතිහාසය, ඒ කියන්නේ ඕනම ක්‍රීඩාවක මෑත කාලීන තරග රටාවන් ටූර්නමන්ට්ස් ටික ගත්තට පස්සේ මේසා විශාල දේශපාලනික අතපෙවීමක්.
1: ඒ
0: කියන්නේ මේක මේ මහදවල් කරපු බලපෑමක් නේ. කෙලින්ම දවල මන්දිරෙන් කියනවා මේක සලකා බලන්න කියලා. සහ මීඩියා ස්ටේට්මන්ට් එකකුත් දානවා. අපි මෙහෙම කිව්වා කියලා. අන්න එතකොට ලෝකේ පුරාම ඉන්න මේ පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන අය මේ ගැන ප්‍රශ්න කරනවා. කොහොමද එහෙම වෙන්නේ? එහෙම කොහොමද රටක් මැදිහත් වෙලා මුළු ලෝකෙම ක්‍රීඩා කරන ක්‍රීඩාවකට බලපෑම් කරන්න කියලා අහලා තියෙනවා. ඉතින් ඇහුවට එහෙම හැම එකටම ඇමරිකාව උත්තර දෙන්නේ
1: නැහැ.
0: ඒගොල්ලන් ටෝන එක
1: කරනවා.
0: ඒගොල්ලන් උඩින් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දේශපාලනික බලපෑම් එක්ක 2026 පාපන්දු ලෝකසලානය ඉස්සරහට ගලාගෙන යන්නේ. ඉතින් එන්න එන්න වැඩේ අපි කියන්නේ තීරුව වෙනවා. අර අවසන් 8 දිනාගේ වටේට ටික ටික යන්න පටන් අරගෙන තියෙනවා. දැන් එහෙම අවසන් 8 නාගේ වටේට යද්දි ඔන්න අපේ ස්ටුඩියෝ එකට, අපේ ටවුන් එකට සුපිරිතමයි
1: සුපිරි
0: ක්‍රීඩකෙක් ආවා. අපි මේ කතා කර කර හිටියනවා මේ
2: අද
0: මෙසි වෙන්නපු වැඩ ටික.
2: ඔව් නේද?
1: ඔව්.
0: එන්නවා එහෙම තමයි. ඒ කියන්නේ අපි ඇත්තටම අපි හිතුවා
2: මෙසිට සපෝට් එකට ඔය ටී-ෂර්ට් එක
0: ස්පෝර්ටි විදිහට ඇවිල්ලා තියෙන්නේ කොල්ලා. ඇත්තටම මං හිතුවේ මේ ඊජිප්තුව ගේම් එක ගහයි මෙසිගේ කතාවත් මෙතනින් ඉවර වෙයි කියලා. ඊයේ රොනාල්ඩෝ ගියා, අද මෙසියයි කියලා.
2: මේ පාර මේ FIFA කියන්නේ පිස්සු.
0: ඔව් කියන්නේ
2: ඒ කියන්නේ ලෙජන්ඩ්ස්ලා මාර විදිහට වයිප් අවුට් වෙනවා
0: අනිවාර්යෙන්ම. ඒ කියන්නේ හිතන්නේ නැති විදිහට. දැන් නේමා ගියා බ්‍රසීල් එක්ක. බ්‍රසීලයටත් හිතා ගන්න බැරි විදිහේ පරාජයක් ලැබුණේ. ඊට පස්සේ අපි දැක්කා රොනාල්ඩෝට යන්න සිද්ධ වුණා. ස්පේන් එක්ක තිබ්බ අන්තිම මැච් එක පරාද වුණාට පස්සේ අද උදේ තව ටිකින් මෙසීටත් යන්න
1: වෙනවා.
0: අපි හිතාගෙන මේ හිටියට හැබැයි මෙසි ඔප්පු කරා. එහෙම මං ගෙදර යන්න
1: ලෑස්ති නැහැ.
0: මෙසී කියලා. මොකද තාම ඩිෆෙන්ඩින් චැම්පියන්ස්ලා. ඔය අතර ඔය ඔක්කොම සිද්ධ වෙන අතර අර විදිහට

0: අපේ ට්‍රම්ප් මහත්තයා වයිට් හවුස් එක ඉඳලා ෆුට්බෝල් ගහනවා. තමන්ට ඕනෑ ඒ මේ කර කර. ඉතින් ඔය විදිහ තමයි ටෝනමන්ට්
1: එක ස්ටාර්ට් වෙන්නේ. ගානේ පැත්තටත් අද සමහර ලාවට යන්න පුළුවන් ඒ අපේ යාළුවෙක් ගිහින් ඉන්නවා. ආයේ යාළුවට තව යාළුවෙක් පොල්ල තිබ්බා. මේ මාරත් සුපුරුදු විදිහටම ඒ වුණාට බලමු.
0: ඕනේ ඒ පැත්ත මොකද වෙන්නේ කියලා අපි බලමු. ඉතින් ඔහොම තමයි. අල්ගෝ ටවුන් එක පටන් ගමු. ලෝකේ වටේම දේවල් ගොඩාක් තියෙනවා. වාට කියන්නේ.

0: anu paha FM anu hatarai dasma ada net FM
1: ude hatai vinadi 17
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200200
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
8: Cowen Gate 4හි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕනේ නෑ නේද? Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.

0: අදහස් 26 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිලවිකාශක.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13/22.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.

0: උදේ 7 විනාඩි 24යි ඇල්කටවම වෙලාව.
1: ඔව්.
0: උදේ පාන්දරම අපි යනවා.
2: කොහෙද?
1: කොහෙද යන්නේ?
2: දැන් කොහෙවත් යන්නේ නැහැ. හදන්න එපා. ඔයා මේ වෙන පොතක් දාගෙන නෝ.
0: උදේ පාන්දරම යන්න ගමනක් තියෙනවා. දැන් මම එක්කන් යන්න කි. මට යන්න වෙන විදියක් නැහැ නේ.
1: දැන් ඒ ගමන යන්න කලින්.
0: ඔව්.
1: මේ මතක් කරන්න ඕන අපි දැන් උදේම කතා කරන්නේ ෆුට්බෝල් ගැන. ක්‍රිකට් ගැන කතා කරන්නත්
2: එපා. ආ මැච් එකේ ස්කෝ එකක් ආව නේද?
1: ඔව් මේ විශේෂයෙන්ම කතා කරන්න ඕන දැන් ක්‍රිකට් වලත් ඉන්නවනේ ඇමරිකාව වගේ ක්‍රිකට් ඒගොල්ලන්ගේ කියලා හිතාගෙන ඉන්න කට්ටිය. ඉන්දියාව.
0: ඉන්දියාව
1: මේ ඉංග්ලන්ඩ් එක්ක මේ ටික යනවා මේ T20 සීරීස් එකක්. ඔන්න මේ හිනා යනවා. සතුටුයි. T20 මැච් එකක් තිබ්බා.
0: රයිට්.
1: මෙන්න මෙහෙමයි. ෆස්ට් ඉනින් එක ගහනවා ඉංග්ලන්ඩ් ලකුණු 201යි විකට් 7කදී. පළවෙනි පන්දුවාර 20 අවසානයේදී. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉනින් එක ඉවරයි.
0: ඕකේ.
1: ඉන්දියාව පන්දුවාර 11යි පන්දු 4කදී ලකුණු 76යි. All out.
2: අපිට ඒක සතුටක් ලෙස දැනෙන්නේ බලන්න නේද?
0: ඒ ඇයි ඒගොල්ලෝ ඇතර ඉන්දියාවේ?
2: ඒකද අල්ලපු ගෙදර සම්බන්ධයෙන් අපි කාටද
1: තමයි
2: සිටින්නේ තමයි.
1: ඔය විදියට
2: අල්ලපු ගමේකෙක්ට හරියනකොට අපි හරි කැමති.
1: ඔව් ඒකෙන් දැන් අපි දර මේ රොනාල්ඩෝ ගැන සතුටු වුණා. කොච්චර දුරද ඉන්නේ?
0: අපි
1: මෙස්සි ගැන සතුටු වුණා. කොච්චර දුරද අර ලතින් ඇමරිකාව ඉන්නේ? හැබැයි මේ අල්ලපු වැටේ ඉන්න ඉන්දියාව 76ට ඕල් අවුට් වුණාට පස්සේ පුදුම සතුටක් තියෙන. අපිව මෙහෙම අවුට් කරානේ ඒෂියන් කප් එකේ. අපිව 76 75
2: 75 අර ලස්සන ක්‍රිකට් මැච් එකත් මේ අර කාන්තා වර්ල්ඩ් කප් එකත් නේද?
1: ඔව් නේ.
2: මේ අපේ කට්ටියද වේලසෙනි මගේ දර එන්න වුණා. හැබැයි මං හිතන්නේ අපේ කෙල්ලෝ ටිකත් හොඳ ගේම් එකක් දුන්නා.
0: ඔව් හොඳට perform
2: කරානේ. මේ මම දැන් මේ දැක්කේ ඔයාට ඇත්තටම ගස්කොලන් හිටවන්න වෙලාවක් නෑ නේද? කියනවා හැබැයි ගස්කොලන් වලට ආසයි නේද?
0: ඔව්. ඈ ඊට අනේ ලාවක්
2: නෑ උදේ පාන්දර මේ නෑ අතරම මම මේ වාගෙන සන්තෝෂ වෙන කාරණයක් දැක්කා
0: මොකද්ද
2: දැන් ඒ කියන්නේ එළියේ පහළියේ කොහෙවත් ගස්කොලන් කැම්පස් එකේ වැඩ කරනත් එක්ක ඒ යුතුයකම ಜಾති වෙනු ඉටු කරන්න වෙලාවක් නැති හින්දා මෙයා අතේ මේ ගහක් පැල කරගෙන
1: ආ මිත්
0: මලම දැන් කල්පනා කරේ මේ දවස් කියද දවස් 90කටත් වැඩි කාලයක් මාව දැකලා
2: නෑ නෑ මේවනේ ඉතින් සමහර දේවල් දකින්නේ පහු වෙනකොට
1: පහු වෙලානේ
0: කමක් නෑ කොහොමරි දැක්කනේ අඳනේ ඒකේ ඉන්නවා මලක් තියෙනවා ගස් තියෙනවා කොළ තියෙනවා මේ මොනවද
1: ඔක්කොම තියෙනවා
0: කුරෙක් ඉන්නවා
1: හරිත කලාපයක්
2: ඒක තමයි හරිත කලාපයක් සදා හරිත මොකද මම කියන්නේ දුවේ අර නියම් සමනලයා මලහා ළමයාසේ වගේ වෙනවා ඒ ටැටු එක හරියට
0: ඒකේ වෙනම තේරුමක් තියෙනවා අපි පස්සේ කියමු දැන් යනවා ඔය ගස්කොලන් ගැන කතා කරන්නේ ගස්කොලන් ඇත්තරම මේ ගස්කොලන් මැද්ද ජීවත් වෙන්න තියෙනවා නම් ඒක ලක්ෂරිය එකක්
1: දැන් අනිවාර්යයෙන්මනේ ඉතින් මේ දැන් කාරණා දෙකක් කතා කරන්න ඕන පළවෙනි එක තමයි අපි මෙහෙම පටන් ගමු
0: කොහොමද
1: දැන් අපි ඔය කතා කරේ මේ සාරගේ තියෙන ගස්වැල් ගැනනේ
2: වනාන්තර ගැන
1: ඔව් වනාන්තර ගැනනේ දැන් ඔයාට උනත් ඒ වගේ මේ ආසාව තියෙනවා ගිහිල්ලා මේ ගස් වවන්න වෙන්න පුළුවන් කෘෂිකර්මාන්තය කරන්න වෙන්න පුළුවන් ඒ වයින් පළදාව ගන්න වෙන්න පුළුවන් හැබැයි වෙලාවක් නැහැ
2: වෙලාවක් නැහැ ඔය එකම මේ මට මතක් වෙච්ච එක දැන් ඉක්මනටම කියන්න දැන් ඔය සමහර අය මේ ගහ ගස්වල අර කෙරෝල කඩනවා නේද ගස්වල අතු කඩන්නේ ඒක නරක පුරුද්දක් ඒක නරක පුරුද්දක් වෙන්නේ වර්තමානයේ හරිද ඒක අර ඕනවට වැඩිය කඩන්න ගියොත් තමයි ඒක නරක පුරුද්දක් වෙන්නේ ඇත්තටම තමන්ගේ ඥානවලින්ම පරිසරයට ගහකොළට ආදරේ මිනිස්සු තමයි ඒ ගස්වල කොළ කඩාපාන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳට බලන්න සමහර අය නිකන් අවිඥානිකව තමන්ට තේරෙන්නේ නැහැ ඒ ගහේ කොළේ පොඩි කරලා ඉමිනවා හොඳට බලන්න. දැන් මේ කියන කට්ටිය නිරීක්ෂණය කරන්න හොඳට සමහරවිට තමන්ගේ අතින් උත් එක වෙනවා ඇති. නැත්තම් ඒ කෙරෝලක් කඩලිවල මේම පොඩි කරලා ඉඹිනවා.
1: ඉඹිනවා. මම ඒක කරලා තියෙනවා.
2: ආ.
1: ඒ කියන්නේ අවස්ථා කිහිපයකදී කරලා
2: තියෙනවා. නෑ අපි කාටත් එක වෙනවා. ඒක අපේ මේ අපි පරිසරයත් එක්ක කොච්චර සම්බන්ධද කියලා. මොකද අපි සමහරවිට ඒ කන්න පුළුවන් කොළ වර්ගයක්ද මේක බෙහෙතක්ද මේක අපිට පත්තියන් වෙන එකක්ද ආපත්‍ය වෙන එකක්ද කියලා මේ හඳුනාගත්තේ පුසුමෙන්නේ පුසුමෙන් දැන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන මේ බටහිර වෛද්‍ය විද්‍යාවනේ තියෙන්නේ හැබැයි අපිට පෙරදිග තිබ්බ ට්‍රයල් ඇන්ඩ් එරර්ස් කොහොමද කියන්නේ මේ කරලා
1: වැරදුනොත්
2: වැරදුනොත්
1: වැරදුනා
2: වැරදුනා හරි හරි හරි ට්‍රයල් ඇන්ඩ් එරර්ස් තමයි මේ මෙහෙ පෙරදිග විද්‍යාවේ මේ තිබ්බේ. ඉතින් ඒකින් දා මේ දැන් ඒක කිව්වා කියලා මේ හැම ගහයම කොළ කඩන්න ඒවා මේවා කරන්න යන්න එපා. හැබැයි අවිඥානික ඔබ යතින් එහෙම ගහක කොළයක් පොඩි වෙනවනම් එහෙම මේ වෙනවා නම් ඔබ පරිසරයට ගොඩාක් ආදරේ කෙනෙක් බව දැනගන්න
1: අනිවාර්යයෙන්ම. ඉතින්
2: එහෙම ගස් කොළන් තියෙන පරිසරයක ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ එක මාර වාසනාවක්
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මම මතක් කරන්න ඉස්සෙල්ලම ඔන්න මේ කඩවත දැන් අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා. ඒක පටන් අරන් තියෙන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස්ලා. හරිද? ප්‍රයිම් ලෑන්ඩ් ලගේ වැඩක් අලුත්ම. ඉතින් අපි ඔයාලට මේ ටිකේ මේ ගැන දැනුවත් කරා. අර අර කිව්වා වගේ තමයි. ඒ කියන්නේ ඔයාට බොහෝම මේ පරිසරයට කිට්ටු තැනක නේ බොහෝම සෝභා සෞන්දර්යයෙන් පිරුණු වටපිටාවක ජීවත් වෙන්න කැමති නම් ඔයා යන්න මෙන්න මේ තැනට. හරිද? මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. 13:22 කියන හොට්ලයින් එකෙන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දුන්නම ප්‍රයිම්ලා ඒ පැත්තෙන් කතා කරා. ඊට පස්සේ වාර තියෙන මේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මේ අපාර්ට්මන්ට් එක වෙන්නේ රුපියල් මිලියන 31ක් විතරයි. හරිද?
0: ඒ කියන්නේ
1: ඔව් ඒ දැන් 310ක් විතරක් මේ වෙන්නේ. හැබැයි තව අවුරුදු කිහිපයකින් අවුරුදු 5ක් ඇතුළත මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් දක්වා වැඩි වෙනවා කියලා මේ වෙනකොටත් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 20කින් මේකේ මිල වටිනාකම වැඩි වෙනවා. ඉතින් මෙතන අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි සාර ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි. ඔයාට තව දේවල් හම්බ වෙනවා. කිඩ්ස් පූල් එක තියෙනවා. නේ ඊට පස්සේ කෙලින්ම අපි කියන්න ඕන අර කන්ෆරන්ස් හෝල් තියෙනවා. ඊට පස්සේ ස්කයි ගාඩන් එක තියෙනවා. ඒ වගේම තමයි පෑය 24 පුරාම CCTV මගින් සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන වටපිටාවක තමයි ඔයාට ඉන්න තියෙන්නේ. ඉතින් මේ සියලු දේවල් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි නුවර පාරට මීටර 300ක දුර. ලංකාවේ ප්‍රධාන අධිවේගී මාර්ගවලට පිවිසෙන්න පුළුවන් කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර. හැබැයි හරි ලස්සන වෙලක් ගාව හරි ලස්සන අර පොඩි වැවක් වගේ තියෙන තැනක තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඉතින් අර අපි කලින් කිව්වා වගේ මේ ගස්වල වටිනාකම් ගැන අපි දැන් ගොඩක් කතා කරානේ. ඉතින් ඒ වගේ වටපිටාවක ජීවත් වෙන්න කැමති වාට හැබැයි නාගරික පහසුකම් ඕනේ වාට හරියනම තැන අයිඩියල්ම තැන තමයි මේ අලුත්ම මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ කඩවත තියෙන. දැන් ඒ වගේම තමයි තව ගස් කතාවකට අපි යන්නේ.
0: ඕකේ. ඒ මොන જાති ගස් කතාවක්ද?
1: ඒක තමයි මේ දැන් සමහර අය ඉන්නවනේ. අර අපි කලින් කතා කරපු එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට හරි ආසයි. තමන්ගෙම කියලා වගාවන් නඩත්තු කරන්නනේ. අපි කියුවේ මේ දවැන්ත පාපන්දු චරිත බව මේ ටිකේ ඉන්න. ඒගොල්ලන්ගේ අන්තිම බලාපොරොත්තුව තියෙන්නේ ගිහිල්ලා ගොවිතැනක් කරගෙන ඉන්න එක. ඉතින් හිතන්නකෝ දැන් ඔයාට සල්ලි තියෙනවා. හැබැයි ඔයාට දැන් ඉඩ නැහැ. වගා කරගන්න වෙන්න පුළුවන්. වාගේ වගාවක් දාගන්න වෙන්න පුළුවන් ඉඩ නැහැ. වෙලාව නැහැ. මෙන්න ඔයාට තියෙන හොඳම විසඳුම. ඔයා ගිහිල්ලා ජොයින් වෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්ක.
0: ඕකේ.
1: ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ සල්ලි ඉන්වෙස්ට් කරන්න. එයාලගේ දැන් මේ වෙනකොට වගාවන් තියෙනවා. පොළොන්නරුවේ නයිමිරිස් වගාවක් තියෙනවා. ඊට පස්සේ ඔය මාතලේ පැත්තට යද්දී අබ තියෙනවා. ඊට පස්සේ තේ තියෙනවා, ගම්බිරිස් තියෙනවා. මේ සැරමසර ගම්බිරිස්. ඒ කියන්නේ මේ වගේම එක්ස්පෝර්ට් ක්වොලිටි එකේ ඒවා.
0: ඕකේ.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ කුරුදු තියෙනවා. ගාල්ල පැත්තට එහෙම යද්දී මේ වගේ වගාවන් ගොඩක් ලංකාව පුරාම ඒගොල්ලෝ කරගෙන යනවා. ඉතින් ඔයාට පුළුවන් ඒවයි වාගේ ආයෝජන කරන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බරයකට 011 207 7787 011 207 7787.
0: රයිට්. ඒ විදිහට ඉතින් වගාවක අයිතිකාරයෙක් වෙන්න
1: පුළුවන්. හරි. දැන් ඔය ඔක්කොම කරගෙන ගියාට පස්සේ මේ අපි ඔය කිව්වේ ලොง ටර්ම් ප්ලෑන්ස් ගැන කිවල් ගන්න දේවල් ලොකු ලොකු ඉන්වෙස්ට්මන්ට් වලට යන ඒවා. ඒ වගේම තමයි අපිට පොඩි ෂෝට් ටර්ම් ප්ලෑන් එකකුත්
0: තියෙනවා.
1: මෙතනින් අවුරුදු අපි හිතමුකෝ නිකන් අවුරුදු 5කට පස්සේ නැත්නම් අවුරුදු 3කට පස්සේ අපි මොනවද කරන්න කියලා. එහෙම අයිඩියා එකක් තියෙනවා.
0: එහෙම අයිඩියා එකක් හැමෝටම තියෙන්න ඕන. මොකද මේ අපි දැන් අද හම්බ කරලා අද වියදම් කරලා ජීවත් වුණොත් අපිට ඉමර්ජෙන්සි එකක් ආවොත් මොනවද වෙයිද කියලා අපි කවුරුත් දන්නේ.
1: හදිස්සියක් වුණොත් මොකද කරන්නේ? අන්න ඒක නිසා අපි වට මතක් කරනවා FD එකක් දාන්න. හරිද? ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. එහෙම දානවා නම් ආ යන්න ඕන තැන තමයි LB Finance කියන්නේ. ඉතින් යන්න විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂී FD වහසුකම් තියෙනවා. ඒ වගේම තමයි ඕනම කෙනෙක්ට ගිහිල්ලා තමන්ගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි වැඩි විස්තර කියන්නේ නැහැ. මොකද LB Finance කියන්නේ අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. රුපියල් බිලියන 400ක වත්කම් තියෙන සමාගමක්. ඉතින් ඒ වගේ ආයතනයක් එක්ක ගනුදෙනු කරද්දී වැඩි ඩීටේල්ස් ඕනේ නැහැ. මොකද අපි දන්නවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 011 202 200 201 202 200

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mawa beera ganna kawuruth tanakan.
2: Ape daruwan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: Udaya 7 minadi 38
4: Meltol, hisrathaya, una semprathishyawa, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
5: Hari giye, harima tanata giye inda. LOLC eken loan ekak gatte.
6: Maath hariyanna kiyala hari tanatama yanna one.
4: LOLC Finance, hariyanna harima tana. Wedi vistara sadaha 0115 715 555 amathanna.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න ප්‍රයිම් ගෲප් 13:22
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
9: හැමතේ Come on, ikkamage nime Laoji parampara gananawak vishwasin thorana ida wagema adath novena so therasaya obat aduma Laoji ganna
10: Then Pan Asia Banquet obe stavara tempatu sandaha ihala poliyak laba ganna aduma obe langama athi Pan Asia Banku shakawata pivisenna netinam 01144667222 amatanna
11: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
12: SLT Mobitel pure tv Neela Vikashaka
13: Aluthana Kaatuma Mela Kasagala Green Super Shaka Madale Athurukiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Green Super E vitarak nemei obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada thihala prathilaba laba ganna Denma katha karanna Kasagala Plantation 01122777 Kasagala Samuha Vyapare Vetin
1: Cinderella yawa beera ganna kumarayek kenakam balan hitiyata mannan inne mawa beera ganna kawuruth tanakam
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න ප්‍රයිම් ගෲප් 13:22
14: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මවතන්න 01122200
11: 26 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
12: SLT Mobitel pure tv neela vikashaka
15: paya gaana drive karala office eke busy unahama ena konde kakkumata mama siddhalepa spray kala siddhalepa parampara gananawaka vishwasaya dinu sahanaya
16: kavadak aluku kaaget net
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura

0: උදේ 7යි විනාඩි 45යි අලුත් තාම වෙලාව. අද පොඩ වෙලාව ඉක්මනට යනවා වගේ.
1: වෙලාව ඉක්මනට යනවාද?
0: මම හරි කැමතියි.
1: නෑ ඔය අර නෑද එහෙම එකක් තියෙනවනේ වගේ දැන් ඔයගේ අර.
0: අද තමයි
1: මම සයිකල් එක පටන් ගන්නෙ බදාදා ඉන්නේ. ඒ වෙලාවදී
2: නෑ වැඩේ දින වෙලාව දැන් මේ සාමාන්‍යයෙන් අපි මේ පැය තප්පර ඉක්මනින් යනවට කැමතියි. දවසුත් සමහර අය ඉක්මනින් යනවට කැමතියි.
0: ඔව්.
2: හැබැයි අපි කවදාවත් කැමති නෑ මාස සහ අවුරුදු ඉක්මනට යනවට.
0: ඔව් නේද?
2: ලියන්න මහාචාර්ය නුවා කියලා ඔක ලියාගන්න නැත්තම් වෙන අය
1: නන්නදචි. ඔව් කෝටඩ්.
2: ඔය ඒක තමයි ඔයඩක් ගාලා පෝස්ට් එකක් හදලා දාන්න මේ. නැත්තම් ඔවා කෝට් කරනවා. මේ මොකද්ද දැන් මගේ මේ මොකද්ද උද්ෘත පාඨය නෙමෙයි. ශාස්ත්‍රීය නිරාවරණය.
1: ඔව්.
2: දාර්ශනික ප්‍රපංචය.
1: ප්‍රපංචය.
0: මට තේරෙන්නේ
2: මේ වාස්තනික தත්ත්වයේ යටතේ.
1: ඔව්.
2: මා ප්‍රකාශ කළ උද්‍යෝගමත් වැකිය. ඔව්. මොකද්ද දැන් මං කිව්වේ?
0: කිව්වේ සමහරු කැමති දවස් පැය ඉක්මනට යනවාට.
2: සමහරුනේ බහුතරය කැමති දවස් දවස් නෙමෙයි. පැය තප්පර විනාඩි ඉක්මනට යනවාට කැමති.
0: මාස අවුරුදු යනවාට කැමති.
2: දවස් සමහර අය ඉක්මනට යනවාට කැමති. හැබැයි මාස සහ අවුරුදු විශේෂයෙන් අවුරුදු නම් බුදු අම්මෝ ඉක්මනට යනවාට
0: මිනිස්සු
2: යන්න ළමයි කැමති. ඒ අලුත් එකතු කිරීම.
1: එහෙම දේවලුත් එනවනේ.
0: ඒ වර්ෂන්ස් ගොඩක් එනවා.
2: ඇයි අවුරුදු යනවට කැමති නැත්තේ?
0: වයසට යන්නේ
2: නැහැ.
0: මං වයසට යන්නේ කැමති. හරිද?
2: හැබැයි සමහර අවුරුදු දිනවා මිනිස්සු එනවට කැමති. මොනවද කියන්නේ?
1: මොනවා කියන්නේ?
2: සිංගල අවුරුදු.
1: ආ ඒක.
0: ඕනේ.
1: හැබැයි ඒත් ඉතින් අවුරුද්දක් යනවනේ දැන් නැතුව.
0: ඒකනේ. ඔව් ඉතින්.
1: කොහොම
0: හරි.
1: එහෙම වෙනවා ඉතින්.
0: එහෙම වෙනවා. මම කැමති. මේ සතිය ඉක්මනට ගිහිල්ලා මම අකමැති සඳුදා එනවා. කවක් නැහැ කොහොමාරි අපි හැමදාම සඳුදා වලට මුහුණ දෙන්න ඕන. බදා දා වලට මුහුණ දෙන්න ඕන.
2: ඉරිදාට පල්ලියේදී.
1: ඔව්.
2: සඳුදාට පන්දී.
1: අපි ඔක කල්පනා කරන්නේ දැන් සඳුදා අපි හිතමු අයින් කරා කියලා. ඒත් ඉතින් ආයේ අඟහරුවාද පළවෙනි දවසේ එනවනේ නේ.
0: ඔව් අඟහරුවාද ඇත්තට පළවෙනි දවසේ එනවා.
2: දැන් සමහර රටවල ඇත්තටම පළවෙනි දවසේ ඉරිදා. සමහර රටවල් වල පළවෙනි දවස් සඳුදා.
0: ඒගොල්ල සමහර අය Sunday Monday කියලා යන්නේ
2: නේ. සමහර companies ඔය weekend phobia නෙමෙයි මොනවාද weekend phobia මොකක් හරි ඔන්නෝම වචනයක් තියෙනවා මට දැන් මතක නැහැ. ඒ කියන්නේ දැන් weekend එක ඉවරලා week එක පටන් ගන්න කතන්දරේ හින්දා ඒගොල්ලෝ සෙනසුරාදා වැඩ කරලා ඉරිද සඳුදා මේ නිමාඩු දෙන ක්‍රමයක් සමහර companies පවත් කරනවා. ඒකට අඟහරුවක් තමයි පරදෙන්ද නින සවුඳ කියන එක ඔළුවෙන් හවුඳ කියන නිමාඩු දවසක්.
1: ඔව්.
2: හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ සවුඳ කවුරුත් නැහැ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න කියලා. ඈ බට් තමයි ඔට්ටු සෙල්ලම් කරන්න ටාස්ක් කරන්න
1: කවුරුත් නැහැ.
2: කවුරුත්
1: නැහැ. නෑ දැන් මං දැන් මේ මගේ දාර්ශනික පාඩේ. ඔය ඔක්කොම අපි ඔළුවෙන් හදාගෙන
2: තියෙන. දැන් ලෝක කාලය කියලා දෙයක්ුත් නැහැ දවස් කියලා දෙයක්ුත් නැහැ අවුරුදු කියලා දෙයක්ුත් නැහැ අර ග්‍රෙගෝරියන් පාප් පන්ස කැලෙන්ඩරය හදපු ඉඳ අපි දැන් ඕවා මේ පාවිච්චි කරනවා.
1: ඒ කියන්නේ දැන් ඉතින් අද දවස වගේ දවසක් තමයි සෙනසුරාදා රාත්‍රිද කියන්නේ අපි තමයි එදා මේ නිවාඩු දවස් එහෙම වෙන් කරගෙන වීකෙන්ඩ් කරගෙන
0: වරද්දගෙන තියෙන අද දවස් වගේ දවසක් ඉන්නේ කොහොමද සෙනසුරාදා දවසක් එදාට මම උදේ 9 වෙනකන් නිදා ගන්නවා.
1: ඒ වාන ඔළුවෙන් හදන් අදත් පුළුවන්.
0: අද කොහොමද නිදාගන්නේ? අද ඒකට කවුද ඕල් ගන්න ගුඩ් මෝර්නින් කියන්නේ?
1: අන්න ඒකයි.
0: ඒක භාෂාවලින් උදේ පාන්දර මහන්සියරයි.
2: අන්න නයිට් කරලා ආපු කට්ටියට දැන් අපි රැට බුදිය ගත්තට ඒකොල් බුදිය නේ
1: දවල්ටනේ. අන්න ඒකයි. ඒ විදිහට ඉතින් එක දේවල් හදාගෙන දෙනවා කොහොම හරි. කාලේ ඉස්සරහට යද්දී ඔයාගේ ජීවිතේ හීන තියෙනවානේ. ඔය හීන වලින් එකක් තමයි වාග්යයක් කියලා කියන්නේ. ගෙදරක් හදන එක. ගෙදර වහලා කියලා කියන්නේ හීන අතර ලොකුම දෙයක්.
0: ලොකුම කොටස.
1: අමාරු. ඒ කියන්නේ Tamanට ටිකක් ඉෂ්ට කරගන්න සහ සැබෑ කරගන්න ටිකක් මහන්සි වෙන්න වෙන හීනයක්.
0: අත තියන්න පොඩ්ඩක්
1: බය එකක්. ගෙදර වහලා ගහනවා කියන්නේ ලේසි නෑ. ඔය වහලවල් සමහරු වහලා ගහනවානේ. ඒකින්ද එන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ Rhino Premier Roofing Sheets ගැන. ඉතින් අවුරුදු 60ක දශක 6කට එහා විශ්වාසයත් එක්ක තමයි රයිනෝ අපි ගාවට එන්නේ. ඉතින් ඔයාලට මේ මතක් කරන්න ඕන මේ රයිනෝ රූෆින් ෂීට් වල සුවිශේෂිතා කිහිපයක් තියෙනවා. අපි කියවන දැන් අවුරුදු 60ක් පුරාවට පාරිභෝගිකයන් එක්ක ඉද්දී ඒගොල්ලෝ අඳුන ගන්නවා මොනවාද තියෙන ප්‍රශ්න කියලා. එහෙම තමයි. කියන්නේ පාරිභෝගිකයාට බොහොම ලෙංගතුව සමීපව කටයුතු කරද්දී තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ කියලා. හරියට අපි වගේ. අපිත් එහෙමනේ. අපි මේ එක එක දේවල් වෙනස් කර කර අලුත් කර කර යන්නේ. අපිට තේරෙනවා ට්‍රෙන්ඩ් එක ඔයා කැමති දේවල් නේ. ඔයා එහෙම ඉල්ලන දේවල් ඔයා කියන්න කලින් අපිට තේරෙනවා. රයිනෝ එකටත් එහෙම තමයි. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ? පොඩි මේ ඉන්වෙන්ෂන්ස් දෙකක් කරා
0: රයිට්
1: එයාලගේ ෂීට් එකට පළවෙනි එක තමයි මේ ස්වාභාවික මැටි ආලේපය
0: රයිට්
1: දැන් මේක ආලේපයක් කිව්වම කට්ටිය හිතනවා මේ මේ මැටි වගේ පේන්න ගාපු මොකක් හරි කියලා
0: හරි වෙන එකක් කියලා
1: මැටි වගේ කතා නැහැ ඒ වර්ණ කතා නැහැ ස්වාභාවික මැටි වලින්ම හදපු ලේ එකක් මේ ෂීට් එකේ යටපැත්තේ තියෙනවා
0: රයිට්
1: ඒක හින්දා මේ ගේ ඇතුළට සිසිලස කියන එක
0: ආයිතින්
1: අලුත් දෙයක් වෙන්නේ නැහැ හොඳට සිසිලස පවත්වා ගන්න පුළුවන්
0: අර
1: ඇතුළේ තාපය රස්නේ දැනෙන්නේ
0: නැහැ ඒ
1: වගේම තමයි ජල විකර්ෂක තාක්ෂණය ඒක තියෙන ෂීට් එක උඩ මේ කෝටින් එක නිසා මේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට් වල වතුර රැදෙන්නේ නැහැ ඒක හින්දා අර වතුර වැටිච්ච ගමන් පහළට ගලාගෙන යනවා.
0: ඉතින්
1: වතුර උරා ගන්නෙ නැති නිසා ඔය ඇල්ගි වර්ග ඊට පස්සේ අපි කියන්නේ පාසි වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන් මේ වගේ දේවල් බැදෙන්නේ නැහැ. එතකොට මේ වහලේ තියෙන අලුත් බව කාලයක් පුරාවට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් 1396 කියන හොට්ලයින් එකෙන් ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා රයිනෝ ගැන අපි මේ කියන ඒවට වඩා වැඩි විස්තර
0: තාක්ෂණික
1: කරුණු කාරණා ටෙක්නිකල් දේවල් දැනගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ළඟම තියෙන ඒජන් ගාවටත් යන්න.
0: රයිට්. ඒ විදිහට 1396 කෝල් එකක් දීලා ඔයාගේ වහල ආයි තිතට ඉවර කරගන්න පුළුවන්.
1: පුළුවන්. අනිවාර්යෙන්ම.
0: රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්නේ යන්නේ අපේ රජී සේවකයන්ට ඇල්ගෝ ටවුන් එකේ තියෙන ප්‍රීමියම් membership එකකින් දෙන පළවෙනි ඔප්ෂන් එක ගැන කියන්න. දැන් ඔන්න යූනියන් බැංක් එකකින් විශ්‍රාමික රජී සේවකයන්ට දෙනවා ලොකු ලෝන් එකක්.
1: අනිවාර්යෙන්ම මිලියන 8ක රුපියල් මිලියන 8ක ලෝන් එකක් පෙන්ෂන් ලෝන් එකක් ඔයාට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලක්ෂ 80ක්. ඉතින් අපි දන්නවනවා දැන් එහෙම සාමාන්‍යයෙන් වාගේ දරුවන්ට බරක් වෙන්න එහෙම කැමති නැහැ.
0: කැමති නැහැ කියලා.
1: ජීවිත කාලේ පුරාවටම දුක් මහන්සියෙන් බොහොම වෙහෙස වෙලා
0: බොහොම
1: ගෞරවණීයව දේවල් උපය ගත්තා වගේම
0: තමන්ගේ
1: ජීවිතයේ සැදෑ සමයත් ඒ විදිහටම කාටවත් බරක් නොවී ඉන්න කැමති අපි අම්මලා තාත්තලා.
0: ඉතින්
1: යුනියන් බැංකෝ මේ වාට තමයි මේ චාන්ස් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කරන්න තියෙන්නේ හරීම පොඩි දේවල් ටිකක්. ඒ දේවල් වගේම තමයි වාට මේ ලැබෙන දේවල් තමයි විශේෂම. රුපියල් මිලියන 8ක පෙන්ෂන් ලෝන් එකක් වාට ලබා ගන්න පුළුවන්.
0: මේක
1: ගෙවන්නවට අවුරුදු 15ක් හම්බ වෙනවා. 15ක් පුරාවට ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි දැරිය හැකි පොලි අනුපාතයක් තමයි මේකට තියෙන්නේ.
0: ඒ
1: වගේම තමයි මේකේ වැලියු වැඩ් එකක් විදියට වාට රුපියල් 30000ක් වටින පික්මී හයර් අවුරුද්ද පුරාම හම්බ වෙනවා.
0: ඒක
1: හරිම මම හිතන්නේ ඔක්කොටම වඩා වැදගත්. ආයෙ කාටවත් බරක් වෙන්නේ නැතෝ ඒ බෙහෙත් ඒත් ගන්න වෙන්න පුළුවන්. තමන්ගේ දුවලා පුතාලා බලන්න වෙන්න පුළුවන්. පික්මී එක දාගත්තා ගියා. රුපියල් 30000ක වටිනාකමින් යුත් ඔයාට පික්මී හයර්ස් හම්බ වෙනවා මේ පෙන්ෂන් ලෝන් එකටම වැලියු වැඩ් එකක් විදිහට. ඉතින් ඒ වගේම තමයි මේ සියලු දේවල් දැනගන්න ඔයාට තියෙන්නේ කෝල් එකක් ගන්න
0: යුනියන්
1: බැංකුවට. මේක තමයි නම්බර් එක 01171 81 81 01 01 01 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81
0: හැබැයි අද තාම මිඩ්වික්. වාට සතිය වැඩ ටික ඉවර කරන්න වෙන්නේ අද. ඒක නිසා සතිය වාට වැඩ ටික ලස්සනට ඉවර කරගන්න එන ඔළුවේ කැක්කුම් ටිකට පයින් ගහන්න. වාට පුළුවන් මෙල්ඩෝල් කාලයක් ළඟ තියාගන්න. මෙල්ඩෝල් එකක් බීලා චිල් එකේ ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. මොකද ඉක්මන් සහනයක් හම්බෙනවා මෙල්ඩෝල් වලින්. හැබැයි අපි කියනවා වගේ ඔළුවේ කැක්කුම උණ දිගටම තියනවා නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.
1: අනිවාර්යෙන්ම.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
2: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න
7: SLT mobitel pure tv නිල විකාශක
8: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
9: රස්තියාදුවක් නැතුව LB නිවාසන අය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
13: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
14: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
0: FM 95, FM 94.8, Net FM.
15: වෙලාව උදෑසන

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
5: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින්. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනතේ දෙවන වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. එම ගැසට් නිවේදනයට අනුව මහමෝදර නමින් මෙම බන්ධනාගාරය පිහිටවනු ලබන අතර එහි බල ප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නියම කර තිබෙනවා. වසාදෙමුණු මහමෝදර රෝහලේ කොටසක තාවකාලික පදනම් මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යාමට නියමිත බවටයි වාර්තා වන්නේ. මීළඟනෙත් නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.

0: උදේ 8යි විනාඩි 7යි. ඇල්ගොරිතමේ වෙලාව.
1: හරි.
0: අපි ආවේ අපේ දෙවෙනි පැයට.
1: දෙවෙනි පැයට අවිල්ල තියෙන්නේ මේ දැන් මේ මුළු ලෝකෙම.
0: Right.
1: Digitalization ගැන කතා කරනවානේ.
0: ඔව්.
1: අපිත් කතා කරනවා. Digital economy ගැන අපි කතා කරනවා. සහ මේ මෑතක දිනුවා මම මේ පොඩි සාකච්ඡාවක් පැවැත්තුවා අපේ NetFM YouTube එකෙත් තියෙනවා.
2: මේ digital කරණය පිළිබඳව.
1: ඔව්. ඒ කියන්නේ මේ digital ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහත්මයාත් එක්ක කතා බහක් පැවැත්තුවා. ඕකෙදි මේ හරි ලස්සන පොඩි පොයින්ට් එකක් මතුවෙනවා. ඒ තමයි මේ අපි හැමෝටම ලංකාවේ හැමෝටම භාවිතා කරන්න පුළුවන් විදිහේ ස්මාර්ට් ID එකක් ඉස්සරහට එනවා කියලා. මේ අවුරුද්ද අවසානයේදී බොහෝ දුරට අපේ මේ තියෙන ID කාඩ් එක
2: වෙනස් වෙයි. වෙනස් වෙයි නේ වෙනස් කරගන්න
0: වෙයි.
1: ඔව්. ගෙනාවට පස්සේ එහෙම නැතුව ඉන්න බෑ නේ. හරිද?
2: දැන්ටත් තියෙන පොඩි පොඩි ඩිජිටල් කාරණා තියෙනවා.
1: ඔව් දැන් ටික ටික ඩිජිටලයිස් වුණානේ ඕක. ඔය චිප් එකක් එහෙම පොඩි ආවා.
2: එහෙම QR කෝඩ් එකක් තියෙනවා නේ මේ තියෙන්නේ.
1: ඔය තියෙන්නේ අන්න හරි. ඔය තියෙන්නේ QR කෝඩ් එක තියෙනවා.
2: QR කෝඩ් එකක් තියෙනවා.
0: නුවාට තියෙන්නේ මටත් වඩා අලුත් එකක් නේ. කොහොමද?
1: ඒ තරමයි.
2: නුවාට වඩා පරණයි. මේ අලුත්.
1: අලුත් නේ. ඒ වයස.
0: හරි කටබොරු කිව්වට දියබොරු කියන්නේ.
2: දැන් ඒක තමයි මම කියන්නේ. දැන් මෙහෙමනේ ගන්නේ
1: අයිඩෙන්ටිකාඩ්ගන්නේ
2: නිසිවය සම්පූර්ණ වුණාමනේ ඉතින් මට කලින් ගත්තා මම ඔයාලට පස්සේ ගත්ත එක මේ අලුත් පෝෂන් එක
1: අන්න හරි
2: ඒකනේ
1: ඒ කියන්නේ නුවාම ඊවැරේද ඕ ලෙවල් දී ආපු එක ඔය
0: හරි කමක් නැ මේ දෙන්නත් එක්ක
2: මෙච්චර කල් ටැපල් ලයින් ටිකක්
1: තිබ්බේ ටැපල් ලයින් ටිකක් නේද කොහොම කරගත්තේ හරිද ඉතින් ওই විදිහට මේ ඩිජිටලයිසේෂන් ගැන කතා කරනවා ඉතින් මේ සුබුදු මහත්තයා කියපු දේ තමයි මේ ඉස්සරහට අපේ එක ෆින්ගර් ප්‍රින්ට් ටේකින් ඔක්කොම ටික කරගන්න පුළුවන්.
0: Right.
2: දැන් ඔය ලෝකේ

0: දෙන්න පුළුවන්. ඊළඟට බැංකුවල තියෙනවානේ බැංක් කෝඩ් කියලා. ඉතින් ඒ බැංක් කෝඩ් එක දාලා ඐඩෙන්ටි කાર્ඩ් නම්බරයට සමානුපාතිකව දෙන්න පුළුවන්. තව ගිණුම් කීපයක් තියෙනවා නම් 1 2 3 හරි මොනවා හරි කියලා එහෙම හදන්න පුළුවන්. ඔය 1 නම්බර් කන්සෙප්ට් එක හරිම ලේසියිනේ.
1: ලේසියිනේ.
0: ඔව්. ඒ කියන්නේ අනන්තය දක්වා ඉස්සරහටත් අනන්තය දක්වා පිටිපස්සටත් ඔය නම්බර දෙන්න පුළුවන්.
1: දෙන්න පුළුවන්.
0: ඉතින් ෆින්ගර් මාක් ගත්තම තවත් වැඩේ ලේසියෙන්ද පුළුවන්. ඉතින් මම මතකයි ඔය මංගල සමරවිර මහත්මයා මුදල් නැමැතිවරයා හැටියට ඉන්නකොට කන්සෙප්ට් එක ඉදිරිපත් කරන්න හැදුවා. ඉතින් දැන් ඊට වැඩිය ලෝකේ දැන් ඒ කාලට වැඩිය දැන් ඩිජිටලයිස් වෙලානේ තියෙන්නේ. ඉතින් හොඳයි මේ
1: ඔව් ඒ කියන්නේ මේ අපේ එක ෆින්ගර් print එකකින් ඉස්සරහට බැංකුවකට ගිහිල්ලා ආයි වෙන වෙන documents ගොඩාක් ඕනේ නැහැ. අපේ finger print එක තිබ්බට පස්සේ අපිට අදාළ හැම දත්තයක්ම පෙන්නනවා. හැම දත්තයක්ම කියන්නේ බැංකුව දකින්න ඕනේ ටික.
2: right.
1: ඊට පස්සේ ස්පිරිතාලයකට ගිහිල්ලා ඔය finger print එක තිබ්බට පස්සේ නැත්නම් අපේ digital ID එක තිබ්බට පස්සේ ඒ පැත්තෙන් පෙන්නනවා අපේ health history එක. බෙහෙත් තරම් තියෙන මොනවාද තියෙන ලෙඩ රෝග මොනවාද?
2: ඒක
1: හැමෝටම පෙන්නන්නේ නැහැ. ඕන අයට පෙන්නනවා. ඉතින් ඕකනේ digitalization කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඔන්න මේ මතක් කරන්න ඕන ජාතික ඉතිරි කිරීමේ බැංකුව. හරිද? අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. අලුත් වැඩක් කියන්නේ මේක මේ ඔයාගේ ආරක්ෂාවට කරන වැඩක්.
2: ඕකේ.
1: ඒ තමයි මේ know your customer කියලා තියෙනවනේ. සාමාන්යයෙන් බැංකුවකට ගියාට පස්සේ අපි අර KYC කියලා ෆෝම් එකක් පුරවනවා. ඒකෙන් බලන්නේ මේ කස්ටමර්ගේ ඔක්කොම අර ආගිය තොරතුරු ටික ට්‍රේස් කරලා බලනවා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ওই සමහර බැංකු ගිණුම් තියෙන්න පුළුවන් ඒව හරහා විවිධ වූ සංවිධාන වලට සල්ලි යනවා.
2: ඔකේ.
1: ඒක අපි කියන්නේ ওই ත්‍රස්ත සංවිධාන පෝෂණය කරන accounts ලෝකේ පුරා ඕන තරම් තියෙනවානේ. ඒ වගේම තමයි black money ගැන. මේ සල්ලි කොහොමද ආවේ? source එක පෙන්වන්න බැරි income ආපු විදි ඕන තරම් තියෙනවානේ ලංකාවේ. ඉතින් ওই ඔක්කොම කාරණා සැලකිල්ලට අරගෙන තමයි මේ විදිහට මේ කටයුත්ත කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව කටයුතු කරලා තියෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ යන්න ඔයාට ළඟම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට. හරිද? ගිහිල්ලා ඔයාගේ ගිණුමට අදාළ තොරතුරු ටික නැවත වෙරිෆයි කරගන්න.
2: ඔකේ.
1: ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඊට පස්සේ ස්ථීර ලිපින තියෙන්න පුළුවන්නේ. ඒ වගේම තමයි ජංගම දුරකථන අංක, ඊට පස්සේ ඊමේල් ලිපින තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන කන්ටැක්ට් ඩීටේල්ස් ඔයා දීලා තියෙන්න පුළුවන්. මේ දේවල් ගිහිල්ලා වෙරිෆයි කරගන්න.
2: ඒව
1: වෙනස් වෙලා තියෙනවද? වෙනස් වෙලා තියෙනවා නම් අප්ඩේට් කරගන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ පණ වීඩියෝ වලට ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ විදිහට අරන් යනවා. Know your customer form එක ඔයා ආයි වෙරිෆයි කරගන්න කියලා ගිහිල්ලා.
2: රයිට්.
1: ඒක අනිවාර්යෙන්ම කරන්න. මොකද ඒක වාගේ මූල්‍ය ආරක්ෂාවට සෑහෙන්න වැදගත් වෙනවා. හැමදේම ටික ටික ඩිජිටලයිස් වීගෙන යද්දී ඒ වගේ වාගේ අපි කියන්නේ අර footprint එක හරියට තියෙන්න ඕන.
2: ඔව් අනිත් එක ආයව කරගත්තේ නැති වුණොත් ඔයාට ඉස්සරහට වැඩක් කරගන්න අමාරු වෙයි. සිස්ටම්ස් වෙනස් වෙනවා.
1: ඔව් ඒ කියන්නේ මේ හැම පද්ධතියක්ම එකකට එකක් සම්බන්ධ වෙද්දී ඔයාගේ තියෙන ඩීටේල්ස් තැලි නොවුනොත් ප්‍රශ්නයක් වෙන්න
2: පුළුවන්.
1: fingerprint එක තිබ්බට පස්සේ වෙන මොන හරි ආව.
2: ඔව්
1: එහෙම වෙන්න පුළුවන්.
2: ඒකින්ද
1: මේ මතක් කරනවා යන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගිහිල්ලා ඔයාගේ account එකට අදාළ know your customer details ටික අපි මේ කියපු ඔය NIC number එකේ ඉඳලා හැමදේම update කරගන්න verify කරගන්න කියලා.
0: මේ මට දැන් මේ මේ අර දැන් සින්දු ආවද?
2: සින්දු ආව කමක්
0: නැහැ. ඔව් දැන් මම මේ business idea එකක් දෙන්නම්. මට ඒක හරි ගියන් පස්සේ කීයක් හරි ගෙවන්න.
1: දැන්
0: මම දැක්ක මේ මේ නිතරම දැකලා තියෙනවා රාජ්‍ය ආයතන වල මේ වැඩට එන්න ගියාමත් අර ඇඟිල්ල තියන්න මාර පොලිම.
1: දැන්
0: හතරා මාට ආයතනය මේ නිමා වෙනවා නම් හතර විතර ඉඳන් ඕන මහත්තුරු පොලිමේ ඉන්නවනේ මේ ඇඟිල්ල තියලා දුවන්න. ඉතින් ඒ machine කොච්චර දැම්මත් ඕක යම්කිසි වෙලාවක් යනවා ඒක රීක් කරගන්න. ඊට මේ බැරිද සමානලාවට ලොකු මේ කියන්නේ ගේට්ටුවක් හරි මොන හරි තැනකින් මේ දැන් ලේසර් රෙකග්නිෂන් තියෙනවනේ ෆේස් රෙකග්නිෂන් තියෙනවා. ඉතින් තමන්ගේ ආයතනයේ ඉන්න අයගේ මූණ සහ විශේෂයෙන් අතල මේ එහෙම ඩේටාබේස් එකකට දාලා තිබ්බොත් එයා රස්සාවට එනකොට අර ඇංගිලි සලකුණු යන්ත්‍රයට තියෙන්න ඕනේ අත උස්සලා ලේසර් එකට ඇල්ලුව හැටිය ටක් ගාලා. ඉතින් එතකොට ගොඩ දෙනෙක්ට එක දොරටුවකින් පිවිසෙන්න පුළුවන් ටිකියා ඔක්කොම රීඩ් කරගන්නවා. ඉතින් මම ඕක තව යාළුවෙක් එක්ක කතා කරා. මේ කතා කරලා ටික වෙලාවකින් මම මේ Facebook එකට ගියාම චීනේ එහෙම තැන් තියෙනවා. එහෙම මේ ෆේස් රෙකග්නිෂන් වලින් ඒගොල්ලෝ ඇඟිලි තිය තිය එහෙම මුකුත් නැහැ නිකන් යනවා. යනකොටම අර කැමරා වලින් ටික් ටික් ගලා මේ අපේ ඔෆිස් එකේ මේ මාත්‍යා ඔන්න අචියා ඔන්න මේ සාරා ආවා වගේ ටික් ටික් ගලා ඉවරයි. එතකොට අර අර වගේ ඉන්නවත් මේ

0: කියන්නේ පෑටෙන් පෑ හතක් හතා හතා මාරක් වැඩ කරලා විශේෂයෙන් රාජ්‍ය ආයතනවල දැන් ඔය මොකද්ද ඔය පායවල් ටික තියෙනවනේ සෞසිරි පාය ඉසුරු පාය සූරු පාය අපාය එහෙම කීක තියෙනවනේ ඇයි නැද්ද ඒක ඒක
1: තාම
0: ඒ වගේ පායවල් වල අපායට උනත් ඔය සිස්ටම් එක හොඳයි එන්නේ එන්නේ ඒවිල්ලට ටට්ටක් ගාලා මේ
2: වෙරිෆයි
0: කරගන්න පුළුවන් ඉතින් කවුරු හරි ඕක ඩිජිටල් ඉනොවේෂන් එක කරනවා නම් ඉතුරු විස්තර ටික මංගාව තියෙනවා ආව අපි අමතන්න
1: ප්ලෑන් එක අපේ නුවාට කියන්න
2: හැබැයි මෙහෙමයි දැන් ඔය ගෑන් ළමයි එහෙම ඔගොල්ලෝ දාන යූෂුවල් මේකප් එක දාලා
0: ඩේටාබේස් කතාවක් කිව්වනේ අර අවුරුදු 60ක එක්කිනේට දෙවියන් වහන්සේ කියලා තව අවුරුදු 40ක් ජීවත් වෙනවා කියලා වෙච්ච වැඩේ අන්න ඒක වෙන්න
2: ඕන ඒක වෙන්න පුළුවන් ඒ කියන්නේ
0: දෙවියන් වහන්සේටත් හොයාගන්න බෑ
2: ඒ බැරි කොට
0: ඒක හොය කරන්න
2: එහෙම වෙන්න පුළුවන් ඒකින්ද මේ ඩේටාබේස් එකට දෙන මූණ අර මූණයි දෙක ගලපන්නේ නැත්නම් එළියේ ඉන්න වෙයි
0: ඉන්න වෙයි Yeah.

0: Anu Paha, FM Anu Hatarai Tashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදෑසන 8:20යි දැන්.

0: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංක ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 667 222 අමතන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මාළු කන්න කැමති කිරටද පිරිසටද
5: කැමති විදියකට
4: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13/22.
8: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV නිල විකාශක.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
17: ඔයත් try කරන්න. ගන්න විජය ආපපිටි.
18: ඉගෙනුමට හොඳ මාතෘකාවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 8යි විනාඩි 26යි අල්ගටාමේ වෙලාව.
1: එහෙනම් අපි යන් දම්රෝයක පැත්තේ.
0: දම්රෝයක පැත්තට යන්න ඕනේ.
1: මේ වෙලාවේ දම්රෝයක පැත්තට යන්න ඕන. මොකද මේ සුව නිින්දක් කියන එකේ වටිනාකම. ඔයාට දැනෙන වෙලාවක් තමයි මේ වෙලාව.
0: Yes.
1: සාමාන්‍යයෙන් වැඩ කර කර ඉද්දි.
0: ඔව්.
1: නේ ඔෆිස් එකේ වෙන්න පුළුවන්.
0: නැත්නම්
1: වාගේම ගෙදර බිස්නස් එකක් වෙන්න
0: පුළුවන්.
1: ඕනම දෙයක් කර කර ඉද්දි.
0: දැන්
1: අපි 3 දෙනාට උනත් නිින්ද මතක් වෙනවා හරියට.
0: සෑහෙන්න මතක් වෙනවා.
1: ගෙදර ගිහිල්ලා ඔහා නිදියන එක.
0: බොහොම
1: සැප පහසු සුව පහසු දැනෙන නිින්දක් උනේ නැත්තම් ඒක වාගේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් කරනවා.
0: අචීර අද හොඳටම නිින්ද මතක් වෙලා නැති.
1: අනිවාර්යෙන්. හොඳටම නිින්ද මතක් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මම මේක කියන්න ඕනේ කියලා
0: හිතුවේ.
1: නිින්දේ වටිනාකම ගැන. ඉතින් ඒ වටින නිින්ද වාට හරියට ගන්න වෙන්නේ නැහැ නේ වාගේ මැට්‍රස් එක අවුල්න.
0: නේ.
1: ඕක නිදිය ගත්තට පස්සේ නිකන් අර වල බැහැලා වගේ.
0: නේ
1: නිකන් අර අපි හැම වෙලෙම කියන්නේ අර හඳේ ආවාට වගේ තමයි. කියන්නේ මෙහෙම ගිහිල්ලා පෙන්නන්න බෑනේ දැන් මෙහෙම ගිහිල්ලා කිව්වට. මේ ඒ කියන්නේ මැද නිකන් වලක් වගේ තියෙනවා. නේ. අපි සාමාන්‍යයෙන් ওই වෛද්‍ය විද්‍යාත්මකව වෙන්න පුළුවන්. ඉස්සර හෙල්ත් සයන්ස් එහෙම කරද්දි කියලා දෙනවා නිදියද්දි මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා.
0: වාගේ කොන්දට කොච්චර හොඳ වෙන්න ඕනද කියලා.
1: හැබැයි අපිට තාම මේ මෙට්ට හොයාගන්න බැරුව
0: ගියානේ.
1: ඔව්. පොතේ තියෙන. ඉතින් ඒ මෙට්ටේ තමයි ඔන්න ඇවිල්ලා තියෙනවා දම්රෝ එකට. දම්රෝ ෆෝම් මැට්‍රස් කියලා කියන්නේ. ඉතින් දීර්ඝ කාලයක් පවතින්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ 15% ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාලට මේ දම්රෝ ෆෝම් මැට්‍රස් එක දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඉහළ ප්‍රමිතියෙන් යුතුව දිගු කාල පවතින මැට්‍රස් එකක් ඔයා හොයනවා නම්
0: ඒ
1: වගේම තමයි බොහොම සුව පහසු නින්දකට හරියන මැට්‍රස් එකක් ඔයා හොයනවා නම්
0: ඔයාට
1: ඉතින් ආයේ වෙන සොලියුෂන්ස් නැහැ. එකම එක ඔප්ෂන් එකයි තියෙන්නේ. ඒ තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් කියලා කියන්නේ. ඉතින් 15% වට්ටමක් එක්ක ලංකාව පුරා තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. දැන් ඕනම ප්‍රදර්ශනාගාරයක් කිව්වට පස්සේ ප්‍රදර්ශනාගාරම තියෙනවා 160ක්. හරිද? ඒ වගේම තමයි මේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. වර්ගරි 50,000. ඒ ඕන තැනකින් ගිහිල්ලා වාට මේක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙගා එකට වගේ ගියොත් ගිහිල්ලා වාට පොඩ්ඩක් නිදියගෙන යන්න බලන්නත් පුළුවන්.
0: පුළුවන්. ඔව්.
1: හැබැයි නිින්ද ගියොත් අපි දන්නේ නැහැ එතන.
0: ඔව්. වගකීම් බාර ගන්න නැහැ වාට.
1: බාර ගන්න නැහැ.
0: ඔව්.
1: ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට යන්න කලින් වාට පුළුවන් මේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙනවා www.damro.lk. ඒකටත් විසිට් කරන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම
1: තමයි වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම්
0: වාට
1: මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ දේවල් ගන්න පුළුවන්.
0: ඕකේ.
1: හරි.
0: දැන් ඒ විදිහට අපි කොච්චර කරත් අපි කැරකිලා එන්නේ අන්තිමට අපි ගෙදර පොඩ්ඩක් හදාගන්නනේ.
1: අන්න ඒකයි. ඒ කියන්නේ දැන් මෙට්ට තිබ්බට ගෙදර නැත්තම් ප්‍රශ්නයක්.
0: ප්‍රශ්නයක් නේ. අනිත යටි දැන් මහන්සි වෙලා ගෙදර නින්නේ.
1: ඒතර
0: ගෙදරට මෙට්ටි දාන්න ඕනේ.
1: මෙට්ටයක්
0: දාන්න ඕනේ.
1: මෙට්ටි තියෙන්න ඕනේ ගෙදර.
0: ගෙදර.
1: ඉතල ගේ හදාගෙන ඉන්න ඕනේ.
0: ගේ හදාගෙන ඉන්න ඕනේ. හොඳ ගෙයක් තියෙන්න ඕනේ. ස්කලංක තැනක තියෙන්න
1: ඕනේ.
0: එතකොට ඔයාට ආරක්ෂාව තියෙන්න
1: ඕනේ.
0: ආරක්ෂාව නැත්තම් කොච්චර නිස්කලංක වුණත් වැඩක් නැහැ. හිතේ බයෙන් ජීවත් වෙන්න
1: ඕනේ. ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඒ කියන්නේ ආරක්ෂාව නැත්තම් නිස්කලංක වෙන්න වෙන්න බය වැඩි වෙනවා.
0: බය වැඩි වෙනවා.
1: අහල පහල කට්ටියක් නැහැ, සද්දෙකුත් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් එන්න පුළුවන්. ඉතින් එහෙම නැති තැනක් තමයි මේ කඩවත. අලුත්ම ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ.
0: ඉතින්
1: මෙතන ගැන කියනවා නම් හරි ලස්සන වෙලක් ගාව. වැව් තාවුල්ලක එහෙම තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ.
0: වැව් තාවුල්ලක.
1: අන්න හිතාගන්නකෝ.
0: ගිහිල්ලා
1: වැවක් ගාව, වෙලක් ගාව තියෙන අපාර්ට්මන්ට් එකක්.
0: වැඩි එදකොට මේ අපි වැව් හොයන්නේ යනවනේ එන දුර.
1: ඔව්.
0: දැන් යන්න ඕනේ.
1: එහෙම යන්න ඕනේ නැහැ. හරිද? ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ඔයාට නගරෙක හම්බෙන සහ ඔයා බලාපොරොත්තු වෙන සියලු පහසුකම් සහිතව තමයි මේ අපාර්ට්මන්ට් එක හැදිලා තියෙන්නේ. ෆොලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ වගේම තමයි අර සාරා කිව්ව වගේ දවස් 7ම පැය 24 පුරාවටම, ඒ කියන්නේ නොනවතින අකණ්ඩව CCTV මගින් මේ පරිශ්‍රය නිරීක්ෂණය කරනවා. සර්වෙලන්ස් එක තියෙනවා. ඒකින්ද බය වෙන කිසිම කාරණාවක්
0: නැහැ.
1: ඉතින් ස්කයි ගාර්ඩන් එක තියෙනවා, කන්ෆරන්ස් හෝල් තියෙනවා, කිඩ්ස් පූල් එක තියෙනවා, ලොකු අයට පූල් තියෙනවා වෙනම.
0: ඉතින්
1: මේ වගේ තැනක් ඔයාට කෙලින්ම රුපියල් මිලියන 31කට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මේ
1: අපාර්ට්මන්ට් එකම වෙන්නේ රුපියල් මිලියන 31ක් විතරයි. ඉතින් ඉස්සරහට
0: මේක
1: වටිනාකම තව මිලියන 20කින් විතර වැඩි වෙයි කියලා තමයි අස්තමේන්තු ගත කරලා තියෙන්නේ.
0: ඉතින්
1: වැඩි වෙනකන් ඉන්න එපා. දැන් 31කට ගත්තොත්
0: ඔයා
1: ගාව තියෙන්නේ රුපියල් මිලියන 50 එකක් වටින අපාර්ට්මන්ට් එකක් අවසානයේදී.
0: පස්සේ ඔයාලට ඕන විකුණන්න පුළුවන්.
1: විකුණන්න පුළුවන්,
0: රෙන්ට් එකට දෙන්න පුළුවන්.
1: ඔව්. ඉතින් කතා කරන්න 1322 හොට්ලයින් එකෙන්
0: ප්‍රයිම්ලට
1: තව වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: රයිට්. හරි, අද බදාදානේ. අද බදාදා මම ඔයගලන්ට අරන් එන්නේ කුකින් ලෙසන් එක මස්කාරි තුන පහ දාන්නේ කොහොමද?
2: අනේ කියන්න කියන්න
1: කොහොමද දවග කරන්නේ?
0: ලොකු දෙයක් නෑ. චිකන් එක අරගෙන මස්කාරි තුන පහ දාලා උයන්න.
1: අන්න ඒකයි. හරි ලේසි. WP ලාන්චනෙත් එක්ක විජේ ප්‍රොඩක්ට්ස් දැන් එනවා. ඉතින් අපි මේ කියන්නේ විජේලගේ මස්කාරි තුන පහ මිශ්‍රණය ගැන. ඒක තියෙද්දි ඉතින් ওই නංගිල ඕනගෙනෙට්ට උයන්න පුළුවන්.
0: උයන්න පුළුවන්.
1: ওই ශිල්ප දාලා ඒගොල්ලෝ නිකන් තනියම කරා වගේ ආවට ඕක පිටිපස්සින් ඉන්න වෙන කවුරුත් නෙමෙයි විජය.
0: විජය නැන්ද අම්මව ඉම්ප්‍රෙස් කරන්න ඕනේ නං. බෝයිෆ්‍රෙන්ඩ් ගේ අම්මව ඉම්ප්‍රෙස් කරන්න ඕනේ නං. ওই නංගිල අක්කලා ඔක්කොටම කියන්න තියෙන්නේ WP ලාන්චනෙ බල. ඔව් උයන්න. හැබැයි ඉතින් ෂුවර් නෑ නේ රසද නැද්ද කියලා. විජේ ප්‍රොඩක්ට්ස් දැම්මොත් ආය බය වෙන්න දෙයක් නෑ. නැන්දම්ම ප්‍රූව් කරනවා.
1: අන්න හරි. එහෙම තව ඒ වගේ ටිප්ස් දැනගන්න ඕන ලීලා වෙන්න පුළුවන්. වෙන්න ලීලා වෙන්න පුළුවන් ඉන්නවනම් මේ පැත්තට මැසේජ් එකක් දාන්න.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: උදේ 8 විනාඩි 36යි
3: අනුත්තන කඩුම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැස්සක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
5: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
6: දැන් ඕනේ නේද යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
8: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
11: හැමතේකම එක වගේ නෙමේ ලෞජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජී ගන්න
12: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
13: SLT Mobitel Pure TV නිල විකාශක
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
15: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747213540
17: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863360076176872
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112863360076

0: උදේ 8 විනාඩි 44 අල්ගට අවම වෙලාව
1: අර මේ අයිෂෝ ස්පීඩ් බදන්නවද
0: කවුද
1: ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ඔය ස්ට්‍රීමින් එහෙම කරපු කෙනෙක්
0: රයිට්
1: මේ කරන්න දෙයක් නැහැ අතට මේ මිනිස්සයා මේ ඇමරිකාවෙ ඉන්නේ මේ ටික දැන් FIFA World Cup එක තියෙනවානේ
0: ඔව්
1: එයා හැම යනවා මැචර්ස් වලට ගිහලා එයාගේ ඉන්නවා මීඩියා ටීම් එක දැන් ඊයේ එහෙන පොර සංවේදී වෙලා අඩනෝ ඇයි මේ රොනාල්ඩෝ සමු ගන්න එකට
0: ඒ
1: කියන්නේ එදා ගියේ රොනාල්ඩෝට මේ සපෝට් කරන්න පෝචුගල්ලට සපෝට් කරන්න ඒ ගියාම පෘතුගාලය පැරදුනා
0: හරි
1: දැන් අද මෙසිගේ කැදන් ආවා ඔක්කොම බය වෙලා හිටියේ මෙසිට මොන හරි වෙයි කියලා ඇත්තට වෙන්න ඔන්න මෙන්න ගිහිල්ලා කොහොම හරි වැඩේ ගොඩ දාගත්ත අන්තිමට
0: මෙසි වැඩේ ගොඩ දැම්මා
1: ඒ මිනිස්සු සපෝට් කරොත් ඒකේ විරුද්ධ දේ තමයි සිද්ධ වෙන්නේ අර ලංකාවෙත් තියෙනවා
0: එහෙම
1: පොඩි නියමයක් තියෙනවා
0: පොඩ්ඩක් හැලි ලිව්වොත්
1: තියෙන එකක් හැලි වගේම තමයි මේ විවිධ පුද්ගල චරිතත් ඉන්නවා
0: මේ
1: සපෝට් කරන පැත්ත නෙමෙයි අනිත් පැත්ත
0: තමයි
1: ඒ වගේ අය වෙනවා අය එහෙම ඉන්නවා ඉතින්
0: ඒතර ලංකාව නෙමෙයි එන අනිත් ඔක්කොම පැත්තෙත්
1: ඉන්නවා නෑ මම මේ දැක්කේ මේ අපේ මේ ඇල්ගොරිතම් එකට මේ අහුවෙලා තිබ්බා අයිෂෝ ස්පීඩ් මේ එන ඇක්ටින් ඉතින් දැයියේ මේ රොනාල්ඩෝ යන එකටත් අඩනවා එක එක කැමරා කෝණ වලින් අඩන වීඩියෝස් අරන් දාලා තිබ්බා
0: මට තියෙනවා ප්‍රශ්නයක්
1: මේක
0: දැන් ඔෆෙන්ඩ් වෙයිද නැහැ
1: කට්ටියකට
0: මේ කැමරා එකක් ඉස්සරහ තියදී ඔයා අඬන්නේ කොහොමද
1: අන්න
0: මං කියන්නේ රංගනයකට
2: නේ විසරින් තියෙනවා
0: නෑ
2: අය කැමරා ඉස්සරහ නැන්නේ සාමාන්‍යයෙන් සමහර රංගන ශිල්පීන් ඉන්නවා උන්ට අර භාවයන්ට ඇතුළු වුණාන් පස්සේ ඌට අමතක වෙනවා ඇත්තටම රඟපානවද ඒ චරිත ජීවත් වෙනවද කියලා
1: ස්වාභාවිකව ඒක
2: නෝනේ ස්වාභාවිකවම ඒක ගන්න පුළුවන්
0: ඒ රඟපාද්දිනේ
2: ඔව් රඟපාද්දි නැත්තම් ඉතින් ග්ලිසරින් තියෙනවා දැන් මෙහෙම කැමරා දැන් නම් අර බහු කැමරා මේ කාරණේ තියෙන හින්දා ආණ්ඩනකොට එක එක කෝණ වලින් ඒක ෂූට් වෙනවා ඒක එඩිට් එකේදී ඒක හරියට දා ගන්න පුළුවන්
1: නේ
2: දැන් සමාල්ලාවට තනි කැමරාවකින් කරනකොට මේ කඳුළු බින්දුව ඇහෙන් එනවා ඒ කියන්නේ ඒක කන්ටිනියුටි තියා ගන්න බෑනේ කම්බුලට එනේ
0: අතර
2: වාර ඊළඟ කැමරාවෙන් ගන්නකොට ඒක හොක්ක ගාව තිබ්බොත් බෑනේ කොළ ගාව හරි හොක්ක ගාව හරි
1: අකණ්ඩ වෙන්න
2: බෑ අකණ්ඩ අකණ්ඩතාවයේ රැකෙන්න බෑනේ ඉතින් එතකොට ග්ලිසරින් තමයි
1: හරි
0: ඉතින් ඒක ග්ලිසරින් දාගෙන දඬුවේ
2: වෙන්න පුළුවන්
1: වෙන්න පුළුවන් සමහර විට සමහර අය ඉන්නවා එහෙම ඇත්තට ඒ කියන්නේ හොඳට අඩනවා
0: හැබැයි
1: බොරුවට
0: හොඳට කඳුළු ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා
1: ඒක කට්ටිය
0: ඉන්නවා ඒකයික දක්ෂතාවය
1: කිබුල් කඳුළු හලන්න එපා
0: කියන්නේ මේකෙන් දේවල් දිනන්න පුළුවන් හිටපුවා
1: බලන්න අඩලා දේවල් ගන්න නේ ගෑල්නමයි තමයි වඩා දක්ෂ
0: මන්නම් අඩන්නේ
1: හරි දැන් අඩන්න ඕනේ අඩන්න නැතුව වඩා ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා
0: අඩන්න නැතුව අපි යමු එල්බී එක පැත්තට මොකද එතකොට වඩා අඩන්න ඕනේ නැහැ
1: අන්න ඒකයි ඒ කියන්නේ මේ මූල්‍ය ස්ථාවරත්වය වඩා තියෙනවා නම් ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක තියෙනවා නම් ආයේ එහෙම ගිහිල්ලා මේ අඩන්න තියාගන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්න යන්නේ කියලා LB Finance එකට.
0: දැන්
1: ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට සුවිශේෂී වෙච්ච මොනවද අපි කියන්නේ FDs
0: තියෙනවා,
1: FD plans තියෙනවා. ඒ වගේම තමයි ජේෂ්ඨ නොවන ඕනම කෙනෙක්ට අයදුම් කරන්න පුළුවන් FD plans තියෙනවා. ඉතින් දැන් මේ වගේ FD plans එක
0: දැන්
1: සාමාන්‍යයෙන් හිතන්නකෝ ලොකු interest rate කියද්දි මේ පොලි අනුපාත හම්බෙනවා කියලා. ඔයාට නිකන් හිතෙන්න පුළුවන් මේවා කරන්න පුළුවන්ද
0: මේ මේ වෙන වැඩද
1: ඒ කියන්නේ දැන් මෙතන අපි LB Finance ලා එක ගත්තොත්
0: ඇවරේජ්
1: එක ඒ කියන්නේ මේ මැද අගයකට ගත්තොත් හම්බෙන ඉන්ට්‍රස්ට් රේට් එක
0: 112
1: කියන මට්ටමේ තියෙනවා
0: ඒකට
1: 112ක් වගේ FD එකට හම්බෙනවා කියන්නේ
0: මේක
1: කරන්න පුළුවන් වැඩද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලා මෙනවනේ ඔළුවට
0: ඒක
1: කරන්න පුළුවන් LB ලට හැමෝටම බෑ LB ලට පුළුවන්
0: මොකද
1: අවුරුදු 55ක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රය ඉන්නවා
0: ඒ වගේම
1: තමයි රුපියල් බිලියන 401ම වත්කම් සමුදායක් තියෙනවා රුපියල් බිලියන 150ක
0: තැන්පතු
1: වටිනාකමක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ජාත්‍යන්තර ෆිච් රේටින් සගරාවේ A- grade එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය මේ මේ මේ ෆීල්ඩ් එකේ ලකෝ කාලයක් මේ ශේෂ්ත්‍රයේ ලකෝ කාලයක් පුරාවට අකණ්ඩව හිටියොත් තමයි ආයතනයකට ඒ විදිහට A grade එකක් ගන්න පුළුවන් වෙන්නේ.
0: ඉතින්
1: ආය අකණ්ඩව A grade එකක් අරගෙන ඉන්නවා කියලා කියන්නේම මේ පොරොන්දු වෙන දේවල් දෙන්න පුළුවන් කියන එකනේ
0: නේ.
1: ඉතින් ඒක නිසා බය නැතුව අපි මතක් කරනවාට යන්න ළඟම තියෙන LB Finance ශාඛාවට කියලා.
0: ඕකේ නම්බර් එකකුත් තියෙනවා මතක් කරමුද?
1: ආ නම්බර් එකත් මතක් කරමු. වාට පුළුවන් කෝල් එකක් ගන්න 01122200.
0: හරි හරිම ලේසි නම්බර් එක කෝල් කරලා විස්තර ටික දැනගන්න පුළුවන් ඔයගලන්ට. දැන් ආශි අපි ටෙක්නොලොජි වලින් ගොඩක් ඉස්සරහට යනවානේ. හැබැයි ඒ ටෙක්නොලොජි ගොඩක් පදනම් වෙන්නේ බේස් වෙන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන සමහර දේවල්
1: එක්ක.
0: හරිද? ඒ වගේ එක්සැම්පල් එක තමයි නෙළුම් කොලේ තියෙන
1: මේ
0: ටෙක්නොලොජි එක. අපි ගෙනල්ලා තියෙනවා ඔන්න රූෆින් ෂීට්ස් වලට
1: රූෆින් ෂීට්
0: අපි නෙමෙයි රයිනෝ තමයි ගෙනත් තියෙන්නේ
1: අනිවාර්යෙන්ම ඉතින්
2: අම්මා අපි දවස් උත් කර සින්දුවක තියෙන්නේ මේ මාලි බුණ සිංහල කපුගේ මහත්තයා නෙළුම් කොළ නෙළුම් පතක රැඳි පිණි බිඳු වක්සේ ළමද තලා යහනේ ඉන්නම් ඒ කියන්නේ දැනෙන්න නොදැනෙන්න ඉන්නවා කියන එක
1: ඉන්නවා අවුනේ ඉතින් ඒ වගේ තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් චීස් ගැන අපි මේ වට මතක් කරන්නේ අපේ සාර කියපු විදිහටම මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් තමයි
0: තියෙන්නේ
1: හරිද ඒ කියන්නේ ඔය ඔව් ස්වාභාවිකව ගත්තම අර නෙළුම් කොලේ තියෙන ඒ තාක්ෂණය අරගෙන අවිල්ලා තියෙනවා මේ නැනෝ තාක්ෂණය අරගෙන අවිල්ලා තියෙනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වලට අනේ නිසා වතුර වැටුනම ෂීට් එක උඩට ඒක රැදෙන්නේ නැහැ ඒක හිමීන් සරේ පහළට ගලාගෙන යනවා ඉතින් එහෙම වතුර රැදෙන්නේ නැති නිසා ඔය ෂීට් එක මතුපිට දියසෙවල වෙන්න පුළුවන් පාසි වෙන්න පුළුවන් ඇල්ගී වර්ග වෙන්න පුළුවන් මේව බැදෙන්නේ
0: නැහැ
1: එතකොට වහල කාලයක් පුරාවට අර අලුත් පිට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒක නිසා තමයි අපි වාට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ දාන්න කියලා ඒ වගේමයි මතක් කරන්න ඕන ස්වාභාවික මැටි ලේයර් එක ඒක තියෙන්නේ ෂීට් එකේ යට දැන් කෝටින් එක තියෙන ෂීට් එක උඩ අරක තියෙන ෂීට් එක යට
0: ඒ කියන්නේ අපි උඩ බැලුවාම අපිට පේන්නේ කෝටි
1: අන්න හරි ආ ඉතින් සිවිලිමක් ගැහුවා වගේ තමයි සීලින් ඕනෙත් නැහැ ඒක තියෙන හින්දා මේක ඇත්තටම මැටි ලේයර් එකක් මේ නිකන් වර්ණයක් හෝ කිමිකල් මුකුත් නෙමෙයි ඇත්තම ස්වාභාවික මැටි ලේයර් එකක් ඔය ගේ ඇතුලේ මේ සිසිලස කාලයක් පුරාවට රදව ගන්න පුළුවන් විදිහට තමයි මේ මැටි ලේයර් එක එකතු කරලා
0: තියෙන්නේ
1: ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න ඒගොල්ලන්ගේ හොට්ලයින් එකට ඒ වගේම තමයි ඔයාලට පුළුවන් යන්න ළඟම තියෙන ඒජන්ට් ගාවට ඒජන්ට් ගාවට ගිහිල්ලා එයා එක්ක කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒජන්ට් කවුද කියලා දැනගන්න ඔයාගේ අහල පහල ඉන්න කවුද කියලා දැනගන්න නම් මෙන්න මේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න 13.96 තමයි හොට්ලයින් එක 13.96
0: හරි අපි යන්න ඕනේ අපි අන්තිම පැයට ඊට කලින් මතක් කරනවා ඔයගලන්ට අද මිඩ් වීක් කියලා කිව්වනේ
1: සතිය මැද
0: ගෙදර බඩු ටික හිස් වෙලා නම් නැත්තම් ගිය සතියේ බඩු තාම ඇති කියලා හිතලා මේ සතියත් අදින්න පටන් අරන් මද්ද නතර වුණා නම් ඔයාලට පුළුවන් කසාගල සුපර් මාකට් එකට යන්න දැන් තියෙනවා අතුරුගිරියේ මුල් ඒරියාවේ ගනේ මුල්ල නාරම්බල ගම්පොළ මාතලේ හැමතැනම තියෙනවා
1: ඔව් දැන් හයක මේ වෙනකොට තියෙනවා ඒ වගේම තමයි ළගම දැන් අලුත්ම ශාඛාවක් එනවා මාළඹේට ඒ විතරක් නෙමෙයි ශාඛාවන් 100ක් විතර ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ප්‍රදේශ ආවරණය කරමින් ඕපන් කරන්න ඒගොල්ලෝ සූදානම්ින් ඉන්නවා. ඒ කියන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් ලොකු චේන් එකක් පටන් ගන්න ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා.
0: රයිට්.
1: ඉතින් අඩුම මිලට යන්න කසාගල සුපර් එකට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: උදේ 8:55 ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: මෙල්වා බොක්ස් බාරවල නම ගණකන බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවීනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
12: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
14: එන්න රුපියල් 40

0: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
0: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.

0: දහස් විසිපා වසරේ එස්එල්ආයිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: FM 95.8 Net FM දිවයින පුරා
2: වෙලාවුතේ නමයයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: Pain pay anutvana anut pay dipasma at news.
5: Aibon janathawa vishwasa karana satya net news samaga mama kesara. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ ජයපරදුමින් තොරව නිමාවට පත් වුණා. තරගයේ පස්වන හා අවසන් දිනේ නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 109ක්. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 549ක් රැස් කළ අතර සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කළා. කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 499ක්. මෙම තරගාවලියේ පළමු තරගයේ ඉනිමකින් සහ ලකුණු 217කින් ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. ඒ අනුව තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ ජය 1.0ක් ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හිමි වුණා. කොදෙව් 2023 වසරින් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජය හිමි කරගත් පළමු අවස්ථාව මේ වනවා. මීළඟ net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු

0: උදේ 9යි විනාඩි 7යි අල්ගොටෝමේ වෙලාව. මේ අපි දැන් කිව්වා ඉරානේ පැත්තට යන්න ඕනේ කියලා නේද?
1: ඉරානේ ඇත්තම මේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍ය උත්සවය. ගිය ඉරිදා පැවැත්තුණා. ඉතින් අපේ ලංකාවෙන් නියෝජ්‍ය කතානායකතුමා සහ මගේ රවුෆ් හකිම් මහත්මයා සහභාගී වෙලා තිබ්බා. මේ වෙලාවේ අපේ මිත්‍රයා හරේන්ද්‍ර ජයලාලුත් අවස්ථාව උදා වුණා. මාධ්‍යවේදී කැටිල ලංකාවෙන් ගිය එකම මාධ්‍යවේදියා. ආයිබෝන් හරේන්ද්‍ර. ඉක්මනටම මං හිතන්නේ ඔය තියෙන තාක්ෂණික කාරණා හින්දා මේ මං ඔබගෙන් ඉක්මනටම විස්තරයක් බලාපොරොත්තු වෙනවා. ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍ය උත්සවය සහ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේ දැන් ඇත්තටම හරේන්ද්‍ර මේ මොහොතේ ඉන්නේ ඉරානයේ. ඉරානයේ කොහෙද හරේන්ද්‍ර මේ මොහොතේ ඉන්නේ?
2: ඉරානයේ අපි මේ වන විට ඉන්නේ නුවන් ටෙහරාන් අගනගරයේ.
1: ඔව්. දැන් ඔබට ඒ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය මුස්ලිම් සම්ප්‍රදාය අනුව හරේන්ද්‍ර අවමංගල්‍ය උත්සවය ඉක්මනටම ගන්නවා. හැබැයි අධ්‍යාත්මික නායකතුමාගේ අවමංගල්‍ය උත්සවය තිබ්බේ මාස ගානකට පස්සේ. මොකද්ද මේ හේතුව?
2: ඒක මමත් විමසීමක් කළා නුවන්. මුලින්ම අපිට ඒ සඳහා යාමට අවස්ථාව ලැබුණු අවස්ථාවේදී සහ එම ස්ථාන නිරීක්ෂණය කරන්නට ලැබුණු අවස්ථාවේදී මමත් කරපු පළවෙනිම ප්‍රශ්නය තමයි එය. එහිදී එම අදාළ නිලධාරීන් සඳහන් කළේ ඊට හේතුව විදිහට උන් දක්වන්නේ සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික නායකයාගේ ඝාතනයෙන් පස්සේ මතුවෙලා තිබුණු තත්වයක් මත ඒ බොහොමදාන කටයුතු සිදු කරන්නට හෝ අවසන් කටයුතු සිදු කරන්නට පුළුවන් පරිසරයක් ඔවුන්ට තිබුණේ නැති හේතුව මත, ඒ කියන්නේ ඒක රාශී වීමකට ඉඩකඩක් නොතිබීමේ හේතුව මත ඒ අවස්ථාව මගහැරිලා ගියා. ඒ අවස්ථාව පැය 24කින් මගහැරිලා යාම මත ඒ සම්ප්‍රදාය ඒ මොහොතේදීම කඩවීම තුළ තමයි මේ විශේෂ අවස්ථාව

0: ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ දකුණු දිග ඉරානයේ. එතකොට අපි මේ රැඳිලා ඉන්න ටෙහරාන් අගනගරයත් එක ගත්තාම ටෙහරාන් අගනගරයේ උතුරු දිශාවට තමයි අයත් වෙන්නේ ඉරානයේ. එතකොට හෝමුස් සමුද්‍ර සන්ධියට ආශ්‍රිත ප්‍රදේශවල තමයි ඔය බලපෑම දැන් එල්ල වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රදේශයට හෝ මේ ප්‍රදේශයේ ජන ජීවිතයට එහි බලපෑමක් මේ වෙද්දී මතුවෙලා නැහැ. සහ ඇත්තටම මම දැන් අද උදෑසනත් ඒ පිළිබඳව අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විමසීමක් කළා. නිල නොවන මට්ටමින් මේ පිළිබඳව මේ ව්‍යාප්ත වීමක් හෝ යම් කාරණාවක් සිදු වේවිද කියන වග. නමුත් ඔවුන් සඳහන් කළේ මේ වර විට හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තමයි මේ ගැටලුව මතුවෙලා තියෙන්නේ. අය දැන් අද ජූලි 8 වෙනිදා ජූලි 9 වෙනිදා හෙට තමයි ඉරාන හිටපු නායකයාගේ අවමංගල්‍ය උළෙලේ අවසන් දිනය. මේ කාරණාවත් එක්ක සමහරලාට ජන ජීවිතය අදාළ වෙන ගැටලුවක් මතුව නොවන බව තමයි මම විවිධ අංශවලින් කරපු
1: විමසීම්වලින් දැනගන්න ලැබුණේ. ඔව්, දැන් අපි දන්නවා මේ ශ්‍රී ලංකාව තානාපති නියක් ඉරානය වෙනුවෙන් පත් කළා. ඇය දැන් ඉරානයට පැමිණිලාද හරින්ද ඉන්නේ?
0: ඔව්, ඇය ඉරානයට පැමිණිලා ඉන්නේ පහුගිය ජූනි මාසයේ අවසන් සතියේදී ඇය ඉරානයට පැමිණියා. නමුත් ඔබ දකින්නට ඇති ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වුණු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග අවසන් අවමගුල් උළෙලේ අවසන් ගෞරව දැක්වීම අවස්ථාවට සහභාගී වුණේ නැහැ. ඊට හේතුව ඇය තවමත්
1: පත්‍ර භාර දීලා නැහැ නේද?
0: පත්‍ර භාර දීමේ නැති හේතුව මත. නමුත් මේ වන විට ඇය ඉරානයට පැමිණ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
1: ඔව්, ඒකම අපි දැක්කා නියෝජ කතානායකතුමා සහ රවුෆ් හකිම් මහත්මයා සහභාගී වෙලා සිටියා. ඔවුන් මං හිතන්නේ යලි ශ්‍රී ලංකාවට පැමිණෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒකම මේ අපි ඉක්මනටම තාක්ෂණික කාරණේ හින්දා අපි ඉක්මනටම දැනගන්න කැමති හරේන්ද්‍ර, මේ ඉරානයේ මේ වන විට ජන ජීවිතය කෙසේද? ඔබ මීට මාස ගානකට කලිනුත් යුද්ධය කට හමුවේ තියෙද්දී ඔබ ඇවිල්ලා දවස් කීපකින් තමයි යුද්ධය ආරම්භ වුණේ. දැන් තත්ත්වය කෙසේද?
0: මේ වන විට ඉරාන සාමාන්‍ය ජන ජීවිතය තුළ කිසියම් ඔහෝ යුද්ධමය බලපෑමක් දකින්න ලැබෙන්නේ නැහැ. නුවන් ඒක විශේෂ කාරණාවක්. මම ගිය දෙවනිදා ඉරානයට ආවේ ජූලි මාසේ දෙවනිදා. අද 8 වෙනිදා. මේ ගත වුණු දවස් කීපේ පුරාවටම අපි හැම තැනකම ගමන් කළා. ඒ ගමන් කරන කිසිම තැනකදී සහ විශේෂයෙන්ම ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ දේහය ටෙහරාන් නගරයේ තිබුණු දින 4ක කාලේ පුරාවටම අපි ඒ දේහය පැවති ස්ථානයට මොසෙල්ලා චතුරස්‍රයට ගමන් කළා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මොසෙල්ලා චතුරස්‍රය සහ අවට ප්‍රදේශවල කිලෝමීටර් 5-6-7 ප්‍රමාණයක් වසාගෙන හිටියා. නමුත් කිසිම ආකාරයක ජනතාවගේ තැතිගැන්මක් හෝ වික්ෂිප්ත බවක් හෝ කලබලකාරී බවක් මේ කිසිේ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකේ විශේෂතාවක් සහ ඇත්තටම දැන් මේ ලක්ෂ ගණන් එක්රැස් වී සිටපු කිසිම තැනකදීවත් ඔවුන් අතරවත් කලබලකාරී බවක් එකිනෙකාට විරෝධී පෑමක් ආදී කිසිවක් දකින්න ලැබුණේ නැහැ. ඔවුන් මේ ගෞරව දැක්වීමේ උළෙල අරමුණු කරගනිමින් තමයි ඒක රාශි වීම පවා සිද්ධවන්නේ. ඊට අමතරව තවත් විශේෂ කාරණාවක් තියෙනවා. දින 120ක කාලයක් පුරාවට මේ යුද්ධය ආරම්භ වුණාට පස්සේ මේ නායකයා ඝාතනයට ලක් වුණාට පස්සේ ගත වෙලා තියෙන මේ දින 120කට වැඩි කාලයක් පුරාවට හැම දිනකම ඔවුන් හැම නගරයකම හැම මන්සන්ධියකම රාත්‍රී කාලයේදී රාත්‍රී 9:12 කාලයේදී ඒක රාශි වෙනවා. විශාල ජන ඒක රාශි වීම, මධ්‍ය ප්‍රමාණය සහ සුළු ප්‍රමාණය ජන ඒක රාශි වීම. දැන් ඒ අවස්ථාවල පවා ඔවුන්ට වික්ෂිප්ත බවකින් තොරව මෙම ජන ඒක රාශිවීම පවා සිදු කරන හැටි තමයි දකින්න ලැබෙන්නේ. මොකද යුද්ධමය බලපෑම ඔවුන්ගේ ජීවිතවල මේ වන විට
1: දකින්න ලැබෙන්නේ නැහැ. ඔව්, දැන් ඔබට ඒ වෙනස හොඳටම තේරෙනවා. මාස ගානකට කලින් යුද්ධය ආරම්භ වීමට කලින් ඉරානය සහ දැන් යුද්ධෙන් මේ සාම කතන්දරයට පස්සේ ඔබ මේ ඉරානයට ආය ආවේ මාස කීපයක් ඇතුළත. ඒ දෙකේ වෙනසක් දකින්න ලැබෙනවා. සමහරලාට ඔබ හොඳින් දැකපු ගොඩනැගිලි මේ වෙනකොට බිඳ වැටලා ඇති.
0: ඔව්, අපිට ඒ තත්ත්වයන් කිහිපයක් දකින්න හම්බුණා. විශේෂයෙන්ම ගොලස්තන් රාජමාලිගාව අපි නිරීක්ෂණය කළා. ඔබට මතකද ඒක ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වුණා. ඒ රාජමාලිගාවට ලැබුණු ප්‍රහාරය ඒ ආශ්‍රිත ප්‍රදේශය තුළ ඒ මතුවෙලා තිබෙන වෙනස්කම අපිට දකින්න ලැබුණා පහුගිය වතාවට සාපේක්ෂව. ඊට අමතරව මම පහුගිය වතාවේදී නම් ගියේ නැහැ. නමුත් මේ වතාවේදී මට යන්න හම්බුණා කරජ් B1 කියන පාලම. ඔබට මතක ඇති
1: ඒකත් පොපුර හරියන්නේ නේද?
0: මැද පෙරදිග උසම පාලම ඒ ස්ථානවලට අපි ගමන් කළා. එතකොට ඒවායේ වුණත් දැන් ඉංජිනේරුවන් කටයුතු ආරම්භ කරලා ඒ අලුත් වැඩියාවන් වල නිරත වෙනවා. එතකොට ගොඩක් තැන්වල දකින්න ලැබුණේ ඒ විදිහට එදිනදා කටයුතු වලට යලි යොමු වෙමින් සිටින ජනතාව පමණක්මයි.

0: නොමතිව අර ගැටලුකාරී වාතාවරණයක්
1: ඇතිගැන්මෙන් යුතු ජනතාවක් දකින්න ලැබුණා කිසිසේත්ම නේද?
0: සහ වසා දැමුණු ප්‍රදේශ ආදී කිසිවක් ඇත්තටම අපිට දකින්න ලැබුණේ නැහැ අපි නිරීක්ෂණය කරපු ප්‍රදේශවල.
1: හරි හරිඳර, එහෙනම් බොහොම ස්තුතියි ඉරානයේ ටෙහරාන් නගරයේ සිට මේ මොහොතේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ සහභාගී වන ශ්‍රී ලංකාවෙන් ගිය එකම මාධ්‍යවේදියා හැටියට ඔබ අපත් එක්ක මේ වෙලාවෙ එකතු වුණාට බොහොම ස්තුතියි හරිඳර.
0: බොහොම ස්තුතියි නුවන්, බොහොම ස්තුතියි.
1: ඉතින් ඉරානයේ සමහර මාධ්‍ය අපිට පෙන්වන තත්ත්වය සහ ඇල්ගොටවුන් නෙට් FM ඇත්ත මාධ්‍යයක් විදිහට ඔබ විශ්වාස කරන සත්‍යය ඔබට ගෙනේම තමයි අපේ අරමුණ.
2: අන්න හරි. ඉතින් දැන් හරේන්ද්‍ර ජයරාල් අපේ ප්‍රවීණ මාධ්‍යවේදියාත් මේ වෙලාවෙ ඉන්නේ ඉරානයේනේ. ඉතින් ඉරානයේ ඉන්න ගමන් S2 දැකලා තමයි ওই තත්ත්වයන් වාර්තා කරේ. අපි මෙහි ඉඳන් කියපු දේවල් අපි මෙහි ඉඳන් ගණනය කරලා ලෝකයේ ප්‍රවෘත්ති බැලන්ස් කරලා හෙට දාලා මෙහෙට දාලා ගලපලා කියපු දේවල් වැරදි නෑ කියලා ඒ S2 දැකපු
1: සමහර බටහිර මාධ්‍ය කිව්වේවනම් වැරදි කියලා
2: දැක්කේ. වැරදි කියලා පේනවා. ඉතින් ඒක නිසා තමයි ඇල්ගොටවුන් අපි එහෙම ආවට ගියාට දේවල් කියන්නේ නෑ කියලා ආයෙත් කියනවා. අපි කිව්වොත් කිව්වම තමයි.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: උදේ 9:00 විනාඩි 20යි දැන්.
4: දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: වාව්! ඇංක ටින් එකක්?
5: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
6: උපල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපල්ස් ඉන්ටර්නැෂනල්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: රසට ගුණට උයන්න. පිටේ 3-5.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
10: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නීල විකාශක.

0: Como se te lo traiga.
1: හැමතේකමො එකමගේ නෙමේ ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේරසය ඔබත් අදම ලාෝජී ගන්න
2: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ඇයි sugar කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 047 31 33 540. මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 011126636

0: උදේනමයි විනාඩි 27යි අල්ගටෝම වෙලාව. අපි දැන් ඉරානි පැත්තට ගියා. එහේ වෙන්නේ මොනවද කියලා බැලුවා.
1: අසහ අපි මෙහෙ ඉඳන් ප්‍රෙඩිට් කරපු දේවල් කොච්චර ඇත්තත් එක්ක සමීපයිද නේ යථාර්ථය රියැලිටි එකත් එක්ක කොච්චර ගැලපෙනවද
0: කියලා
1: අපි ඔන්න මේ ඇසින් දුටු සාක්ෂි එක්කම පෙන්නුවා ඔයාට අහන්න සැලැස්සුවා පෙන්නුවේ නැහැ
0: අහන්න සැලැස්සුවා පෙන්නන්න බෑනේ රේඩියෝවේ
1: පෙන්නන්න බෑනේ පෙන්නුවොත් එතකොට මේක රේඩියෝ නෙමෙයි
0: හරි
1: ඉතින් මතක් කරන්න ඕන මේ දැන් අපේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න රාජ්‍ය සේවකයින්ට ඒ වගේම තමයි අපේ රණවිරුවන්ට ඔන්න දැන් පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ චාන්ස් එක ඔයාලට අරගෙන ඉන්නේ යුනියන් බැංක් එක.
0: ඕකේ.
1: යුනියන් බැංකුව තමයි මේක අරගෙන ඉන්නේ. රුපියල් මිලියන 8ක් ලක්ෂ 80ක්
0: දක්වා.
1: ඔයාලට මේ පෙන්ෂන් ලෝන් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙහෙමයි. මේක හරිම පහසුයි.
0: රයිට්.
1: ඔයාලට ඉක්මන් අනුමැතිය ලබා ගන්න පුළුවන්. එහෙම ડોකියුමන්ට්ස් ගොඩාක් ඕන වෙන්නේ නැහැ.
0: රයිට්.
1: හරිද? ඒ වගේම තමයි අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි ඔයාලට මේකට වැලියු ඇඩඩ් කිහිපයක් තියෙනවා.
0: රයිට්.
1: හරිද? ඒ කියන්නේ එකතු කළ අගයන් කිහිපයක් තියෙනවා මේ ලෝන් එකට අමතරව.
0: රයිට්.
1: ඒ තමයි ඔයාලට ඩිස්කවුන්ට් සහිත ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඒ වගේමයි ඔයාලට මේ ලෝන් එක ගෙවන්න වසර 15ක කාලයක් ලැබෙනවා.
0: රයිට්.
1: වසර 15ක කාලයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට වසරකට රුපියල් 30,000ක පික් මී හයර් නොමිලේ හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඒ ඉවර වෙන්නෙත් නැහැ. ඔයාට වසරකට රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේ පියවීමේ හැකියාවක් තියෙනවා.
0: ඕකේ.
1: හරිද මේ ඔක්කොම ඉතින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන් ඇතුළු අපේ විශ්‍රාමික අමල තාත්තල වෙනුවෙන් තමයි තියෙන්නේ. ඉතින් විශ්‍රාම ගියාට පස්සේ දැන් ඔයා බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාගෙම කියලා රැකියාව පටන් ගන්න. අලුත් දෙයක්. ඒ කියන්නේ අලුත් ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්න. ඉතින් එහෙම පටන් ගන්න යද්දි ඔයාට ගොඩක් වෙලාවට ඔය කැපිටල් එක නැත්නම් ප්‍රාග්ධනය කියන ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ ඉතුරු කරගත්තු සේසතම ගිහිල්ලා ව්‍යාපාරයකට දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒ ටික වෙනම තියාගෙන ඉන්නවා. ඔයාට වාගෙන ඕනත් එක්ක නේ. කට්ටිය එක්ක සතුටින් ජීවත් වෙන්න ඕන. ඒ ටිකට වෙනම ටිකක් එකතු කරලා තියාගන්නවා. ඊට පස්සේ ව්‍යාපාරයක් වගේ දෙයක් කරන්න ගියාට පස්සේ මේ වගේ හදිස්සි මූල්‍යමය අවශ්‍යතාවයන් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 8ක් දක්වා පෙන්ෂන් ලෝන් එකක් ලබා ගන්න. කතා කරන්න යුනියන් බැංක එකට මෙන්න මේ නම්බර එකෙන් 0.1178.81.81.81 0.1178.81.81
0: ඕකේ යුනියන් බැංක එකට ඒ විදිහට කතා කරලා ඔගලන්ගේ ලෝන් එක පාස් වෙලා ඕගොල්ලෝ මොන හරි වැඩක් පටන් අරගෙන දියුණු වුණොත් කාටද ආඩම්බරේ
1: ඉස්සෙල්ලම අපි තුන් දෙනාට කිව්වේ මෙහෙම තියෙනවා chance එක ගිහිල්ලා try කරලා බලන්න කියලා ඒ එහෙම තමයි. අපි නිහඩව දේවල් කියලා. සාරා අනිත් පැත්තට ඉතින් අපිට තියෙන්නේ සැටිස්ෆැක්ෂන් එක විතරයි.
0: ආත්ම තෘප්තිය.
1: විතරයි. self නේ. ඔව් self satisfaction
0: එක විතරයි. satisfaction එක විතරයි. අපේ WhatsApp එකට අචි මේ message කරලා තිබ්බා Union Bank එකේ මේක අපි කියනේ වහන් ඉඳලා. ඒගොල්ලෝ බැංකුවට ගින් කියනකොට net අහලා ආවේ. net අහපු නිසා තමයි ඒගොල්ලෝ එක දැනගත්තේ.
1: එහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ Union Bank එකට විතරක් නෙමෙයි. දැන් අපි ගොඩාක් දේවල් කියනවනේ. ඒ හැම තැනකටම යද්දි ගිහිල්ලා කියන්න net අහලා තමයි ආවේ කියලා.
0: net අහලා තමයි රයිට් ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ දම්රෝල ගැනත් මොකද දම්රෝ එකේ මේ දවස්වල තියෙනවා සේල් එකක් මෙට්ටවලට සේල් එකක් කියන්නේ මේ ඩිස්කවුන්ට්
1: එකක් තියෙනවා මෙට්ටවලට අපි ඒක මතක් කරානේ මේ දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන ඒ වගේම තමයි මේ දැන් මේ වෙලාවේ අපේ ගෘහණි මේ අපි වහගෙන ඉන්නේ ගෙදර ඉඳන් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ වොෂින් මැෂින් එකක් කියන එක ලොකු දෙයක්නේ.
0: yes.
1: ඔය හස්බන්ඩ්ල එහෙම සර්ප්‍රයිස් කරන්න වොෂින් මැෂින් අරන් දෙන අවස්ථා තියෙනවා.
0: නෝනාව වොෂින් මැෂින් එකක් කරගන්න නැතුව.
1: ඔව්.
0: වොෂින් මැෂින් එකක් ගෙනත් දෙන්න.
1: වොෂින් මැෂින් එකක් ගෙනල්ලා දෙන්න. හරිද? ඉතින් මේ වෙනකොටත් ලංකාවේ ගොඩාක් ගෙවල් වල මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ගොඩාක් ගෙවල් වල දම්රෝ වොෂින් මැෂින් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා තමයි.
0: ඔව්.
1: තාමත් නැත්තම් ඔයාට පුළුවන් ලංකාව පුරාම තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාගේ වොෂින් මැෂින් එක මිලදී ගන්න.
0: එහෙම
1: මිලදී ගනිද්දී ඔයාට රුපියල් 8,000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ ඔන්න හම්බ වෙනවා. දෙකම වටිනවා. හරිද? ඒ කියන්නේ ඇඳුම් ටික හොදලා, රිදි ටික හොදලා මැද ගන්නත් දැන් පුළුවන්. දම්රෝ එකට ගියොත්. ඉතින් යන්න කියලා මතක් කරනවා ලංකාව පුරාම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් ඔයාට ආසන්නම ප්‍රදර්ශනාගාරයට මේ මට සිලිසිලි සත්.
2: ඔව් ඒක තමයි නොමිලේ රම්ඩම්
0: හම්බෙන්නේ නැහැ නේද? මෙහෙම මට ලොකු අසාධාරණයක් වුණා ඊයේ. කට්ටියත් එක්ක රමුටන් කාලා මේ මෙනුවා උදේ පාන්දර ආපු ගමන් කව මං රමුටන් ගිනාවා සාරා කියලා මට කිව්වා.
1: මම සාරා හැර
0: මම ඉගෙනගෙන මේ පැත්තට එද්දි කට්ටිය සාක්ෂිත් ඉතුරු ලෙලිවලින්
2: ජෑම් හදනවා අපේ සචිනි. ඇත්තටම ජෑම්
0: හදනවා සචිනි ඇතුළුව සියලුම ඊයේ රමුටන් හාවු කට්ටිය කියන්නේ මේක රට තියන්න එපා මේ හටස මගේ.
1: හරි කමන්නේ වා තියාගන්න. එහෙම පිල්ලන්නේ ප්‍රශ්නයක්
0: නැහැ.
2: දහයෙන්
0: පස්සේ බලමු මොකද එන්නේ කියලා.
1: හරිද?
0: හරි. අපි සින්දු අඛාන යන්න ඕනේ. ඊට කලින් ප්‍රයිම් ලා ගැනත් මතක් කරන්න ඕනේ.
1: හදිස්සි මොකද ඉවර කරන්න.
0: නැන් රමුටන් එකක් විතර බලන්න ඉද්දි මොකද්ද තව
1: මොකද හදිස්සිය.
0: හරි
1: හරි අපි යමු මේ කඩවත පැත්තට. ප්‍රයිම් ලාගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන කියන්නත් ඕන.
0: රයිට්.
1: නුවර පාරට මීටර 300ක දුරකින් ලංකාවේ ප්‍රධානතම අධිවේගී මාර්ගයන්ට පිවිසෙන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරකින් ඔන්නවාට පුළුවන්කම තියෙනවා අගේ අපාර්ට්මන්ට් එක දැන් මිලදී ගන්න. රුපියල් මිලියන 31ක් විතරයි වෙන්නේ. ඒකේ දැන් වටිනාකම තව අවුරුදු කිහිපයකින් මේක රුපියල් මිලියන 51ක් වෙන්න පුළුවන් කියලා මේ වෙනකොට ගණන් බල්ලා තිනවා ප්‍රයිම් ලා. ඉතින් ඉක්මන් කරන්න කියලා මතක් කරනවා පොලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් අපාර්ට්මන්ට් විතරක් නෙමෙයි කිඩ්ස් පූල් තියෙනවා ඇඩල්ට් පූල් තියෙනවා ලොකු අයට ඕන්න ඊට පස්සේ කන්ෆරන්ස් හෝල් තියෙනවා ඒ වගේම තමයි ස්කයි ගාඩන් එක තියෙනවා ඒ වගේම තමයි
0: 7 security තියෙනවා
1: දවස පුරාම සතිය පුරාම හැමදාම අඛණ්ඩව 24 hour එකම අපි කියන්නේ CCTV වල සර්වෙලන්ස් කරන ආවේක්ෂණය කරන
0: බොහොම
1: ආරක්ෂිත වටපිටාවක සුකෝභෝගීව ජීවත් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ප්‍රයිම් ලට කෝල් එකක් දෙන්න 13:22 hotline එකේ.

0: FM Anupaha, FM Aluhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: පෑන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පුලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
3: උදේ 9:00 විනාඩි 38යි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
6: LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
5: වැඩිම ලීසිං මුදල අඩුම පොලියට.
6: දැන් මාම තන්න
5: 0112200.
7: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pio TV නිල විකාශක.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: මම සූර්යවැව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. සාර්ම රෝග විශේෂඥ ડોක්ටර්ලාටම channel කරලා මේ විදියට වෙරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උචාරණයි කියලා ඉතින් ලෙඩේ සුව වුණා. ඉතින් මම මේ විද මහත්තයට උදේ හවස පින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා පුවපත් උනේ.
14: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: FM 95 FM 94.8 Net FM

0: උදේ 9:44යි අල්ගටෝමේ වෙලාව. ඔන්න අපිට යන්න වෙලාව. හරි.
1: යන්න වෙලාව හරි නම් යන්න ඕන.
0: යන්න ඕන මං කල්පනා කරේ. කාසි සබන් පෙන දැත්තටම.
1: කාසි සබම් පෙන
0: වගේ
1: තමයි ඉතින්
0: ගෑනු අයිස් කැටලු
1: ඒක නම් දන්නේ
2: නැහැ
1: ඒක අපි දන්නේ නැහැ අපිට එහෙම අදහසක් නැහැ සම්බන්ධයෙන්
0: හරි වද්දකින් බහුලම දෙන්නගෙන් අහුවම දන්නේ නැහැ
1: සමහර ඒවා තියෙනවා අපේ අම්මා කියලා තියෙන ස්කිප් කරලා යන්න කියලා
0: එහෙමද අම්මා කිව්වද ඒක කියන්න එපා කියලා
1: සමහර ප්‍රශ්න ස්කිප් කරලා යන්න එහෙම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕනේ
2: නැහැ ගැහණියෙක් නේ
0: හරි හරි අපි ඒවා ස්කිප් කරලා අපි යනවා කෙලින්ම
1: කොහෙටද
0: අපි යනවා මේ කොයි පැත්තටද යනවද
1: ඕන තැනකට යන්න
0: විජය ගැන කතා කරා
1: හරි එහෙනම් ඉතින් විජය කියලා කියන්නේ WP ලාංඡනි නේ අවුරුදු 30ක් අපි දන්න නමක් නේ
0: අවුරුදු
1: 30ක් පුරාට අපි දන්න නමක් සහ අපි දන්න රසයක් විජය කියලා කියන්නේ ඉතින් ඔන්න ඒ විජය නිවසින්ම ඔයාට දැන් මොනවද හම්බෙන්නේ
0: දේවල් ගොඩාක් තියෙනවා කරි 3 5 මාළු කරි 3 5 මම මේ අද බදාද ඉන්න තමයි මම මේවා කියන්නේ හරිද මේවා විතරක් නෙමෙයි තියෙන්නේ තව ගොඩක් දේවල්
1: තියෙනවා කියන බලන්න
0: මස් කරි 3 5 මාළු කරි 3 5 මිරිස් කුඩු කෑලි මිරිස් ගම් මිරිස් කහා ඔය ඔක්කොම තියෙනවා
1: අන්න විජය කියලා කියන්නේ එහෙම තමයි ඉතින් ඉස්සර අපිට දැන් විජය කිව්වම ඉස්සල්ලා මතක් වෙන්නේ මේ කුළුබඩුනේ
0: හැබැයි
1: දැන් එහෙම නෙමෙයි එතනින් එහාට ගිහලා තව ගොඩාක් විජය නිෂ්පාදන තියෙනවා
0: ඉතින්
1: යන්න ඔය ළඟම තියෙන සුපර් මාකට් එක වෙන්න පුළුවන් නැත්නම් ගමේ තියෙන කඩේ වෙන්න පුළුවන් ඔය ඕන තැනකින් ඔයාට විජය රස හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මොකද විජය කියලා කියන්නේ අපේ රටේ රසය රටේ හැමෝටම වගේම මේ මුහුදෙන් එහා ලෝකයටත් අරගෙන ගියපු බ්‍රෑන්ඩ් එකක් නිසා
0: සත් සමුදුරු අභිමානෙන්නේ
1: අන්න හරි
0: අර අපි මන්දෙන් චුට්ටකලින් සින්දු කිකි
1: සමුදුරු අභිභවමි අභිමානේ
0: අභිමානේ රයිට්
1: හරිටම හරි ඔව් ඔව් හොඳ මීටර් එකක්
0: ඒකනේ මම මතකයි සින්දු වචන ටික මේ දැන් කියන්න බෑ නිකන් හරි වචනයක් වරදුනොත් හොඳ නෑ
1: ඔය සින්දු කියන්න දක්ෂයි කියලාත් අපි දන්නවා
0: ආ දන්නවද හරි
1: মালටි ටැලන්ටඩ් ළමෙක් කියලා
0: දන්නවා thank you thank you thank you මං ඉන්නේ දැන් ගන්න
1: හරි සිවිලිමේ වදිනවා සිවිලිමේ වදිනවා
0: හරි හරි අපි මතක් කරන්න ඕනේ
2: සිවිලිමේ වැඩවල කමන්නේ මම රයිනෝනේ
1: ප්‍රශ්නයක් වෙන්නේ
0: නැහැ ප්‍රශ්නයක් නැහැ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පරිවිඩයක් කියන්න කියලා තියෙනවා ඕගොල්ලන්ට නේද
1: ආ නැෂනල් සේවින් බැංක්
0: yes
2: දැන් අපිට ඉතිරි කිරීමේ පුරුද්ද
1: කියලා දුන්නු
0: තැන
2: තාම දිනවනේ දාර ඉස්කෝලෙන් දුන්න
1: අවුනේ ඉස්කෝලේ කාලේ
2: ටෝච පාච පොතක් අන්නේ
0: කැටේකුත්
1: තිබ්බනේ ඉතින් දැන් ඔන්න මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔයාලට විශේෂ නිවේදනයක් කරනවා
0: රයිට්
1: ඒ තමයි ඔයාගේ know your customer form එක
0: ඕකේ
1: ඇවිල්ලා පොඩ්ඩක් අප්ඩේට් කරගෙන
0: ඕකේ
1: නැත්තම් රීචෙක් කරගෙන වෙරිෆයි කරගෙන යන්න කියලා
0: රයිට්
1: ඔයාලා තියෙන්නේ ළඟම තියෙන මේ NSB බැංක් ශාඛාවට යන්න බ්‍රාන්ච් එකට යන්න ගිහිල්ලා මේ වෙනකොට ඔයාගේ තොරතුරු ජාතික හැදුනුම්පත් අංකය වෙන්න පුළුවන්
0: ඊට
1: පස්සේ තැපැල් ලිපිනය වෙන්න පුළුවන් ස්ථිර ලිපින වෙන්න පුළුවන් තැපැල් ලිපින කියන්නේ මේ වෙනකොට ඔයා පුද්ගලික මේ දැනට ඉන්නේ රැකියාවක් කරන කෙනෙක් නම් දැනට පදිංචි වෙලා ඉන්න ලිපිනේ ස්ථිර ලිපිනේ එතකොට වදන්නවනේ ගම ඊට පස්සේ ස්ථාවර ජංගම දුරකථන වෙන්න පුළුවන් ලෑන්ඩ්ලයින් මොබයිල් ලයින් නෝවා ඊට පස්සේ විද්‍යුත් තැපැල් ලිපින
0: ඊමේල්ස්
1: මේ දේවල් සම්බන්ධ තොරතුරු යාවත් කාලීන කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ඉතින් එහෙම තමයි මේ සියලු දේවල් පද්ධතිගත වෙද්දි ඒවයේ ඩේටා හරියට හරි විදියට තියෙන්න ඕනේ එහෙම තිබ්බේ නැත්තම් සාරා ඔයාගේ ගිණුමම තමයි සුරක්ෂිත නැති වෙන්නේ
0: ඕකේ
1: ඉතින් අපි දන්නවා මේ වෙනකොට මනි ලොන්ඩ්‍රින් ගැන ලකු කතා බහක් යනවානේ ඔය කළු සල්ලි සුදු කරන තැංගෙන
0: ඒ
1: වගේම තමයි විවිධ අනීතික ගිනුම් වලට සල්ලි හුවමාරු වෙනවා
0: පහුගිය
1: ටිකේ දැක්කද මේ අපි දන්නෙත් නෑ يعني මුකුත් ඇතුළට ඇවිල්ලා නෑ ඉම්පෝට්ස් ඇවිල්ලා නෑ හැබැයි සල්ලි ගිහින්
0: එළියට
1: එහෙම වෙලා තිබ්බා ඒ වගේ දේවල් වෙලා තිබ්බා ඉතින් ඒක හින්දා ඔන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජාතික වගකීමක් සේ සලකා
0: ඔයාලට
1: මතක් කරනවා ඇවිල්ලා ළඟම තියෙන බ්‍රාන්ච් එකට ඇවිල්ලා ඔයාගේ මේ ගිනුම් වලට අදාළ මේ තොරතුරු යාවත් කාලීන කරගන්න අලුත් කරගන්න තියෙන ඒවා වෙනස් වෙලා නැත්නම් පොඩ්ඩක් වෙරිෆයි කරලා යන්න කියලා මේක ඔයාගේ හොඳට තමයි කරන්නේ
0: ඕකේ
1: ඒකද කම්මැලි කමර ගෙදරට ලයින් එපා දැන් කිව්වට පස්සේ ඔන්න ඔය කමන්නේ ඔය එහෙම කියලා එහෙම වෙන්න
0: එපා මම කියන එක තියාගන්න අරින්න එහෙම කියන්න එපා
1: මං කියන්නේ යන්න ගිහිල්ලා මේ දේවල් අප්ඩේට් කරගන්න
0: up to
1: date
0: කරගන්න ඕකේ මේ දවස්වල ඔයාගේ වැල්ඩින් වැඩ මොනවා හරි වෙනවා නම්
1: මගේද
0: ඔයාගේ
1: මගේ වෙනවා
0: වෙනානේ ඔවා
1: පාස්සන කරන වැඩ
0: අම්මා
1: ඒවා ජයටම යනවා
0: හරි කොහොම හරි අපි අහන් ඉන්න කට්ටියගෙත් තියෙනවා නම් මං කියන්නේ මෙල්ලෝ වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් ගන්න.
1: අනිවාර්යෙන්ම ලංකාවේ SLS සහතිකයක් තියෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්වා කියලා කියන්නේ.
0: රයිට්.
1: ඉතින් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගන්න කියලා අපි මතක් කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට් කරන කට්ටිය ඉන්නවා.
0: රයිට්.
1: ඉදිකිරීම් කොන්ත්‍රාත්තු බාර අරගෙන වැඩ කරන අය ඉන්නවා. ඒ වගේම තමයි අපි දන්නවා පෑසුම් ශිල්පීන් ඉන්නවා මහත්තුරු. ඒ වගේම තමයි මහත් මීන් දැන් ඉන්නවා.
0: මහත් මීන්
1: ඉන්නවා. අසන ගෑනු ළමයි මම දැකලා තිනවා TikTok එකේ හැම වැල්ඩින් වැඩේම I think මොන හරි මට නිකන් වැල්ඩින් කරගන්න තිබ්බනම් මේ වෙලාවයි කියලා හිතෙනවා.
0: ඇත්තද?
1: ඔව්, ඒක නැතත්.
2: හරිද? මම නම් මේ දවස්වල ඇඟිල්ලක් වැල්ඩින්.
1: ආ, නුවා මේ ටිකේ ඇඟිල්ලක් වැල්ඩින් කරන් ඉන්නේ. ඔයගලන්ට පේන්නේ නැහනේ. මේ ඉතින් අනිවාර්යෙන්ම ලංකාවේ SLS සහතිකයත් එක්කන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වැල්ඩින් කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් ඔයත් මොන හරි පාස්සන්න යනවනම් ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යෙන්ම මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූරම තෝරගන්න කියලා මතක් කරනවා.
0: මොකද මෙල්වා එක ලංකාවේ එක. හරි, ඒත් එක්කම අපි තියමු.
1: හරි, අපි එහෙනම් යමු. අපිට ගිහිල්ලා කරන්න වැඩ ටිකක් තියෙනවා.
0: වැඩ ටිකක් තියෙනවා.
1: මේ සතිය මැද දවසේ.
0: මැද දවසේ හිටෙන්න ඕනේ. ඉක්මනට මේ සතිය ඉවර කරන්න ඕනේ.
1: ඉවර කරන්න ඕන. දැන් ඉඳන් සාරගේ ජීවිතේ කාලය වේගෙන් ගත කරනවා. ඉතින් සාරත් සතුටින් ඉන්නේ, අපිත් සතුටින් ඉන්නේ, නුවත් සතුටින් ඉන්නේ. නුවන සතුටින් නෙමෙයි ඉන්නේ, අර වැල්ඩින් වැඩේ ඉඳන් කියලා. මේ කොහොමරි කමන්නේ. එහෙනම් ඉතින් අපි ආයෙ හෙට උදේ 7 වෙද්දි අර ගොඩක් කරගෙන එන්න. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: Surakshita parisareka pihiti superi watinakamak sahita apartment eka adama win karaganna Kadawata Lifestyle Residences dan mawathanna Prime Group 1322.
6: Wenasma rasaya wenasma widiyata Vijaya Instant Noodles rasa hatarakin.
7: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi. LB leasing wedin liya padinchi kala nokala onaema wahanayakata wedima leasing mudala aduma poliyata dan mawa
8: උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
12: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
14: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
15: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774634397.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද electric bike එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ
4: දවසක්. දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා.
7: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. නීල විකාශක
10: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට් ඔබත් අදම රස බලන්න.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
12: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් වෙනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: Good morning. වේලාව උදේ 10:00.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුමා ඇත් නියුස්.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මේගමුව වන්දනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය වන්දනාගාර නිලධාරීන් 7 දිනාගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ වන්දනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ වෙත රැගෙන ආවා. මියගිය නිලධාරීන් වෙනුවෙන් වන්දනාගාර නිලධාරීන්ගේ උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව දේහයන් ඥාතීන්ට සහ වන්දනාගාර නිලධාරීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. වන්දනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන දේහයන් පැය දෙකක කාලයක් එහි තැන්පත් කර තිබෙන අතර ඉන් අනතුරුව දේහයන් ඥාතීන්ට බාර දීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සතහ net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Yunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
0: ඒක දේ දුනුමාවත.

මේ ඔයාලට කියන්න හදන්නේ ෆිෆා ලෝක කුසලානය නොමිලේම ඉන්න ඕනිම තැනක ඉඳන් බලන අතරේ ඔයාට අවස්ථාව තියෙනවා ලංකාවේ වගේම විදේශීය ටීවී චැනල්ස් 20කට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේම බලන්න. ඒ විතරකුත් නෙවෙයි, ජූලි මාසේ 10 වෙනිදාට කලින් ඔයා මම මේ කියන වැඩේ කළොත් ඉන්න හැම රුපියල් 5000ක මුදල් රැයකුත් අපි දෙන්න සූදානම් වෙන්න ඉන්නවා. මේ කියන්න හදන්නේ SLT Mobitel Pio app එක ගැන. දැන් ඉතින් SLT Mobitel Pio app එකත් එක්ක ලංකාවේ නෙවෙයි වා ලෝකෙ කොතනක හිටියත් බොහොම ලේසියෙන් ඔයා කැමතිම වැඩසටහන් මගහැරගන්නේ නැතුව ටීවී බලන්න, ඒකේ තියෙන වීඩියෝස් බලන්න අවස්ථාව හම්බ වෙනවානේ. මේ දවස්වල FIFA World Cup එක නිල වශයෙන් විකාශය වෙන්නේ Pio TV එකත් එක්කනේ. එතකොට SLT Pio Mobile app එක download කරගත්ත කියලා කියන්නේ ඔයා කොතනක හිටියත් ඔයාගේ phone එකෙන් FIFA World Cup එක නොමිලේම බලන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි, වැදගත්ම දේ වෙන්නේ දැන් ඔයාට රුපියල් 5000ක මුදල් තෑග්ගක් දෙනවා කියලා අපි කිව්වනේ. කොහොමද ඒ දේ වෙන්නේ? ජූලි මාසේ 10 වෙනිදාට කලින් phone එක අතට අරගෙන SLT Mobitel Pio app එක download කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ app එක, ඒ app එකේ උඩම තියෙනවා දකුණු පැත්තේ උඩම profile කියලා icon එක. අන්න එතෙන්ද ගිහිල්ලා register වෙලා, ඔයා register වුණු contact number එකයි ඔයාගේ නමයි අපිට WhatsApp message එකක් දාන්න. 0711 95 95 95ට. අපි සූදානම් වෙන්න ඉන්න ඔයාව රුපියල් 5000ක තෑග්ගක් දීලා සතුටු කරන්න. හරි, ඉක්මන් කරන්න. දැන් phone එක අතට අරගෙන යන්න ඔයා ගාව තියෙන Android phone එකක් නම් Play Store එකට යන්න. Apple phone එකක් නම් පාවිච්චි කරන්න ඔයා යන්න Apple App Store එකට. ගිහිල්ලා බොහොම ලේසි Pio Mobile app කියලා download මේ search කරන්න. Pio app එක එතකොට එනවා. App එක download කරගන්න. මේ පැතර register වුණු contact number එකයි වාගේ නමයි එවලා. ඉක්මන් කරලා තෑගි දිනා ගන්න. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි දැන් ඉතින් ඇවිල්ලා තියෙන්නේ තේ වෙලාවනේ. 10යි විනාඩි 16යි වෙලාව. මේ වෙලාවේ තේකක් වෙනවට බොමුද හොඳ කෝපි එකක්. අර කෝපිවල එන සුවඳත් එක්ක ඒ සුවඳ දැනුණත් අපිට

ප්‍රබෝධයක් දැනෙනවනේ. කොහොමත් ඔය උදේ වරුවේදී එනවනේ වැඩ ටික පටන් ගත්තට පස්සේ පොඩි නිදිමත ගතියක්. තව ටිකක් වෙලා නිදා ගන්න තිබ්බනම් කොච්චර හොඳයිද වගේ අදහසක් අපිට එනවනේ. හැබැයි ඔයාට ඔය එන නිදිමත ගතිය එහෙමත් ඉක්මනට නැති කරගන්න පුළුවන් හොඳ කෝපි එකක් බොනවා. හැබැයි ඉතින් හොඳ කෝපි එකක් බොන්න ඒ කෝපිවල තියෙන අර යුනික් රසය, ඒ සුවඳ හරියටම එන්නේ ෆ්‍රීලන් කෝපි එකකින් හදාගත්ත කෝපි වලින් විතරමයි කියලා අත්දැකීමෙන් මම කියන්නේ. ලංකාවේ තියෙන නියම ප්‍රමිතියට අරගත්ත කෝපි වලින්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ නියම කෝපි සුවඳ, නියම කෝපි රසය එක්ක ඔයා ගාවට වෙන කෝපි නිෂ්පාදන. සින්දු වලට කට්ටිය එකතු කරගන්න ඕනේ. WhatsApp message පැත්ත බලමුනේ. ඇත්තට මට කෝල් ලාන්ස් කරන්න අමතක වුණා. හයි ජනි, මම සම්පත්. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා අපිට message එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහ යට තියෙන කලුගලේ පොල් රොටි කඩේ ඉන්න අපේ සම්පත්. එයා එකතු කරගන්න කියලා කියනවා. එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. කඩවත ලක්මාලී සුපුරුදු විදියට මදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. කුමාරිවිස්, දොල්මි, ගයාන්, දිනිඳු, තුයිනුලි මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ දමිත්, හෙලෝ ජනිත්, ආයම් දමිත් කියලා සුපුරුදු විදියට මෙසේජ් එක දාලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: වේලාව 10යි විනාඩි 21යි
4: හැමතේකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
8: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pure TV නිල විකාශක

0: බේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
2: කවෙන්ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් ඩී පෝෂණය සහ විටමින් ඒ, සී, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන්ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
9: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
12: Brought to you by
13: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
14: රසට ගුණට උයන්න. විජය 3-5.
15: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13-22.
16: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
17: Net FM Algo Town.
18: මේ හස්බන්ඩ්
19: මොකද වයිෆ්?
18: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
19: හා.
18: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
19: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
18: ආදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරේ සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
20: Paul prashna netu ahanna chani ek de dunu mavata
21: mema geetaya oba veta gene enne
22: rakshana itihase alutma peraliya vayasa 80 de arambha kala haki lankave prathama saha ekama jeevitha rakshanaya janashakti life 80 de okay adama katha karanna 0112 636 636.
19: ප්‍රශ්න ප්‍රශ්න කෝල් කරා අපිට රුවන්වැල්ලේ කන්නත්තොට ඉඳන් නිලන්ති අක්කා. එයාගේ නම හැමදාම මං කෝල් කරොත් අනිවාර්යෙන් කියනවා. අහගෙන ඉඳලා නෑ ෂුවර් එකට. කවදාවත් නම කියන්නේ නෑ කියලා මාත් එක්ක දැන් සෑහෙන වෙලාවක් ඒක ගැන ආගිව් කර කර හිටියා. මං ගිහුව අද මං කීප පාරක් අපේ නිලන්තිගේ නම කියනවා කියලා. ඒක හන්ද රුවන්වැල්ලේ කන්නත්තොට ඉඳන් අපිට කතා කරපු නිලන්තිව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඊළඟට මංගන මෛත්‍රී බාලයි. මයනු ෆැමිලියේ මෛත්‍රී බාලයි කියවම තමයි දැන් රටම දන්නේ ඉතින්. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක කට්ටියම එකතු කරගන්න ඕනේ. බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා. දැන් ඉතින් නම් කියන්නෙත් නෑ මට කටපාඩම් කියලා දන්නෝනේ. කේෂාන් මල්ලි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ හිරුතරු ස්ටෝස් එකේ අම්මා ඉන්නවා විමලාවති. වයිෆ් ගේ නම නිසංසලා. ඊට පස්සේ හිරුන්දි, එරන්දි දුවල දෙන්නත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඊළඟට අපිට කෝල් කරා හොරණ මිල්ලෑවි ඉඳන් අපේ සරත් අයියා. MS ප්‍රනාන්දු මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කොහොමද ඉතින් එහෙම ඉල්ලුවම් බෑ කියලා කියන්නේ. අනිවාර්යෙන් දවල් එකට කලින් මම දෙන්නම්. ඊට පස්සේ බදුරලියේ සිට අශෝකා කතා කරා. ගෙදරට වෙලා තනියම ඉන්න වෙලාවේ පාළුව යන්නත් එක දෙදරුමාව තහගෙන ඉන්නවා කියලා කිව්වා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා අපි අශෝකව මේ සින්දුවට. බල්පිට මුල්ලේ පාලි අයියා කතා කරා. වයිෆ් දම්මි. එතකොට තුෂාන්, මෙහිරංග පොතාල දෙන්නවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනි මේ සින්දුවට යන්න කලින්. යන්න සිංගප්පූරුව පැතර ගිහිල්ලා ඉන්න. සිංගප්පූරුවේ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා අපේ චම්පියක්. එයත් සින්දුවක් ඉල්ලලා දිනවා මම දෙන්න ට්‍රයි කරන්නම්. අද බැරි වුණොත් හෙට අනිවාර්යයෙන්ම දෙන්න. නෑ සින්දුවක් ඉල්ලලා නෙවෙයි මේ කියලා තියෙන්නේ මං අර ඇහුවානේ පිරිමි ළමයින්ගේ නම් තියෙන සින්දු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම කට්ටිය සින්දු හොයාගෙන මේවල තියෙන සින්දුවේ තියෙනවා නම් දෙකක්. උපුල් නුවන් විදහා. ජනි අපිවත් එකතු කරගන්න කියලා බදුල්ලේ හාලියල ඉඳන් උපුල් මැසේජ් එකක් දාලා තිනවා. උපුල් අයියා වැඩ කාදරේ මේ සින්දුවට මං එකතු කරගන්නම්.

වෙලාව 10යි විනාඩි 35යි. සින්දු අහන්න යන කලින් ඔයාලට මතක් කරන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුබා ආයුර්වේද වෙද මෙතුර ගැන. දැන් අපිට ලෙඩක් දුකක් උනාට පස්සේ ඒකත් අර සුව කරන්න බැරි මට්ටමේ ලෙඩක් හැදුනා කියලා කියන්නකෝ. ගොඩාක් වෙලාවට අපිට වෙන ලෙඩක් තමයි ඇඟේ පතේ අමාරු වලට අමතරව ඩයබටික් වෙන්න පුළුවන්, කැන්සර් එකක් වෙන්න පුළුවන්. ඒ ලෙඩවල නම් කිව්ව ගමන්ම අපේ ඇස්සුර යන මට්ටමේ ලෙඩනේ. හැබැයි ඉතින් ඕවට ප්‍රතිකාර කරන්න ගියාට පස්සේ ගොඩාක් දුරට බාහිර වෛද්‍ය විද්‍යාවේදී ඒවා එහෙම සුවපත් සුවපත් කරන්න බෑ කියලා තමයි ගොඩාක් වෙලාවට කියන්නේ. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පැත්ත බැලුවොත් එහෙම හරියට වැඩේ දන්න කෙනෙක් ගාවට ගියා කියලා කියන්නේ ඔය ලෙඩ ඔක්කොම නිට්ටාවට සුවපත් කරගන්නවා. එහෙම තරම් තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර කියලා කියන්නේ. එතන ඉන්නවා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙකු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා. අමුතුවෙන් ඉතින් එතුමගේ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. නිතරම net FM අහන ඔබත් දැන් දන්නවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන. අර සමහර අම්මලා තාත්තලා කියන්නේ ඇවිද ගන්නවත් දැරුව හිටියේ, ගෙදර එහාට මෙහාට යන්නවත් දැරුව හිටියේ. හැබැයි ප්‍රතිකාර ටික හරියට කරාට පස්සේ දඹුලු ගලත් නැගලාව හොවනේ කියන්නේ. ඒක හන්ද තමයි වාඩ සෙවණගල කිරිබන්නාර බෝගහන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන මේ තරමට මම කියන්නේ විශ්වාසයි. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න උනත් පුළුවන්. ඩග්ගාල කට්ටියක් එකතු කරගන්නද මේ සින්දුවට යන්න කලින්? කෝල් කරපු කට්ටියට කලින් මං යනවා WhatsApp එක පැත්තට. මොකද WhatsApp එකේ සෑහෙන පොලිමක් තියෙනවා. හෙලෝ ජනි පැටෝ, සුබ දැසනක් වේවා. ඉතින් ඔයා හොඳින් නේද අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ නිපුණි අනුරාධපුරේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ නිපුණි හදන්නේ දේදුණු මාවත දෙපැත්තේ මල් වබන්. අනේ ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න, මගේ මැණිකවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ කාවින්ද. ඔන්න කාවින්දගේ මැණිකව මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුදු මහත්තයෝ ගුඩ් මෝනින්, අපේ නම් ටිකත් කියන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කොහේ ඉඳන්ද මං හිතන්නේ ආව් මේ ගම්පහ DR ගාමන්ට් එක. තැන කොහෙද කියලා ඉතින් දාලා නැහැ. මම හොයාගන්න ඕනි පරණ මැසේජ් බලලා කොහෙන්ද මේ කියලා. බොස් ඉන්නවා ධර්මපාල, ඊට පස්සේ මිස් ඉන්නවා චන්දිමා මිස්, ඊට පස්සේ හන්සන, සිනෙත්, විහඟ, විශ්ව, ශාන්තයියා, කුමාරි, දේවිකා, ශාන්ති, රාණි, සුජීවා, ප්‍රියන්ති, කමලා, මේනක, මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන ගම්පහ DR ගාමන්ට් එකේ ඉඳන්. ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා කට්ටියම.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 42යි.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩ සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
8: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනු සූදානම් කරලා තියෙනවා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pio TV නිල විකාශක.
11: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 20 777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
12: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pio TV නිල විකාශක.
15: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
16: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
18: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
19: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: වෙලාව 10යි විනාඩි 45යි.
6: මේ හස්බ.
2: මොකද වයිෆ්?
6: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්ද?
2: පිටිපස්සෙ දොරෙන්.
6: අදත් වරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத
1: වෙලාව දැන් 10යි විනාඩි 46යි. දැන් ඉතින් ඔයා හිතන්න මාසෙ මුලම අතට සල්ලි ටික එනවනේ සැලරි එක හම්බ වෙලා. මාසෙ මුල හරි මාසෙ අග හරි කොහොම හරි සැලරි එක හම්බෙලා සල්ලි ටික අතට එනවනේ. හැබැයි ওই සැලරි එකකින් වාට මාසෙ දවස් කීයක් විතර රන් කරන්න පුළුවන්? සතියක් දෙකක්? එච්චරත් පුළුවන්ද? හැබැයි එතකොට තමයි මතක් වෙන්නේ වාට අමතර ආදායමක් තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා. සමහර විට ඔයාට මේ වෙනකොටත් පරම්පරාවෙන් හම්බ වුණු ඉඩමක් තියෙනවා නම් ජොබ් එකේ වැඩත් එක්ක රසායන වැඩත් එක්ක ඔය ඉඩමෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ඇති. හැබැයි ඔයාට තියෙන ඉඩමෙන් ඵලදාවක් ලබා ගන්න වගාවක් කරලා ගාණක් හොයා ගන්න කොහොමද කියලා දෙන්න බලාගෙන ඉන්න කට්ටියක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඉඩමක් තිබුණත් එහෙමයි, ඉඩමක් නැති වුණත් මෙහෙමයි. ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂීනු වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. සල්ලි ප්‍රශ්න අපි හැමෝටම තියෙනවනේ. ඒක හන්ද ඔය හැම දෙයකටම හොඳම සොලූෂන් එකක් තමයි මේවාට මතක් කරේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැම්ම කෝල් එකක් අරගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. 0111 437 1250. වගාව කියලා කියන්නේ ඒ කාලේ ඉඳන් අපි දන්න රසාවන්නේ. අවදාව වරදින්නේ අත ගහලම බලන්න. සින්දුවට යන්න කලින් ටග් ගාලා කටියක් එකතු කරගන්න හදන්නේ. මොකද මේ පැයෙන් ඊළඟ පැයට අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන හන්ද. අපිත් අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අහංගම පාංචාලියේ ඉඳන් අපේ ඉරේෂා මෙසේජ් එකක් නෙමෙයි දිස්නා මෙසේජ් එකක් දාලා තියෙනවා. දිස්නක් අදිස්නක්. ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා අපේ දිස්නක්. ඊළඟට ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුවේ රංජිත් දිසානායක කියද්දී හයි ජනි ගුඩ් මෝර්නින් අපි හම්බන්තොට කළු දොදොල් කඩින් කියලා අපේ සෙට් එක මෙසේජ් එකක් දාලා තියෙනවා. ශානක තමයි මෙසේජ් එක දාන්නේ. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙටකම ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපි ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඒ පැතර කෝල් කරන්න 0111 252 53 63ට. වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 95 95 95ට. ගෑල් ළමයින්ට කියවිච්ච නම් ගෑල් ළමයින්ගේ නම් ගෑවිච්ච සින්දු වගේම තමයි කොල්ලන්ගේ නම් ගෑවිච්ච සින්දු තියෙනවා කියලා පෙන්නන්න යන්න අපේ NetFM Facebook fan page එකට. මන් දාලා තියෙන post එකට පහලින් tag ගාලා comment කරන්න.

0: Ека деду на мавата. Деду на мавата.
1: FM Anupaha. Anu hatrai dashama ata. Net FM. Divaina pura. Dedunu mavata, dedunu mavata.
2: Brought to you by.
3: Akunu lakhe namahu bavan rata puram rasa genayana. Aule sahuma rasa karakana. Mather frila noodles, taste ke trustika.
4: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
7: මල්ලි. ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
6: කිරි තේ සීනි එක පැක් එකේන සර්. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
7: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
9: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: තිදහස් විසිපහවසරේ SLIC Life ජීවිත ආරක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: box bar නම් වෙනදපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන box bar එකක් ගන්න හොඳම ක්‍රමය bar එක කිරලා බලන එක. මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
8: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
9: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
8: Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
12: දැන් වෙලා උදේ 11:00.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
5: බැයෙන් බැ අලුත් වන අලුත් පැයි විමසුම at news.
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2.325ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂකාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර්ය බලකායේ විශේෂ බෙහෙවින් මේකගේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල එඬේරිමුල්ල සන්ෆ්ලවර් ගාඩන්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි පුද්ගලෙක්. ඔහු අපරාධ හා මද්‍රව්‍ය ජාවාරම්කරුවක වන බ්ලූමෙන්ඩල් රවීනවත්තාගේ මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉඬේරුමුල්ල පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බව පොලිස් විශේෂකාර්ය බලකාය පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: netnews ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.

වෙලාවේ 11 විනාඩි 9යි. අපි සුබ මොහොතින් දකුණු කකුල පෙරට තබා යන්න හදන්නේ දේදුණු මාවතේ දෙවනි පෙරට. මේ වෙලාවේ ඉතින් දවල් වෙන්න කිට්ටු වෙලාන තියෙන 12 වෙන්න කිට්ටු වෙලාන තියෙන. ඉතින් ඒකත් එක්ක වැඩ ටිකක් වැඩිපුර වෙනවා. ලන්ච් ටයිම් එක කිට්ටු වෙනවා, ටී ටයිම් එක පහු වෙලා තියෙන්නේ. ඒ කියල කියන්නේ පොඩ්ඩක් වැඩිපුර වැඩ වෙන වෙලාවක්නේ. ඔය වැඩ වෙන අතරේ මහන්සිය නැති වෙන්න තමයි වා කැමතිම සින්දු ටික දේදුණු මාවතෙන් වාට අරගෙන ඉන්න. මේ වෙතර කතා කරපු කට්ටිය ටග් ගාල එකතු කරගන්න තමයි හදන්නේ. මේ ඇවිල්ලා කෝල් කරපු කට්ටිය. වල්වෙට මුල්ලේ උපාලි අයියා සුපුරුදු විදියටම අදත් අපිට කතා කරා. වයිෆ් දම්මි, ඊට පස්සේ පුතාල දෙන්න තුෂාන් සහ මිහිරංග එකතු කරගන්න කියලා කිව්වා. අපේ ටයිටැනික් සැලෝන් එකේ තුෂාර බෝයි අපිට කෝල් එකක් දුන්නා. දැන් කතා කරලා සෑහෙන්න වෙලාවක්. ඒ කතා කරපු වෙලාවේ නම් සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා හිටියේ නැහැ. තාමත් මං හිතන්නේ ඇවිල්ලා නැතුව ඇති. මොකද මේ පැත්තට වැස්සේ නැහැ තාම. රොහාන්, ඊට පස්සේ මාස්ටර්, රුවන්, මෙලම් පිටේ හිරාණි අක්කා, අපේ ත්‍රිවිල් පාක් එකේ ලසා සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. මට කතා කරා හරියටම කිව්වොතින් විහඟ හෝටලේ නිලු නංගිව ළඟ තියාගෙන. වැඩේ තියෙන කතා කරපු වෙලාවෙ නම් කෑම ගන්න ලෑස්ති වෙනකම් හිටියේ. දැන් නම් කාලේ ඉවර වෙලත් ඇති. ගොඩක් ආදරෙන් ශාන්තයි එකතු කරගන්න ඕනි. නවගත්තේ ගම ඉඳන් අපේ ගාමිණී කරුණා ජීවයියත් කතා කරා. කවිඳු, දිල්හානි, යසිරු, ඊට පස්සේ දුලාංජලා, වයිෆ් ගේම බණ්ඩාර මෙනිකේ යවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. කිතුල් කොටේ ප්‍රේමසිරි අයියා මතක් කරන්න ඕනි. එකතු කරගන්න කියලා කිව්වා අම්මා ගුණවතීව, ඊට පස්සේ දිනු

ආදරෙන් මම එකතු කරගන්න. ගාල්ලේ අක්මීමනේ ඉඳන් අපේ ලක්ෂ්මී අක්කා කතා කරා. දිල්ෂාන් මදුශංක පුතා, දිෂාන් මදුශංක පුතා සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා.

එච්චර ඇත්ත කියලා තම දන්නේ නැති එකනම් විශාල ප්‍රශ්නයක් හොදේ. මේ හොයාට කියන්න හදන්නේ හෙළ මසාලා පවුඩර් එක ගැන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණු සමාජිකයක්. අලුත් කිව්වට ඉතින් දැන් ටික කාලයක් තිස්සේ අපි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාවිච්චි කරනවානේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාගේ ගෙදර හදන කෑම වේලා ඉන්දියාවේ ගිහිල්ලා කෑම එකක් කනවා වගේ හදාගන්න බලමු. අපි හැමෝම කැමතිනේ අර මසාලා රහ කෑම එකකින් එනවටනේ. එහෙම කෑම ටික හදාගන්නවා නම් ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් හදන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි හොඳම උත්තරය. ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි ඔයාගේ කෑම කඩේ හදන කෑම ටික වුණත් ඒ විදිහට රසවත් කරගත්තා කියලා කියන්නේ කඩේට බිස්නස් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාවිච්චි කරනකොට පාට බලලා පාවිච්චි කරන්න ඕනේ. එළවලු වලට පාවිච්චි කරන්නේ ග්‍රීන් කරි මසාලා. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා. පොඩි රහසක් ඔයාලට කියනවා නම් මෂ්රූම් වලට පොලොස් වලට වගේ නිකන් දාලා බලන්නකෝ බ්ලැක් කරි මසාලා එක. රස හිතා ගන්න බැරි වෙනවා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගෙදර කෑම වේල කෑම කඩේ කෑම වේල රසවත් කරගන්න කෑම කන අයට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න එකතු කරගන්න අමතක කරන්න එපා. අපිට කෝල් කරා උණන්විටිය පාලම ගාව සුදු බේබි ටැක්සි අනුරයියා. එහෙම කියනවට වඩා කට්ටිය දන්නේ අපි සුදු බේබි ටැක්සි සුදු බේබි කිව්වට පස්සේ තමයි. චීනා ඉන්නවා, තුෂාර බෝයි ඉන්නවා, එකතු කරගන්නවා ගොඩක් ආදරේ. අපේ අනුරයිය ටික කාලයක් අසනේ පොයලා ඉඳ සතියක් විතර. ඒකනේ මේ පැතර කෝල් එකක්වත් දීලා නැත්තේ. දැන් නම් හොඳයි, හොඳටම හොඳයි. අපිටත් සන්තෝසයි. එකතු කරගන්න කියලා කිව්ව වයිෆ් කාන්ති, එතකොට සංජේ පුතා, කසුන්තා දුව, එයාගේ යාළුවා තුරුමි, ඊට පස්සේ මගහින ස්ටෝස් එකේ කට්ටිය, අපේ මාධව, ඊට පස්සේ සැලුන් එකේ

මල්ලී අර හැමදාම කියනවනේ ත්‍රිවිල් වල පිටිපස්ස ගහන්න වදනක්. ඔන්න ත්‍රිවිල් පාක් වලින් දැන් මාව අහගෙන ඉන්න අපේ අයියලට මල්ලිලට අද වදන තමයි වයසට ගියත් හවසට ගෙදර. ඒකට මම ගොඩක් වෙලාවට ත්‍රිවිල් වල පිටිපස්ස තියෙනවා දැකලා තියෙනවා. වැලිමඩ බොරළඳ ඉඳන් අපේ කුසුමාවති අම්මා කතා කරා. පවුලේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. WhatsApp message ගොඩක් තියෙනවානේ. ජනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ නෙළුවේ සඳමාලි අපිට message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කලවානේ දිලුක්ෂ මල්ලි ඉන්නවා. ඊට පස්සේ අයියා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගන්දුන ඉන්න කෞශල්‍ය නංගි message එකක් දාලා තියෙනවා. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. බරුදෙල් පොළේ ඉඳන් අපේ SL ප්‍රනාන්දු අයියා. ඊට පස්සේ ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියන අපේ මාවණැල්ලි සඳුන් යෝජන මල්ලි. ගෙදර හැමෝමත් මේ සින්දුවට එකතු කරගන්න කියලා තමයි සඳුන් යෝජන කියන්නේ. මීරිගම ඉන්නවා අපේ මදු. මදු ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා සඳ ලංකාවේ ඉඳන් අපේ පූර්ණිමා සෙව්වන්දි කියද්දි අනුරගාමන්ට් එකට ගොඩ වෙන්න තමයි හදන්නේ. අනුරගාමන්ට් එකේ ඉන්නවා සෙට් එකේ ඉතින් සඳුනි, ලක්ෂි, නදී, සාමා, රමණී, තමරා, සමන්මලි මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මිනුකි, දේවි, කුමුදු, පූජා, සම්පත්, රුමේෂ් මේ කට්ටියත් ඉන්නවා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ අපි හන්න යන සින්දුවට එකතු කරගන්න. දැන් ගාමන්ට් ගැන කියනකොට අනිවාර්යයෙන්ම netfm අපේ කණ්ඩායමත් ඔයාගේ ගාමන්ට් එකට ඇවිල්ලා ඔයාව මුළු දවසක්ම සතුටින් තියන්න සූදානමින් ඉන්නවා කියන කතාව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. netfm අපේ කණ්ඩායම එන්න හිස් අතින් නෙවෙයි, තෑගි බෝග ගොඩක් පිරි වරාගෙන. ඔයාගේ ගාමන්ට් එකටත් netfm අපේ කණ්ඩායම ගෙන්න ගන්න ඕනි නම් දැන්ම කෝල් එකක් දීලා ඔයාගේ නම තහවුරු කරගන්න. 0777 419 7433 0777 419 7433 අපේ අනුරංගට තමයි කෝල් කරන්න ඕනේ.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: Belau dene kolahai vinadi visi dekai.
2: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීල විකාශක.
8: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මගේ නෝනාගේ නංගි ගෙනේනිකා කොහොම එයාට බඩේ දෙලියක් මගේ ඔපරේෂන් කරන්නේ. ඉතින් පස්සේ කැන්සර්යක් කියලා. මම ඇල්ලිබිකේ නැලේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා නෙට්ෙට් මේ වැඩ කරා විශේෂ කරලා විදුහත් වගේ. සංගීතං ආවා මේ විදුහත් ගාවට. ඉතින් දවස් 10 දෙහෙත් දුන්නා. ඊට පස්සේ මහරගම ගිහින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා. විශේෂ මහත්යගේ දෙහෙත් කියන්නේ වන්දරම හොඳයි. මහත්යගේ ගොඩාක් ඉස්තුතියි.
10: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
13: නැතුව?
12: අනේ හිතේ ඇති. කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලා.
14: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඳුල්ලන් පොගුම්.
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

0: ජනප්‍රියම ක්‍රීඩාවුණු ෆීෆා වර්ල්ඩ් කප් එක ගැන. දැන් ඉතින් ෆුට්බෝල් කිව්ව ගමන් අපිට මතක් වෙන නමක් තමයි මේ ලියනෝල් මෙසි කියලා කියන්නේ. ඒ දවසේ ලියනෝල් මෙසි ගෝලයකුත් වාර්තා කරන අතරේ ආජන්ටිනා කණ්ඩායම ෆිෆා වර්ල්ඩ් කප් එකේ සුපිරි 8 දෙනා අතර අරගෙන යන්න දායක වෙනවනේ. ඉතින් මේ මැච් ටික ඔක්කොම කොහේ හිටියත් මම නම් බලන්නේ SLT PO මොබයිල් ඇප් එකත් එක්ක. දැන් ඉතින් ලංකාවටම ෆිෆා වර්ල්ඩ් කප් එක බලන්න අවස්ථාව ලබා දෙන SLT PO TV එක්ක SLT PO මොබයිල් ඇප් එකක් තියෙනවා. ඒකත් එක්ක ඔයාලට කොතන හිටියත් ඒ දේවල් බලන්න පුළුවන් chance එක හම්බෙලා තියෙනවානේ ෆ්‍රීම. මේ ගැන විස්තරේ රට වටේම කියාගෙන යන්නේ අපේ ඊෂා. අද ඔය විස්තරය කියන්න ගිහිල්ලා ඉන්නේ ගම්පොළ පැත්තට. ඊෂා නයිබෝවන් මොකද වෙන්නේ?
1: ගම්පොළ නගර ඉඳලා තමයි මේ වටිනාකම ගැන කියන්න ඇවිල්ලා. ගම්පොළ නගරයට තරගෙනවා නම් ප්‍රධාන CTP බස් නැවතුම් පොළ පරිශීලන මේ වැඩ කටයුත්ත ගැන කතා කරන්නේ. ඉතින් අද මෙතන වෙන දේවල් ගැන, මේ දේවල් අද කොහොමද අපි මේ තෑගි බෝග බෙද හදා දෙන්නේ කියලා මාත් කියන මේ වෙලාවේ බොහෝ දැනුවත් කරන්න අපේ ගම්පොළ ප්‍රාදේශයේ අලෙවි කළමනාකාරතුමා ඉන්නවා, අසත් මහතා ඉන්නවා. එතුමා තමයි ජනි අද පැහැදිලි කරන්නේ කොහොමද අද මේ ගම්පොළ නගරේ වෙන වැඩ කටයුත්ත ගැන.
0: ආහා, ආයුබෝවන් ඔබතුමාට.
2: ආයුබෝවන්. දැනෙත්තෝ ඇත්තටම ගම්පල ප්‍රාදේශ කාර්යාලයට වගේම ගම්පල ප්‍රදේශයට හොඳ දවසක්. ඇත්තටම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ මේ පියෝ මොබයිල් ඇප් එක හරහා මේ ෆීෆා වර්ල්ඩ් කප් උණුසුම තියෙන අවස්ථාවකදී ගම්පල ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ අපි අද දවසම අපි ගත කරන්න සූදානම් වෙලා තියෙන්නේ මේ ලෝක වාපාපන්දු සුසලාන උණුසුම සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ඇප් එක සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ගම්පල ආයතනයත් එකතු වෙලා මේ කරන කර්තව්‍යයට. අද ඇත්තටම මේ ගම්පල වටේ ඉන්න ඕනම ජනතාවට කවුරුන් ආරාධනා කර තිබෙනවා අපේ පොදු බස් නැවතුම් වලට පැමිණ මෙතන පවතින තරඟාවලට එක්තු වෙලා සහ පියෝ මොබයිල් ඇප් එක තුරා සජීව මේ තරඟේ නැරඹීමේ පාසුකමක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ගම්පල ආයතනයත් එකතු වෙලා ඔබගේ අවශ්‍ය සියලුම තාක්ෂණික අවශ්‍යතාවන් සහ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරා ගන්නට වදිවේග අන්තර්ජාල පාසුකම් සහ පියෝ TV මොබයිල් පහසුකම ලබා ගන්නට ඔක්කාද හැකියාව තියෙනවා. මම ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා මේ ගම්පල ප්‍රදේශයේ වටේ ඉන්න සියලුම අපගේ පාරිභෝගික ජනතාවට මේ net FM එක එකතු වෙලා අපි මේ කරන මේ මහා කාර්යතාවයේ කොටස් කරගොයිකුයි නිකන් යන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අතට අත පුරා තෑගි භෝග ලබාගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමග එකතු වෙලා මේ ගමන අද එක් වෙන්නේ කියලා.
0: බොහොම ස්තුතියි මේ වැතර විස්තර කියන්න ආවට. දැන් ඒ අතරේ මතක් කරන්න ඕනේ SLT PO මොබයිල් එක ඔයාල මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා කියන්නේ තෑගි දිනන්නත් අවස්ථාව net FM එකෙන් හම්බ වෙනවා. දැන් මේ වෙනකොට FIFA World Cup එකේ සුපිරි 8 දෙනාගේ වටය වෙනුවෙන් කවුද ක්‍රීඩා කරන්න රටවල් කියලා ඔක්කොම තේරිලා ෆයිනල් වෙලා ඉවරයි වැඩේ. ෆ්‍රාන්සේ ඉන්නවා, මොරොක්කෝ ඉන්නවා, ස්පාඤ්ඤ ඉන්නවා, බෙල්ජියම් ඉන්නවා, නෝර්වේ ඉන්නවා, එංගලන්තය ඉන්නවා, ආජන්ටිනාව ඉන්නවා, ස්විට්සර්ලන්තය ඉන්නවා. මේ රටවල් ටික තමයි සුපිරි 8 දෙනාගේ වටේ ක්‍රීඩා කරන්නේ. ඉතින් පළවෙනි සුපිරි 8 දෙනාගේ වටේ තරඟය තියෙන්නේ ජූලි 10 වෙනිදා. ඒ කියන්නේ මේ සිකුරාදා. මේ සිකුරාදාට කලින් SLT PO mobile app එක ඩවුන්ලෝඩ් කරලා register වෙලා net FM අපිට 0711 95 95 95ට ඔයා WhatsApp කරලා එවුවොත් ඔයා register වුණු contact number එකයි, ඊට පස්සේ ඔයාගේ නමයි. අපි සූදානම් ඉන්නවා රුපියල් 5000ක මුදල් රැග ඔයා වෙනුවෙන් ලබා දෙන්න.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: ජනේ එක දේ දුනුමාවත දේ

0: anu paha FM anu hatarai dashma ata net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 11 විනාඩි 41යි.
3: දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: උපල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපල්ස් ඉන්ටර්නැෂනල්
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද 0747 31 33 540.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
11: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. Commercial credit.
2: වෙලාව දැන් 11 විනාඩි 44යි.
14: මේ හස්බන්ඩ්.
2: මොකද වයිෆ්?
14: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
2: අහහ
14: මොකද කරන්නේ ඔයා?
2: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එක යමු.
14: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳන් ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
7: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වෙලාව 11 විනාඩි 45යි. මේ වාඩ කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා වගාවක් කළාට පස්සේ අනික් වගා වගේ නෙවෙයි, ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔය පේර වගාවේ පළදා විකුණ ගන්න එක ටිකක් අමාරුයිනේ. හැමෝම හොය හොය ගන්නෙත් නෑනේ පේර වගාවක පළදාව. අන්න එතකොට තමයි ඔයාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක මතක් වෙන්න ඕනේ. මොකද ඔයාගේ පේර වගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉදින්නවා. ඔයා කතා කරන්න ඕනි 0.1 1 437 12 50 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒ වගේම තමයි ඔය පේරවලින්ම තමයි නිෂ්පාදනය වෙන්නේ ඩිලෙක්ට නිෂ්පාදන. ඒ හින්දා තමයි ලංකාවේ හැමෝම මේ දවස්වල හොය හොය ඩිලෙක්ට නිෂ්පාදනම අරගන්නේ. ආහාර අතිරේකයක් පෝෂණ අතිරේකයක් විදිහට අපි පාවිච්චි කරන්නේ ඩිලෙක්ට නිෂ්පාදනනේ. තාමත් ඔයාගේ කඩේ ඩිලෙක්ට නිෂ්පාදන විකුණන්න තියලා නැද්ද? එහෙනම් ඔයා හොඳටම පරක්කුයි. ඩග්ගාල ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේටත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම කෝල් එකක් දෙන්න. ඒකටත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0.1 1 437 12 50 තමයි නම්බර එක. 0.1 1 437 12 50. ඩග්ගාල කට්ටිය මතක් කරන්න හදන්නේ WhatsApp එකේ කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මාගොල ගල්පොත්ත හන්දිය කිව්ව ගමන් දැන් දන්නවා අපේ ප්‍රියන්ත සමරවීරයව තමයි එකතු කරගන්න හදන්නේ කියලා. ඊට පස්සේ සුජානි චන්දිමා පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා රිමෝජිස් ගොඩාක් එක ලස්සන මෙසේජ් එකක් දාලා තිනෝ. ඇත් දෙක නිකන් නිලංකාර වෙලා යනවා මේ මෙසේජ් එක දැක්කට පස්සේ. ගිනිගත්තේ ඉඳන් අපේ ලීලානන්දයි අපි වහගෙන ඉන්නවලු. දුව ඉන්නවා රිතීෂා, ඊට පස්සේ කාවින්ද්‍යා, වයිෆ් අනුෂා කටියම එකතු කරගන්න මොනරාගලට යන්න හදන්නේ. මොනරාගල වැදි කුඹුරට ගියාට පස්සේ අපේ මංජුලා කුමාරිගේ ගෙදරට අපිට යන්න බලුව. එහෙට ගියාටත් අද වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ අල්ලපු ගෙදරට තමයි යන්න ඕනි. මොකද අල්ලපු ගෙදර ඉන්න අවිෂ්කදුවගේ 18 වෙනි උපන්දිනේ අද. සද්දෙනම දාගෙන ඉන්නේ කියලා මට ආරංචි ආවා. අවිෂ්කදුවට සුබ උපන්දිනයක් වෙන්න. දුව නෙවෙයි නංගි නේද? සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මෙහෙට ඉතින් කේක් කෑලි එවනවා නම් 100ක් 200ක්වත් එවන්න වෙනවා. හැබැයි ඒ කේක් කෑලි දෙකක තුනක විතර සයිස් එකේ එක කේක් කෑල්ලක් මට දුන්නත් නැත්තම් කට්ටිය ෂේප් කරගන්න පුළුවන්කම තියෙනවා මට. හරි, එකතු කරගන්නවා ඉතින් චමාෂ පුතා, ශෂි නිදුව, අල්ලපු ගෙදර ඉන්න අවිෂ්කදුව, ඊට පස්සේ සිත් මිදුව. ඒගොල්ලන්ගේ අම්මා තමයි මේ මොනරාගල මොනික් එකේ ඉන්න අයිරංගනී නංගි. නංගි කිව්වට මට නම් අක්කා හොඳේ. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා. ඊළඟට සුබ උදෑසනක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුර අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් මතක් කරන්නම් එකතු කරගන්නම් මේ සින්දුවට. රාජාංගනී ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ගීතාංජලි, සතිෂ් පුතා, තාරුකාදුව, තරුක්ෂෙදුව එකතු කරගන්න කියලා කිව්වා. මීටියාගොඩ සුමන නැන්දත් කතා කරා. මින්නේරියේ දුල් කදුවවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. මීගමුවේ ටවුන් එකේ ඔරලෝසු කණුව ගාව ඉඳන් තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ටීම් එක අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ කට්ටියවත් එකතු කරගෙන අපි කැලීන්ව යන්න හදන්නේ ඊළඟ පැයට. සින්දුවක් අහලා, ප්‍රධාන ප්‍රවෘත්ති අහලා අපි ඊළඟ පැයේ හෙමීට හම්බ වෙලා කතා කරමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න 0.1 1 2 55 33 63. WhatsApp මෙසේජ් එකක් දාන්න 0.711 95 95 95. සින්දු ගොඩක ලියවිලා තියෙන ගෑනු ළමයින්ගේ නම්. දැන් මේ අපි අහන්න යන සින්දුවෙත් ගෑනු ළමයින්ගේ නම් නම් ඕනි තරම් තියෙනවා. හැබැයි ඉතින් පිරිමි ළමයින්ගේ නම් තියෙන සින්දු හොයාගන්න සෑහෙන අමාරුයි. ඒ හිඳ තමයි මං අද ඔයගලන්ට අමාරු අභියෝගයක් දීලා තියෙන්නේ. යන්න අපේ net fm facebook fan page එකට. මං දාලා තියෙන post එකට පහලින් පිරිමි ළමයින්ගේ නම් ගෑවිලා තියෙන සින්දු මොනවාද කියලා comment කරන්න.

FM 95 94.8 Net FM Divaina Pura Jani ek de dunumavat

0: FM 95 94.8 Net FM Divainapura தேதுனு மாவத்தா தேதுனு மாவத்தா
1: brought to you by
2: அதுனு லக்கே நம ஹுபவன ரட புராம ரசகனன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: ஹதரோக ஸ்நாய ரோக ஆத்ரைட்டிஸ் ஸதுலு உபிட திபின ஊ நேம ரோகயக் நிட்டாவட சுவ கரகந்த சிவனகல கமல் பந்துட வேத பஹதா ஹபவன 0773 273 540
4: Siloam Green Life Plantation within Anagathiyata Agana Ayojanayak Danmamathanna 011 437 1250
5: Bicycle ganne kohomada moolika leasing mudalath wedi vela
6: Bay wenne pa wedi wuna leasing bara sahalu karanna KD Rice api denawa vishesha sahanayak Tawa KD Rice Leader 125 bike ekata discount ekak lakshayak katha karanna 077 406 43 97
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Tamro 4 meter සඳහා 115ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින 4 meter. දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ශ්‍රී ලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
10: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට Vijaya Green Tea.
9: ප්‍රබෝධමත් ජීවිතයකට Vijaya Black Tea.
10: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජේ ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
9: නොවිනස් වන රසවත්ම රසය
10: විජේ ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
9: විජේ ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
11: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
15: සුබ දහවලක වේලාව දවල් 12යි

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වක්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872.
0: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබුවන්, අද 2026 ජූලි 8 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සචිනි සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල වැලිකරදී අවසන් ගෞරව දැක්වීමෙන් පසු මියගිය බන්ධනාගාර නිරතහරින්ගේ දේහයන් ඥාතීන්ට බාර දෙයි. බන්ධනාගාර නිරතහරින් අධිකරණ ඇමති හමුවේ හඬා වැටේ. දෙවනටම බලාත්මක නව බන්ධනාගාරයක් පිහිටුවීමට අති විශේෂ ගැසට් නිවේදනයක්. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි බැඳ පාර්ලිමේන්තුවට. ඇමරිකාවේ ප්‍රහාරයට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර.
0: net news the truth people trust.
6: විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට ආවේ කළු පටි බැඳගෙන. මේ අතර මීගමු බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිරතහරින් 7 දෙනාගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා අද වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ආවා. ඒ සහෝදර නිරතහරින්ගේ දෑස්වලට කඳුලක් එක් කරමින් අද පළමු සත්‍ය අනාවරණය ඒ සංවේදී පුවත ගැනයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය බන්ධනාගාර නිරතහරින් 7 දෙනාගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ වෙත රැගෙනු ලැබුවා. මියගිය නිරතහරින් වෙනුවෙන් බන්ධනාගාර නිරතහරින්ගේ උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි දේහයන් ඥාතීන්ට සහ බන්ධනාගාර නිරතහරින්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ. බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ දේහයන් පැය දෙකක කාලයක් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් කර තිබූ අතර ඉන් අනතුරුව එම දේහයන් ඥාතීන්ට බහර දුන්නා. එම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාද පැමිණ සිටියා. එහිදී බන්ධනාගාර නිරතහරින් පිරිස අධිකරණ අමාත්‍යවරයා හමුවේ සංවේදීව අදහස් දැක්වූයේ මෙලෙසයි.
7: උදේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්නෝ හිටියේ නෑ සර්. ඔක්කොටම ගැහුව ඔළුවට.
6: මිකමුව බන්ධනාගාරයේ ගැටුම හටගත් අවස්ථාවේ එම බන්ධනාගාරයේ ලීතොරේ කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා ආරක්ෂා කර දෙන ලෙසද බන්ධනාගාර නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
7: තමයි දවස් තුනක් හිටියේ සර් රයිට් ෆීල්ඩ් එක අල්ලගෙන මගේ තොල මේ ඇහිබැම තුවාල වෙලා සර්.
6: ගාල්ල මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානකර මහතා විසින්. එම ගැසට් නිවේදනයේ නිකුත් කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනතේ දෙවන වගන්ති යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි. එම ගැසට් නිවේදනයට අනුව මහමෝදර නමින් මෙම බන්ධනාගාරය පිහිටවනු ලබන අතර එහි බල ප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබෙනවා. වසා දැමුණු මහමෝදර රෝහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමට නියමිත බවටයි වාර්තා පළවන්නේ. විපක්ෂී මන්ත්‍රීවරුන් අද කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වෙනුවෙන් එම අවස්ථාව ආවරණය කළ චිරංජීවන්ත ධර්මසේනකෙන්. අයිබෝන් චිරාන්.
1: අයිබෝන් සචිනි, ඔබ සඳහන් කරපු විදිහටම විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේදී කළු පටි පැළඳ සභාගාරයට පැමිණ සිටියා. තොරතුරු වාර්තා වුණේ මීගමුව බන්ධනාගාරයේ කුද්ද ඇති වූ ගැටුමින් 27 දෙනෙකු මිය යාමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට සහ අදාළ සිද්ධියට විරෝධය පළ කිරීමක් ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස කළු පටි පැරඳ සිය විරෝධතාවය පළ කළ බවයි. කෙසේවත් මේ වන විට සභාගර්භය සිට නැත්නම් මන්ත්‍රීවරු විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි ඉවත් කර තිබෙන ආකාරය අපට නිරීක්ෂණය වුණා. එවගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරප්‍රසාද අවභාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස සභානායක අමාත්‍ය විමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින් ජයතිස්සේන මහත්වරුන් කථානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළා. ඔවුන් එහිදී ඉල්ලා සිටියේ පෙන්වා දුන්නේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීමට උත්සාහ දරන බවයි. විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27 යටතේ බන්ධනාගාර අමාත්‍යවරයාගෙන් විමසීමට අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසීමට ප්‍රශ්නයක් ඊයේ දවසේ යොමු කර තිබුණා. කෙසේ වෙතත් කථානායකවරයා විසින් අදාළ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර තිබුණා. ඊට හේතුව වුණේ ඊයේ දවසේදී සභාව කල් තැබීමේ විවාදය මේ මීගමුව බන්ධනාගාරයේ ආශ්‍රිතව සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් විවාදයට ගැනීම නිසා. කෙසේ වෙතත් ශ්‍රී ප්‍රේමදාස මහතා තමන්ගේ ස්ථාවර නියෝග 27 යටතේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය ප්‍රතික්ෂේප කිරීම තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝනය වීමක් සේ සලකා අද දවසේදී අදාළ ප්‍රශ්නයේ සියලු කරුණු අඩංගු කරමින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර සිටියා. එහිදී ආණ්ඩු පක්ෂයෙන් පෙන්වා දුන්නේ මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම සම්පූර්ණ වැරදි සහගත බවයි. කථානායකවරයාටත් එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකවරයා තමන්ගේ විරෝධය පළ කළා. මේ අදාළ ප්‍රශ්නේ යොමු කිරීම සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කරන ලෙස විශේෂම පරීක්ෂණයක් කරන ලෙස තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා සහ සභානායකවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ. මෙරට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විවාදයට එක්ව සිටිනවා. අප සූදානම් එහි තොරතුරු සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙනීමට. බොහොම ස්තුති සචිනී, අවස්ථාව ලබා දුන්නාට.
6: ස්තුතියි චිරාන්. මේ අතර ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය අවධානය යොමු වෙති බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මෙනවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පෙන්වා දෙන්නේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් සිටින බවයි. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. එහිදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා විමසා සිටියේ එම තහනම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර මොනවාද යන්නයි.
8: ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමක් හෝ නොයසේ නම් සීමා කිරීමක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේද? එසේ නම් ඒ සඳහා වන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් මේ වන විට යම් ඇගීමක් හෝ අවශ්‍ය පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් සිදු කර තිබේද? එසේ නම් ඒ කවුරුන් සමගද? ඒවාවේ ප්‍රගතිය කවරේද? වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති වී පසුබිමක ළමයින්ගේ සුරක්ෂිතතාවය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ජාතික මට්ටමේ සාධනීය ක්‍රියාමාර්ග මොනවාද? ඒවායේ ප්‍රගතිය කුමක්ද?
6: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
9: මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමු ව ඇත. තවද අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් World Vision ආයතනය සමග එක්ව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව සඳහා සාක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කරමින් පවතී. රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මූලික සාකච්ඡා මේ වන විට පවත්වනු ලබයි. තවද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකස් කර ඇත. එහි අන්තර්ගත මොඩියුල 7න් එකක් ඔන්ලයින් සේෆ්ටි පිළිබඳ මොඩියුලයකි. මෙම මොඩියුල යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුකරුවන් 750ක් පමණ පුහුණු කර තිබේ. අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන කාර්යසාධක බලකායේ මඟ පෙන්වීම යටතේ එම පුහුණුකරුවන් විසින් සියලුම අධ්‍යාපන කලාප

0: ආර්ය සාධක බලකාය විසින් සකස් කරමින් පවති. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කෙරෙනු ඇත.
1: සහතික මිලට රජය මගින් බීමලදී ගැනීම රජයේ ගබඩා 146කදී ලබන සඳුදා සිට ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. වී මෙට්‍රික් ටොන් 36,000ක් මේ යටතේ මිලදී ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2: වී අලවි මණ්ඩලය විසින් මෙට්‍රික් ටොන් 39,500ක් මේ කන්නේ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මිලදී ගැනීම සඳුදා ආරම්භ කරනවා. ඒ සඳහා අපි ගබඩා ප්‍රමාණයක් වයඹ, උතුර, අනුරාධපුර, අම්පාර, දකුණ, පොළොන්නරුව, ඒ කියන්නේ මෙන්න මේ දිස්ත්‍රික්කවල, කුරුණෑගල, පුත්තලම, උතුරේ දිස්ත්‍රික්ක පහේම, අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර, බදුල්ල, අම්පාර, හම්බන්තොට, මොණරාගල, රත්නපුර, පොළොන්නරුව, මාතලේ, මඩකලපුව කියන දිස්ත්‍රික්කවල ගබඩා 143කදී වී මිලදී ගැනීමට කටයුතු කරන මෙට්‍රික් ටොන් 39,500ක් ඒක ජූලි 13 වෙනිදා ඉඳන් ආරම්භ කරනවා. ඔඩපණ ණය ලබා දීලා තිබෙනවා වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දෙන්න බිලියන 10ක් රජයේ වෙනුවෙන් ලබා දුන්නා. එයත් වී මිලදී ගැනීම කරනවා. දැනට නාල රුපියල් 120ට, සම්බර රුපියල් 130ට, කිරි සම්බර රුපියල් 140ට මිලදී ගන්නවා.
1: රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල එඬේරමුල්ල සන්ෆ්ලවර් ගාඩන්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකරු 35 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අපරාධ හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බ්ලූ මැන්ඩල් රවි නෙමැත්තාගේ මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසවා. බහරීනි සහ කුවේට් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු ආරක්ෂක අංශවලට අයත් වැදගත් සේනාංක සහ ස්ථාන 85ක් ඉලක්ක කරගනිමින් මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන විප්ලවීය බලකාය පවසනවා. මෙම ප්‍රහාරයන්ගෙන් බහරීනි පිහිටි ඇමරිකානු පස්වන නාවික බලෑණි මුලස්ථානයට සහ කුවේටි පිහිටි අලි අල් සාලෙම් ගොන් හමුදා කඳවුරට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ඉරානය පවසන්නේ. ඉරානය අවධාරණය කරන්නේ ඉස්ලාමාබාද් එකගතාවේ සහ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් ඇමරිකාව අද උදෑසන ඉරානයේ හෝමස්ගන් සහ මෂ්හර් යන වෙරළපිට ප්‍රදේශවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. එමෙන්ම මෑතකදී අභාවප්‍රාප්ත වූ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලාල් ඛමීනිගේ අවමංගල්‍ය උත්සවය සහ එම ඓතිහාසික අවස්ථාව ලෝක අවධානයෙන් යටපත් කිරීම සඳහා වොෂින්ටනය උත්සාහ කරන බවටද ඉරානය චෝදනා කර තිබෙනවා. වසර 21ක් පුරා නෙට් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වෙන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙට් නිවුස් 10වල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඕ ගැන සටහනක්ද සමගයි. නෙට් නිවුස් අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙට් නිවුස් Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: නෙට් නිවුස් දිරිශක්ති.
4: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
5: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා නෙට් නිවුස් සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්.
6: උතුරු පළාතේ තොරතුරු වාර්තාකරණයේ නිරත ප්‍රමුඛතම මාධ්‍යවේදියෙකු වන නිශ්ශංක මාධව කුලසූරිය උපත ලබන්නේ 1985 වසරේ මැයි මස 9 වනදා වවුනියාවේදී. වවුනියාව මඩුකන්ද ජාතික පාසල සහ අනුරාධපුර නිවන්තක චේතිය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන මාධව කුලසූරිය පාසල් අධ්‍යාපනයෙන් පසු මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 2008 වසරේදී. දෙමළ භාෂාව හැසිරවීමට ඔහු සතු හැකියාව ඒ සඳහා පිටුවහලක් වුණා.
7: මම පොඩි කාලේ ඉඳලා පත්තර කියවන්න හරිම ආසයි. ඊට පස්සේ පත්තරේ දැන්වීමක් දාලා තිබුණා මේ උතුරු පළාතට මාධ්‍යවේදීන් බඳව ගන්නවා කියලා. ඒ හරහා තමයි මම මාධ්‍යවේදියෙක් විදිහට පළමුවෙන්ම කටයුතු කරන්න ආරම්භ කළේ.
6: තුන්වන ඊලාම් යුද්ධයේ අවසන් භාගයේදී මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසි ඔහුට ඒ හේතුවෙන්

0: කෙටි කලක් තුල බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා.
1: මම 2008 වර්ෂයේ මාධ්‍යස්ථානයට පිවිසුනාට පසුව තුන්වන ඊළාම් යුද්ධයේ අවසාන භාගයේ යුද වාර්තා කිරීමේ කටයුතු වලට සම්බන්ධකම ගෙන්න ලැබුණා. ඒත් එක්කම එවක පැවති නැවත පදිංචි කිරීම කටයුතු සඳහා පුද්ගලයන් විශාල පිරිසක් වවුනියාව නගරයට තමයි රැගෙන ආවේ. ඔවුන්ගේ නැවත පදිංචි කිරීම කටයුතු සම්බන්ධයෙන් වාර්තා කිරීමට අවස්ථාව ලැබුණා. ඒක විශාල අත්දැකීමක් වුණා. ඒත් එක්කම සුරු පළාත ගත්තාම දමිළ ජනතාව වැඩිපුර වාසය කරන ප්‍රදේශයක්. ඔවුන් සමග සහයෝගයෙන් ඔවුන්ගේ ඕනෑපාම වෙනුවෙන් උතුරු පළාතේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට, ඒත් එක්කම උතුරු පළාතේ තිබෙන සමූහ මිනිවරවල් සම්බන්ධයෙන් ගවේෂණාත්මක කටයුතු කරනකොට විශාල අත්දැකීම් තොගයක් මට ලබා ගන්න පුළුවන්කම ලැබුණා.
0: දශක දෙකකට ආසන්න සිය මාධ්‍ය ගමනේ ආරම්භයේ සිටම වවුනියාව පමණක් නොව උතුරු පළාතේම තොරතුරු ආවරණය කරමින් නෙට් නිවුස් සමග සත්‍ය ඔබ වෙත ගෙනීමට කැප වූ මාධව කුලසූරිය නම් වූ මෙම මාධ්‍යවේදියා නෙට් නිවුස් ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
1: ඇත්තටම මගේ රේඩියෝ කලාව ආරම්භයේ ඉඳලම නෙට් නිවුස් එක්ක මම කටයුතු කරලා තිබෙනවා. මේ දක්වාම ජනතාවට නිවැරදි තොරතුරු නිවැරදි ආකාරයෙන් සාධාරණ සහ සත්‍ය තොරතුරු නිවැරදි ආකාරයෙන් ලබා දෙන රේඩියෝ නාලිකාවක් තමයි නෙට් FM කියන්නේ. ජනතාවට වග කියන රේඩියෝ නාලිකාවක් තමයි නෙට් FM කියන්නේ. නෙට් FM හරහා ජනතාවට කිසිදු අවස්ථාවක ජනතාව මුලාවට පත් කිරීමක් හෝ ජනතාවට අසාධාරණයක් සිදු කිරීම සහ තොරතුරු වල අසත්‍යතාවයකින් තොරව තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම නෙට් FM හරහා සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා නෙට් FM නාලිකාව ජනතාවට තව තවත් සමීප වෙමින් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඉදිරියටත් නෙට් FM මාධ්‍ය ආයතනය සමඟ කටයුතු කරන්න ආසාවෙන් සිටිනවා.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලේ.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

විලාව 12:24ක් වෙලා තියෙනවා. අපි ඇවිල්ලා තියෙන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුරු මාවතේ 3 වෙනි පැයට. දැන් ඉතින් මේ පැය පටන් ගන්නකොටම ඔයාලට කියන්න තියෙන්නේ පොඩි බඩගින්නක් එනවා නේද? දවල් 12 පහ වුණා කියලා කියන්නේ අනිවාර්යෙන් පුංචි බඩගින්නක් අපිට දැනෙනවා. ඒ කියන්නේ මොකද ලන්ච් ටයිම් එක කිට්ටු වෙලා කියලා එලාම් එක තමයි ඔය වදින්නේ. පොඩි බඩගින්නක් ඇවිල්ලා. ඉතින් එහෙම බඩගින්න තිබුණත් ඉතින් සින්දුවක් අහගෙන වැඩ කරනවා කියලා කියන බඩගින්න උනත් අමතක කරගන්න පුළුවන් නේ. එම මේ පැත්තට කතා කරපු කට්ටිය, WhatsApp message ජවපු කට්ටිය මගෙන් ඉල්ලපු සින්දු මම දෙන ගමන් ඉන්නේ. ඉල්ලීම් ඉටු කරන ගමන් ඉන්නේ. කට්ටිය එකතු කරගන්නත් ඕනි කියලා මම දන්නවා. WhatsApp එකේ ඉන්නවා සෑහෙන දෙනෙක් එකතු වෙලා. පරකටු ඉඳන් සුභාෂිනී අපිට මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට. එයාගේ හස්බන්ඩ් නෂාන්ව, ඒ වගේම තමයි දුව ඔසඳීව එකතු කරගන්න කියලා කියලා තිනවා. ඊට පස්සේ අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගමින්දන් අපිට WhatsApp message එකකුත් දාලා තිනවා. Good afternoon ජනි, අද දේදුණු මාවත හන ගමන් ඉන්නේ. එහෙම අපිට කියන්නේ හැමදාම අපි වහන කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ අපේ විනීත අක්කා. ඔයාවයි එතන ඉන්න හැමෝමයි එකතු කරගන්නවා. බදුල්ලේ හාලියල කැටවල ඉඳන් අපිට උපුල් මැසේජ් එකක් දාලා තිනවා. උපුල් අයියා ගොඩක් ආදරෙන් නාව එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ජනි කොහමද, අද අපේ ලොකු දෝණිගේ උපන්දිනේ. එහෙම කියන්නේ කෑගලුවත් කඩේ සෙට් එක. කෑගලුවත් කඩේ චම්මි අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක ඇතුළු සියලුම දෙනා එකතු කරගන්නවා. දැන් වැඩේ තියෙන්නේ මේ චම්මි අක්කගේ ලොකු දෝණිගේ නමේ වල නෑනේ. කොහොමද අපි සුබ පතන්නේ? චම්මි අක්කගේ ලොකු දෝණිට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද කියන්නේ ඉතින් කෑගලුවත් කඩේ තියනවා දැන් නේද රෑට කොත්තු හැමනේ. බර්ත්ඩේ එක වෙනුවෙන් ඉල්ල ගන්න අපිට. මේගොමේ ධනංජය බණ්ඩාර අපිට මැසේජ් එකක් දාලා දිනවා. ධනංජය බණ්ඩාර අයියා ඇවිල්ලා මේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉන්නේ මේගොමේ. ගුඩ් ආෆ්ටර්නූන් ජනි මල්ලි, අපි සද්දෙන් ඔයාව අහගෙන ඉන්නේ. එකතු කරගන්න කියලා තියෙනවා. තක්ෂිල අද සුහාන් තක්ෂිල මල්ලිගේ උපන්දිනේ. එයාට සුබ පතන්න කියලා තියෙනවා. සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි සුහාන් තක්ෂිල මල්ලිට සුබ ප්‍රාර්ථනා කරනවා. මේගොම පැත්ත කියලා කියන්නේ ඉතින් උපන්දින දවසට යන්න හොඳ පැත්තක්. යන්න හොඳ පැත්තක්. හොඳට පාටි හැම දානවනේ ඒගොල්ලෝ මේ පැතිවලනේ. මොකද කියන්නේ දක්ෂ්මිල මල්ලි, අපිට එවනවද මොනා හරි කන්න ටිකක්? මහනුවර අම්පිටි ආඩිය ටේලර්ස් එකේ සෝමතිලකයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආදිත්‍ය මල්ලිවත් එකතු කරගන්න ඕනි. කිරිබත්ගොඩ සඳුනි, සඳුනි ආව එකතු කරගන්නම්. හස්බන්ඩ් නිරංජන්, ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව. මේ සින්දුවට මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. අයියේ මම මාදම්පේ ඉඳන්, මාදම්පේ ඖෂධ බේකරි ඉඳන් අපි වහගෙන ඉන්නවා සෙට් එක. කුමාර, ඒ වගේම තමයි කුමාර මාමයි, ජානක මාමයි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චමියා තමයි මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. සුබ දහවලක් ජනි මල්ලි, අපිත් ඉන්නවා තේකක් බොන ගමන්. එහෙම කියලා අපිට කියන්නේ හැලියගොඩ බෙලිගස් සන්ධියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. දවල් වුණාට කවිකාර හැන්දෑවක් ගැන සින්දු තමයි අහන්න යන්නේ. අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලයේ එකතු කරගන්න කියලා අපිට මැසේජ් කරන ලාලනී අක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වගේ තව ගොඩ දෙනෙක්ගේ නම් තියෙනවා කියවපු නැති ලිස්ට් එකේ. කියවපු ලිස්ට් එකට වඩා කියවපු නැති ලිස්ට් එක දිගයි ඈ. දවල් එකට කලින් අනිවාර්යෙන් හැමෝගෙම නම් කියන එක වෙනකන් අහගෙන ඉන්නකෝ.

బుడాక్ ఇలా ఉంటే గెదరది వైఫ్ లనా మాయం దాన్ని హస్బెండ్ లట్ ఎక్కువ ఇతింగ్ ఉయన కూడా పొలిటిక గాగాను నెత్తాన్ లోనుటిక శుద్ధ కరగా దన్నే ఇతింగ్ అద్దే గేమ్ నే కీన కట్టి కీన కథాతమై అపిగా ఉయనకొట నెతివమ బెరిదియక్తమై కలుకుడు కీల కియన్ కలుకుడు కీల కియన బెదపు తున పహ కొడు క్యామ్ వలట వెనమ రసయ కరగనినోని బెదపు తున పహ కొడు తెక్క දැන් ඉතින් බැදපු තුන පහ කොඩු ගන්නව නම් ෆ්‍රීලන් නිවසින් නෙන බැදපු තුන පහ කොඩු එක්ක ඔයා හදන කෑම වේල තව රසවත් කරගන්න පුළුවන්. කොහොමතර පොඩ්ඩක් මිරිසට හදාගන්න කෑම වලට බැදපු තුන පහ කොඩු ටිකක් එහෙම එකතු කරගත්තා කියලා කියන්නේ වෙන රහක් ඒ කෑම වලට එකතු වෙන. අර අපේ අම්මලා ආච්චි අම්මලා හැම ඒ කාලේ කරන්නේ තුන පහ ටික අරගෙන ඕක වෙනම බැදගෙන කබලේ බැදගෙන හැමනේ අරගත්. හැබැයි ඉතින් ඊට පස්සේ අර නහය දෙවිල් අරගෙන කිවිසුම් යන අරගෙන කැස්ස හැදිලා වෙනම කරදරයක් වෙනවනේ ඔය ටික හදන්න ගියාට පස්සේ. දැන් ඒ කරදර ප්‍රශ්න මොකවත්ම නැහැ. නියම රසයින නියම සුවඳයින ෆ්‍රීලන් බදපු තුන පහ කුඩු එක. ඔයා ගෙදර හදන කෑම වේල වගේම කඩේ හදාගන්න කෑම වේල රසවත් කරගන්න. මේක යන්න හදන්නේ සෙවණගල කිරි ඉබ්බන්න අර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙතුරා. සඳුද අඟහරුවාද පෝය දවස් හැර ඉතුරු හැම දවසක්ම ඇරලා තියෙනවා. ඇයි ඒ දවස්වල වහලා තියෙන්නේ කියලා හන්දෙප. ඒ දවස්වල වහලා තියෙන හන්ද තමයි අර බෙහෙත් වලට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික. ඒ ටික දැන් වෙනම හොයා ගන්න ඕනේ. ආයුර්වේද බෙහෙත් කිව්වට පස්සේ අර පැලෑටි හොයා ගන්න තියෙනවා, මුල් හොයා ගන්න තියෙනවා, කොළ හොයා ගන්න තියෙනවා. ඔය වඩමුඩු ටික ලෑස්ති කරගන්න තමයි සඳුද අඟහරුවාද පෝය දවස් නිවාඩු අරගෙන. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩයබටික් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, පිළිකා වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, හන්දිපත්වල අමාරු වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකර නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව. සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න, වෙලාවක් වෙන් කර ගන්න, විස්තර දැනගන්න 0777 340 හරි 0773 273 540 හරි ඔයා කතා කරන්න. සින්දුවට යන කලින් ටග්ගාල කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ජනී මල්ලි, ඔයා මල් වලට හරිම ආසයි කියලා අපි දන්නවා. ඒක හන්ද අපිත් මල් වවනවා දේදුණු මාවතේ. එහෙම කියන්නේ අපි අනුරාධපුරේ නිපුණි. හොඳේ පයාගල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද බලමු මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ආ, දෙනුවන් මල්ලි. දෙනුවන් මල්ලි කියනවා යාගේ ආච්චි සුමිත්‍රව, තාත්තා ලසිතව, අම්මා ශාමිකාව එකතු කරගන්න කියලා සින්දුවකට. ආ, අයියා සඳරෝණුත් ඉන්නවා. හොඳේ. හලෝ හලෝ ජනී, අපිත් ඇවිල්ලින්නේ දේදුණු මාවතට. අම්පාරේ සිට කමලක්ක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ පවුලේ සියලුම දෙනාවයි, net fm අහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තියෙනවා. යටි අන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ. මං කට්ටියම එකතු කරගන්න. ජනී, ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය. ගොඩාක් ආදරෙන් යාව මතක් කරන්න කියලා තියෙනවා. කෞශල්‍ය නංගි, ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්න. ජනී, හබිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුර පුල්ලේ අරහන්දියේ අපේ රංජිත් ප්‍රියංකරයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාම අපිට කෝල් එකකුත් ගත්තා. කෝල් එක ගත්තම කිව්වා මං එවන්නම් මේ මැසේජ් එකක්, මැසේජ් එකේ නම් ටික කියවන්න කියලා. අනුරාධපුර පුල්ලේ අරහන්දියේ තියෙනවා මේ සේනාරත්න සුපර් එක. ඊතර ඉන්නවා සේනාරත්න මහත්මයා, ඊට පස්සේ සංදීප, දිනේෂික, දුලාරි, හර්ෂික, කෞශල්‍ය, ඊෂා, ගයාත්‍රි මේ අයවයි, ඊට පස්සේ මැදවච්චියේ මන්නාරම්පාරේ ලක්ෂිකා ලක්මාලිවයි, පොල්ලේ අරහන්දියේ සැලොන් මායා එකේ ඉන්න මායා ගුණසේකරවයි, නිපුන් දිවයි එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 12 විනාඩි 41යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා

0: ගැනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pio TV නිල විකාශක.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන.
6: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
8: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747313540.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
13: වෙලාව 12යි විනාඩි 44යි.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
15: දන්නවා.
14: මොකද්ද?
15: මගේ ඔළුව.
14: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
16: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
17: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
15: අර්බුදයක ඉන්නේ මම. නම් ගොඩක් තියෙනවනේ කියන්න. කොහොම කියන්නද කියලා හිතාගන්න බැ. ජනේ මමත් ඉන්නවා. අපිට එහෙම කියන්නේ යටියන්තොට ඉඳන් අපේ මහේෂි. මං ඔයාව එකතු කරගන්න මහේෂි. ඊළඟට වරකාගොඩ අනුර ගාමන්ටගේ සෙට් එක එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තිනවා. මං කලිනුත් කිව්වද මන්ද නම් ටික. අයියේ හද අපේ ආච්චි අම්මාගේ නෑ පොඩ්ඩ ඉන්න මම ඉලක්කමත් වෙච්චාන්ද මන් දැක්කේ උපන්දිනේ වගේ. අපේ ආච්චි අම්මවයි තාත්තා ලාල් ගුණසේකර ඇතුළු ඊ නිෂ්පාදන මොකද්ද මේ මට හරියට කියව ගන්න බෑ. කොස්ගොඩ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙන්නේ දිල්සර. ගොඩක් ආදරෙන් දිල්සර ඔයාවයි ටීම් එකේ කට්ටියමයි එකතු කරගන්න. ගාමිණි අපිට මෙසේජ් එකක් දාලා තිනවා ජපාන් ඉඳන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යාළුවා නිශාන්තවත් එකතු කරගන්න ඊශාන්වත් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ වයිෆ් අරුණ සංජීවනී පුතා ඖෂධ දුව සේනාශ්‍රී ඇතුළු පවුලේ සෙට් එකම එකතු කරගන්න. ඇමිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ කට්ටියත් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. මාවත් ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා තංගල්ලේ අප්සරා කියනවා. නෙලා දෙනියා ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මේ ටික හයියෙන් කියවන්න එපා. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුර ගාමන්ටගේ සෙට් එක වරකාගොඩ ඔන්න ආයෙ පාරක් නම් ටික දාලා තිනවා. සම්පත් රුමේෂ් රමණී තමරා සඳුනි නදී ශාම ලක්ෂි සමන්මලි දේවි කුමුදු පූජා සමන්මලි අක්කට සනීප නැතුව ඉඳලා ඔන්න මං හිතන්නේ ඉක්මනට සනීප වෙන්න කියලා අපි කියමු. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා එන්ඩී අපරල්ලගේ සෙට් එක වාද්දු ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. කට්ටියම එකතු කරගන්නම්. සුබ දහවලක් වේවා ජනී. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. කොලොන්නේ ඉඳන් නෑදොල්ල නෑදොල කොළොන්නේ නෑදොල ඉඳ දිනීකදුව උෂානා අම්මා රාණී එකතු කරගන්න කියලා කියලා තියෙනවා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්නකෝ. අම්පාර බණ්ඩාර දුවේ මුතුහර බ්ලොග් ගල් එකේ සෙට් එක. ඊට පස්සේ අපේ පුන්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. පුන්සරා එල්පිටි ඉඳන් අපි වහගෙන ඉන්නේ. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා කියලා බොලොඩස් ගොමුවේ දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර ඇතුළු සෙට් එකක් මැසේජ් එකක් දාලා තියෙනවා. යකල නිරෝෂානිත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බීමක් ෆැෂන් එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනී සද්දෙටම අපි අහගෙන ඉන්නවා කියලා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකක් මැසේජ් එකක් දාලා තියෙනවා. චමින්ද මෝටර්ස් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හෝමාගම ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටියක් මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා ගීතාණී, තාත්තා චමින්ද එකතු කරගන්න කියනවා. මල්ලි වෙනුෂ්කවත්, ගීතාණී පීරිස් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හයි හයි ජනී මල්ලියෝ කොහොමද කියලා තමයි අහලා තියෙන්නේ. මේ ඇවිල්ලා ගම්පොල ඇත්ගාලින්දන් තමයි අපිට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ශානි තමයි මැසේජ් එක දාන්නේ. දිනුෂා, කපිල අයියා එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ජපානිදන් නිශාන්ත අයියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යාළුවෝ දෙන්න එකතු කරගන්න කියනවා. ගාමිණී සහ ඉෂාන්ව. හයි අම්පාරේ මුවන්ගලින්දන් රම්යක් අපිට එහෙම මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සීලොම දෙනා එකතු කරගන්නම්. කෑගල්ලේ විහස් පැංචාට ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට සඳු මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට කියන්නේ. ඉතාලිය මෙසීන වල ඉඳන් අපි වහගෙන ඉන්න ලක්ෂ්මන්ද මැසේජ් එක දාලා තියෙනවා. හරියට හොයාගන්න බෑ. අනුර ලක්ෂ්මන් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනීබොස් මාත් ඉන්නවා. අපේ පියල්ජේ හිරිමුතුගම අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අකුරැස්ස යෂෝ දිවුරාලා පවසන්නයි ආරති සින්දු දෙකම දුන්නට ස්තුතියි කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දෙහිවල නැදිමාලි ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනී අපේ චන්දන ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා පිටකොට ඉඳන් අපි වහගෙන ඉන්න බුද්ධිකා ඔයාවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න. අද අපේ අක්කගේ පුතාගේ උපන්දිනේ. එයාගේ නම තමයි නිශාන්ත ඉදිරිවීර. ජයල තමයි ඉන්නේ. ගොඩක් ආදරෙන් යාට සුබ ප්‍රාර්ථනා කරනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. යටියන්තොට ඉඳන් අපේ ලසා මැසේජ් එකක් දාලා තිනවා. ත්‍රිවිල් පාක් එකේ සෙට් එකම අහගෙන ඉන්නවා කියලා. YLV ස්මාර්ට් ඩ්‍රෙස් එකේ සෙට් එකත් ඔයාව අහගෙන ඉන්නේ අයියේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. බොස් වයි, මැඩම් වයි, ෆැමිලි එකේ ඔක්කොමයි වැඩ කරන සෙට් එකයි එකතු කරගන්න කියලා තිනවා. ගාමන්ට් එකේ ඉන්න හුරතල් සේපාලිකා තමයි යා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. සීතල බණ්ඩාරවෙලින් ඉඳන් අපේ රංජන් රත්නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සලාම් නමස්තේ අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. බුලත් සිංහලින් ඉඳන් මාල තමයි අපිට මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ අපේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගනව එකතු කරගන්නවා. අපේ ඇල්පිටියේ පුන්සරාගේ උපන්දිනේලුවද, පුන්සරා සුබ උපන්දිනයක් වේවා කියලා මම විතරක් නෙවෙයි net fm team එකේ හැමෝමත් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා.

ඇවිල්ල ඇවිල්ල බබා කොටපු එක්කන ඇවිල්ලයින්. ගින්දර හැන්දෑව අරගෙන ජානු කෙල්ල ඇවිල්ල ඉන්න ජානු කෙල්ලට මැදිරිය බාර කරලා ජනී කොල්ල යන්න තමයි හදන්. එනං ඉතින් මේ පැත්තර වට්සැප් මැසේජ් යවපු කෝල් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් අදර ගිහිල්ලා එන්න තෑගියකත් එක්කරගෙන ඇවිල්ලා තියෙන තෑගිය දෙන්නයි යන්නේ. අපි ආයෙත් හෙටදී 10ට දේදුරු මාවතෙන් හමු වෙමු. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. එහෙනම් මම ජනී.

0: kävillä.
1: FM Anu Paha. FM Anu Hataraita Shumata. Net FM. Tee tunu maamata.
2: Brought to you by.
3: Akunu lakena mohubavana ratapurama rasa genayana. Aule sauma rasa karakana. Mater freela noodles. Taste ke trust ke.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
5: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: වාව්! ඇඟ ටින් එකක්.
10: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
11: හරිගේ හරිම තැනට ගියින්ද එල්ඔල්සියකින් ලෝන් එක ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
15: සුබ දවලක් දවල් එකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම @news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ඉකුද්දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහා භාණ්ඩාගාරයේ විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස 5 වනදා අධිකරණ දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් නමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේ මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරාබයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඩතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි. ඊට දාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාද මෙතෙක් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස 5 වනදා වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: FM 95 94.8

ZFM Kinder Händeva Vicianu. ZFM Kinder Händeva Vicianu.

0: yeah.
1: Kinder Hände war. Kinder Hände war.
2: හයි හයි නවල් එකයි විනාඩි නවයයි වෙලාව ගින්දර හැන්දෑව ඔයාගේ මගේ පැය තුන අදත් ඉතින් වෙනද වගේම මම ලෑස්ති වෙලා ඉන්නේ ළමයි මේ පැත්තෙන් ගැම්මට ලෑස්ති වෙලා ඉන්නේ අදත් ඉතින් වෙනද වගේම මට කෝල් කරන්න මෙසේජ් කරන්න ඒ වගේම තෑගියක් අගින් තෑගි දිනා ගන්න ඔය හැම දෙයක්ම කරන්න පුළුවන් දැන් ඉතින් අද කවද්දද බදාදා දවස් මතකත් නෑ අනේ මේ තියෙන දේවල් එක්ක අද අටවැනිදා ඉතින් බදාද දවස් අපි සතිය මැද දවසකට ඇවිල්ලා තියෙන්නේ හරි කැමතිනේ නේද ටික ටික ටික ටික ෆ්‍රයිඩේ වෙනකොට මොකද ඉතින් සඳුදා තියෙන මූඩ් එක නෙමෙයි සතිය මැදට එනකොට තියෙන්නේ ටික ටික සතිය ඉවර වීගෙන යනවට අපි හරි කැමති ඉක්මනට කාලේ යනවට කැමති නේද හැබැයි ළමයි මම කැමති නැහැ එතකොට ඉක්මනට නිකන් වයසට යනවා වගේ වයස නැහැ හැබැයි මම බයයි ඉතින් දැන් දවල් එක පහ වෙනකොට කට්ටිය චුට්ටක් බඩගින්න එහෙම වැඩි වෙලා එහෙම නැත්නම් දැන් මේ වෙනකොට හොඳට කාලා බීලා වැඩ කරන්න බෑ පොඩ්ඩක් නිදිමතයි වගේ කියලා හිතෙනවා එහෙමනම් කියලා හරියන්නේ නැහැ හවස හතරට කලින් ඕෆ් වෙන්න කලින් ටක් ගාලා වැඩ ටික ඉවර කරගන්න ඕනි එහෙම නැති වුණොත් වැඩිපුර වැඩ කරන්න වෙනවා බොස්ලාගේ අවධානය පිරිස තමයි මම මේවා කියන්නේ පොඩක් එතනත් ප්‍රශ්නයක් ඇති කරන්න පැනේද හරි එහෙනම් ඉතින් වැඩ කරට ඔයාට පුංචිවත් කම්මැලිකමක් දැනෙන්නේ නැහැ දැන් ඉතින් මේ පැත්තට කෝල් කරන්න පුළුවන් එන්න චැට් එකට 01 2 55 33 63 මගේ හාඩ් ලයින් නම්බර් එක තියෙනවා ඊට පස්සේ 0715 95 95 95 ආඩි පුළුවන් වට්ස්ඇප් චැට් එකට මම වට්ස්ඇප් චැට් එකේ ඉන්නේ දැන් ඉතින් ටග් ගාලා ඔයාලට මැසේජ් කරන්න පුළුවන් මේ පැත්තට ඒ අතරේ අද තෑගියක් කොයි වෙලාවක හරි මේ පැය තුන අතරදී පොඩ්ඩක් සද්ද කරනවා අන්න ඒ වෙලාවට ඔයාලට කරන්න තියෙන ෆෝන් එක අතට ගන්න යන්න අපේ net fm facebook fan page එක පැත්තට ගිහිල්ලා පින් කරලා තියෙන වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන කරගෙන යන්න තියෙන වාගේ විස්තර ටිකත් එක්ක එතකොට වඩි පුළුවන් අද දවසේදී රුපියල් 10000ක තෑගි දිනා ගන්න ඒ කියන්නේ ඔයාලට 2500 ගානේ ඔන්න 4 දිනකට අද දවසේ චාන්ස් එක තියෙනවා දිනා ගන්න එහෙමත් නැත්නම් WhatsApp එකෙන් ඔයාලට මැසේජ් කරන්න පුළුවන් තෑගි යකා කීයට දෙන්නේ ඒ ආපු ගමන් ඔයාගේ නම ගම විස්තර ටික පැහැදිලිව ලියලා මට එවන්න දැන් ඊට පස්සේ මං හැමදාම කියනවා වගේ ඔයාලට මේ ගණන් කියන්න ඕනේ මම හොයාගන්නවා කවුද වින් කරන්න කියලා හැම හොයාගත්තට පස්සේ කවුරුම හරි කෙනෙක් මං කෝල් කරාම ෆෝන් එක ඇන්සර් කරේ නැත්තම් මම මොකද කරන්නේ අන්න යාළටි තමයි අර මේ අකා පටන් ගන්න අර සැර කරන්න යකුන්ට කන්න දානවා එනං ඉතින් ඉන්න හවස හතර වෙනකන් මං අද එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ සින්දු සෙට් එකකින් මේ විදිහට මගේ වැඩ ටික පටන් ගන්න හදන්නේ ආ ඉන්නවනේ මං ඔයාලට ආදරෙයි මං ඔයාගේ ජානුවෝ

0: උඹේ පුසුඹ යක්කෝ යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරක නේ නරක නේ. යක ආවනේ කොහොම හරි.
1: යකාව කොහොම හරි මං හිතන්නේ මගේ සුවඳටද කොහෙද යකුන් අපි ගෙන්න ගන්න දන්නව ඉතින් දවල් එකයි විනාඩි 18යි වෙලාව ඔන්න තෑගි යකා දවල් එකයි විනාඩි 18ක් වෙනකොට මේ පැත්තට අන්න එහෙම කියාගෙන ආවා දැන් ඉතින් ඔයාලට දවල් එකයි විනාඩි 18යි කියලා ටක් ගාලා ෆෝන් එක අතට අරගෙන අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් එන්න WhatsApp පැත්තට ඇවිල්ලා ටක් ගාලා මැසේජ් එකක් දාන්න ළමයි මං ග්ලෑස්සි අදත් ඔයාට තෑගි යකාගෙන් තෑගි අරන් දෙන්න. ඔක්කොම ඉතින් මට තමයි කරන්න පුළුවන්. අපි එහෙනම් තෑගි යකාගෙන් අද කවුද පළවෙනි පැයේ තෑගි දිනාගන්නේ කියලා බලමු. මම යනවා WhatsApp messages මට එවලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න මේ සින්දුවට එකතු කරගන්න. ලස්සනට වැඩේ කරනවා. Thank you. මොරන්තුඩුවෙන් රොෂාන් ශාමා ඊට පස්සේ සෙනුක රුක්ෂී ලක්ෂ්මන් තමයි මැසේජ් එකේවලා තියෙන්නේ. Thank you ලක්ෂ්මන් අයියා. ඊළඟ සින්දුවට මම අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ගින්දරි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි අටියන්තට ලසන්ත. Hi ලසන්ත අයියා මෙන්න මේ කට්ටිය ඉන්නවා. යටියන්දොට පීපල්ස් බැංක එකළඟ ත්‍රීවිල් පාක් එකේ කොල්ල සෙට් එකම කැලුම් කාන් සුමුදු ප්‍රනාන්දු ලක්මාල් ඊට පස්සේ ලහිරු මලීෂ ෂෙල්ටන් දිනේ සංචීව චින්තන ලසන්ත තමයි මැසේජ් කෙවලා තියෙන බෑනේ මේ කොල්ලංගෙන් බේරෙන්න අම්මපා මට කෝල් ගන්නවා ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න කියන්නන් තව අපේ සලෝන් එකේ කියන අපේ ටයිටනික් සලෝන් එකේ තුෂාරවත් එකතු කරගන්න කියලා තියෙනවා තුෂාර විතින් මං කොහොමත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ අක්කා කුරුදුවත්තේ රාක්ෂගල ඉඳලා වැඩට එන කපිල අයියට දිග උම්ම එකක් ඕනි කියලා තියනවා ආදරේ හරිද කියලා තියනවා මේක එහෙනම් කපිල අයියට විතරයි වෙන කාටවත් නෙමෙයි කපිල අයියා මං ඔය දිග දිගව දෙන්න දන්නේ නැහැ. ඒ හින්දා දෙන උම්ම එක තියාගන්නනේ. ඊට පස්සේ පුෂ්පාංගනි බෙරගලින් මැසේජ් කරලා තියෙනවා පුෂ්පාංගනි අක්කා මං ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබ දවසක් මේවා ජානුරංගි නැත්තහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. ජයන්ත් ගෝල් ක්‍රියේෂන් ගම්පහ Thank you මවහගෙන ඉන්නාට ඊළඟ සින්දුවට එකතු කරගන්න. කල නෝටි කෙල්ල ස්වීටි මැනික මාගේ මට උම්ම උම්ම ඕනේ ඉරාජ්ගේ සින්දුව දෙන මං හිතා මේ මට කියලා තියෙන කියලා. හැබැයි ඉතින් අර ඉස්සරහට කියලා තියෙන කලු කියලා. ඒකනම් සුදු කරගන්නම වෙනවා. සුදු නෝටි කෙල්ල කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. සරත් චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයික මිදුල මැසේජ් කළා තියෙන්නේ. මේ සින්දුවට මාවත් එකතු කරගන්නම් එතනින් පස්සේ. Good afternoon Janu Manika good afternoon ane mata dushanta ke sinduwak denna puluwan puluwan kawuda ba kiyanne yana kalin den try karanna oya athula ne team ekama gadaa kadana ekathu karagannawa kiyala thangalen apsara thamai message ekewala tiyanne me sinduwata me ekathu karagannang

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250. ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන, ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pio TV නිල විකාශක.
5: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
10: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 536 636.

දවල් එකයි විනාඩි 32යි වෙලාව. මේ සින්දු අහමු. හැබැයි ඊට කලින් මට මතක් කරන්න දේවලුත් තියෙනවා. කාල් කරපු කට්ටිය ගැන කියන්නත් තියෙනවා. මුලින්ම මාට මේ කියන්න හදන්නේ ගැන ළමයින්ට වැද්දගත්ම වෙන පරිවිඩේ ගැන. මේක ගැන ඉතින් අනිවාර්යෙන් ඔය දැනගෙන ඉන්න ඕනි. සාමාන්‍යයෙන් ගැන ළමයින්ට ගොඩාක් වෙලාවට හරිම පෑඩික තෝරගෙන තිබ්බේ නැත්නම් පීරියඩ්ස් දවස්වලට එයාගේ ජීවිතයේ හොඳම දේවල් පවා එයාට අතාරින්න හිතෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ අර දෙයියෝ දෙනකොට වංගාඩ හැම වෙලේම කියන්නේ දෙයියෝ දෙනකොට හොඳම දවස්වලට හොඳ හොඳ දේවල් දෙනවනේ. එයා වඩා කැමති අපිට රිද්දලා බලන්න. එතකොට ඔයාට හිතනවා අද මට මේ කරගන්න තියෙන වැඩ ටික ඔක්කොම අතහැරලා දාන්න ඕනි කියලා. තමන්ට තමන් මිස් වෙන දවස් මේ. හැබැයි මං කියන්නේ පීරියඩ්ස් දවස් වලට තමන්ව මිස් කරගන්නේ නැතුව ගැන ළමයින්ට පුළුවන් හැමදාම එක විදිහට ගෙවන්න. ඒ ඔයාගේ ළඟ හරිම පෑඩක තියනවා නම් මේවා හෙනකොට පිරිමි ළමයින්ට හිතෙන්න පුළුවන් මේ මොනවද මේ කියන්නේ අනේ ලැජ්ජාවෙ බෑ කියලා. මේවා ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි, මේවා නෝටි කතා නෙමෙයි. මේවා ඔයා දැනගෙනම ඉන්න ඕනි. මොකද ඉතින් හැමදාම ඔහොම තනිකඩ වෙන්නේ නෑනේ. එතකොට ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, ආගේ වයිෆ්ට, වැටියෝ නෑ, ආගේ අම්මට, අක්කට, නංගිට, මේ කාට වුණත් මේ දවසට පැට් පැකට් එකක් ගෙනල්ලා දෙන්න වුණොත් ඔයාට වෙනවා ගිහිලා එක ගෙනල්ලා දෙන්න බෑ කියන්න බෑ. එහෙනම් ඔයා මාකට් එකට ගිහාම අරගන්න ඕනි යාඩ පහස්සුම පෑඩ් එක. ඒ කියන්නේ මේකෙන් ලීක් වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඇඳගෙන ඉන්න පහසු වෙන්නත් ඕනි, සහ ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. මේ හැමදේම එකට එකතු වෙලා ඔයාට දැන් මාකට් එකේ අරගන්න තියෙන හොඳම පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. සාධාරණ මිලකට ඔයාට මේක අරගන්න පුළුවන්කම තියෙනවා. SLS ISO සහතික සහිතව මාකට් එකට ඇවිල්ලා තියෙන. ඉතින් ලීක් වෙයි කියලා බය ඉන්නවා නම් එක්සෑම් එකක් කියලා හිතනවා, යුනිවර්සිටි යන කෙනෙක් කියලා හිතන, ජොබ් එකක් කරන කෙනෙක්, අද ඉන්ටර්වයුව එකක් තියෙනවා, ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉනවා. මේ දවස්වලට කොහොමද පීරියඩ්ස් හැදුනහම? එහෙනම් ඉතින් ඒ දවස්වලට බය ඉන්න දෙයක් නැහැ. තැනකට ගිහින් ඉඳගන්නත් බයයිනේ ලීක් වෙයි කියලා නේද? එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ෆෙම්ස් අය. ඉතින් ඔයාගේ ළඟ තියෙන්න ඕන දෙයක් තමයි දැන් ෆෙම්ස් අය කියලා කියන්නේ. මතකයිනේ SLS ISO සහතික සහිතව තමයි මාකට් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට මේක දිවෙන පුරා තියෙන සියලුම සුපර් මාකට්ස් වලින් සහ ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අපි අමුද ටග්ගාල WhatsApp messages පැත්තටයි. මට කාල් කරපු කට්ටියයි මතක් කරන්න. මාත් එක්ක මේ රත්නායක කොල්ලා තරහ වෙලානේ. ඊයේ කාල් එක මිස් වුණා කියලා. හැබැයි අද මං ඉස්සල්ලා මාංශ ක්‍රියාගේ කාල් එක. පෝට් සිටි කැපේ කොල්ල සෙට් එක. දුමින්ද, දිමුතු, විචිත, ඉස්සංක, කළු මල්ලි. ඊයේ කට්ටිය රත්නායකට විහිළු කරාද? අහුවෙන්න එපා හරිද ඔවා කියලා. මොකද අද ඉස්සල්ලාම රත්නායකගේ කාල් එක මං ආන්සර් කරේ. ඊට පස්සේ නිටබෙන් නැත්මි කතා කරා. අම්මා තාත්තා අයියා අරිටිසියාකාර ඉංජිනේරු අයියා අපේ ආදරයට බාධ කරනවා. දැන් අලුතෙන් එක්කෙනෙක් හොයාගෙන කිව්වලු නේද, අල්ලගන්නම්කෝ මම. ඊට පස්සේ අපේ කාන්ති අම්මා මාබිමෙන් කතා කරා. අනේ චුට්ටක් අස්සනීපෙන් ඉන්නේ අපේ කාන්ති අම්මයි යනුකු පුතයි. දෙන්නටම ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. යනුක බබා මං ඔයාට ආදරෙයි. ලියනාරච්චි අයවයි සංගීතය එකතු කරගන්න කියලාත් කිව්වා. මේ ඇහෙන සින්දුවට මං එකතු කරගන්න. එතනින් පස්සේ WhatsApp message කළා තියෙන මෙන්න මේ කට්ටියත් මන්ට අගල මතක් කරන්න. හයි ජානමණික, අපිටත් ලස්සන සින්දුවක් ඕනි. එන්ටි අප්‍රල් වාතුව. මොකද්ද ආදරේ හතරක් හොඳේ. ඔයා දෙකෙන් හතරෙන් නතර වුණාට මම එච්චර චූටිගානකින් නතර වෙන්නේ නැහැ පැටියෝ. මම ඉතින් පැලෙන්න ආදරේ. එතරින් නතර වෙයි කියලා හිතන්නත් එපා, ඊටත් වඩා ආදරේ. ඊට පස්සේ කවුද මේ උම්ම බබා? එකමාරෙන් පස්සේ මම නැත. එහෙනම් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ? ශිරාණි මාදු පිටියේ පානදුරෙන්. ශිරාණි අක්කා thank you, යන්න කලින් මාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දැම්මට මම ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ hi සුබ දහවලක් සුදු බෝලේ. ඒ කරන්න නැති නිසා අහන්නෝ නෑ සුන්දරී. මගේ යශෝ ලස්සන සින්දුවකට නෙතන හැමෝමයි නැතකේ හැමෝමයි. ඊට පස්සේ රෝසමල් භාෂයක්කවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අකුරැසි අශෝ මැසේජ් කළා තියෙනවා. ආදරේ මං ඔයාට එකතු කරගන්නම් ඊළඟ සින්දුවට.
එතනින් පස්සේ මෙන්න මෙයත් ඉන්නවා. දවස සුබයි ජානු නංගිට. ජය වේවා. මට ලස්සන සින්දුවක් දෙන්න. තෑගි අකාගෙන් තෑගි ලැබේවා කියලා තියෙනවා. ධම්මිකා ජයසිංහ කොටගම ඉඳලා තමයි මැසේජ් කියලා තියෙන්නේ. හා ධම්මිකා අක්කා අපි බලමු. අද දවසේ වරත් වසරවන්තියක් වෙන්න පුළුවන් වෙයි. අහන්නකෝ මේ සින්දුව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවලකයි විනාඩි 42යි.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටිං හනයි තනියට වෙකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
16: රසට ගුණට උයන්න. පිටේ තුන පහ.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
17: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
18: FM algo town meltdown හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය meltdown පැරසිටමෝල් විශේෂයකි.
19: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
20: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: එකයි විනාඩි 45.

ආදරේ කියලා අපිට තමයි මෙච්චර කෑ ගහලා සද්දෙන් කියන්න කෙනෙක් නැත්තේ මං අහන්නේ. කමක් නැහැ, ඉතින් සින්දුවකින් හරි අහන්න හම්බෙනවනේ නේද? එහෙම හරි හිත හදාගන්න. ඉතින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා මට ඉක්මනට වඩ මෙන්න මේ ගැන කියන්න ඕනේ. තමයි ආයුර්වේදය කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මුල්ලින්ම මතකෙට එන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒ ගැන ඉතින් ඔයාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? මොකද හදවතේ ලියවිච්ච ආයතනයක් බවට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම පත් වෙලා තියෙන්නේ. වසර 40ක අභිමානයක් තියෙනවා අපේ වෙදකම, අපේ උරුමය එක්ක වසර 40ක විශ්වාසයක් දෙනවා. ඉතින් මෙච්චර කාලයක් මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ ඒ ඖෂධ වලින් 100% ප්‍රතිඵල ලැබෙන නිසාමයි. ඉතින් ඒ විදිහ විශ්වාසයක් ගොඩනගාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් 100% ප්‍රතිඵල අරගෙන එන නියම ආයුර්වේද ඖෂධ වලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ඔයා දියවැඩියාව හින්දා කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් දැන් අද කාලේ ගත්තාම කිසිම වයස් ભેදයක් නැතුව ගොඩාක් අය මේ දියවැඩියාව කියන ප්‍රශ්නේ තියෙනවා. අන්න ඒකට දැන් ඔයාලට තැන් තැන් වල යන්න දෙයක් නැහැ. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා මේකට හොඳම විසඳුම. ඒ තමයි සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එකවත් අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියලා කියන්නේ. අරගත්තේ නැත්තම් ඔයත් අරගන්න. දන්න කියන කෙනෙක් මේ විදිහට හැම වෙලාවකම කැස්ස උන ඇඟපත වේදනාවෙන් ඉන්නව නම් එයාට කියන්න සෙවනගල මධුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම පැටිනිව වලට දැන් තෙත තියන්න ඕනට පුළුවන් සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එකව පාවිච්චි කරනවා නම් කෑම අප්‍රියයි. කොච්චර රස කෑමක් තිබ්බත් කන්න හිතෙන්නේම නැහැ. බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ අජීර්ණය නම් 100% ස්වභාවික සෙවනගල අසමෝධකම් දැන් ඔවා වෙනුවෙන් තියෙනවා. යතරේ ගැහණු පිරිමි ભેදයක් නැතුව ඕනම කෙනෙක් කැමති තමන්ගේ කොණ්ඩේ හොඳ ලස්සනට වැවිලා තියෙනවා නම්. ඉතින් ඒකට තමයි සෙවනගල ශ්‍රයාදේවි හා ඔයිල් එක තියෙන්නේ. සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය වගේම සෙවනගල හන්ති රාජ තෛලය. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් දැන් ඔයාලට මේ ගොල්ලන්ගෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මං අර කලින් කිව්වා වගේ අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානය තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් මෙතෙන්ට මෙන්න මේ නම්බක ලියාගන්න. 0747 31 33 540 කියන ෆෝන් නම්බරකට කෝල් කරන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ සින්දුවර මෙන්න මේ කට්ටිය ඉක්මනටම මම එකතු කරගන්නද කො බලම සුබ මධ්‍යමක් වේවා. ලියතඹරා මල, ගින්දර කෙල්ල ජානු, ප්‍රියා සූර්යසේන මහත්මයාගේ සින්දුවකට අපි එකතු කරගන්න කියලා තියෙන දැමනමේ තව ටිකකින් දෙන්න. දැන් ඇහෙන මේ සින්දුවට තමයි මට මේ කොල්ලව එකතු කරගන්න වෙන්නේ. අනුරාධපුර සේනාරත්න සුපයික සේනාරත්න අයියා, ඊට පස්සේ සංදීප, ඉනෝකා, හර්ෂිකා, කෞශල්‍ය, අයිෂා, මේ ඔක්කොම මැදවච්ච මනාරම්පාරේ ලක්ෂිකා ලක්මාලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මඩ මැසේජ් එකේ වල තියනවා. කවුද මේ? ඔකනේ ඉතින් කරන්න බැරි. මේ ඉන්නේ රංජිත් ප්‍රියංකර අයියා තමයි මැසේජ් එකේ වල තියන්නේ. මැසේජ් එක පේන්නේ නැද්ද කියලා අහලා තියනවා. මම පේනවෝ කියලා ඔන්න රිප්ලයි එකක් දැම්මා. හරිද? සුබ සන්දේමක් වේවා ජානු. ලස්සන සින්දුවක් දෙන්න. සඳ ලංකාවේ කමල් ජයසිරි අයියා මැසේජ් කළා තියන්නේ. ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ ගොඩ දවසකට පස්සේ මැසේජ් එකක් එවන්නේ ඩෙන්ගු හැදිලා අසනීප වෙලා හිටියානේ ළමයි. මේ දවස්වල පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනි. ඉතින් හැම වෙලාවකම අපි ඒ සම්බන්ධව ආව දැනුවත් කරනවානේ. ඒත් net අහගෙන තමයි කාලේ ගෙවුනේ. දැන් ඔයාලට හොඳයි නේ? හොද්දටම හොඳයි නේද? පරිස්සම් වෙන්න ඕන. හරිද? යකල ඉෂානි මැසේජ් කළා තියෙන්නේ. ආදරේ, ආව මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ හැන සින්දුවටම. අකේ මාතාව අහගෙන ඉන්නේ. සද්දෙටම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා ප්‍රදීප් මැසේජ් කළා තියෙන උරුබොක්කෙන්. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි ජනබබා, අද මම ෆ්‍රී ආවහගෙන ඉන්නේ. ජෝතිපාල මහත්මයාගේ සින්දුවා කියලා තියෙනවා. සින්දු සෙට් එකක්ම තියෙනවා. දැම්මනේ තව චූටි වෙලාවකින් දෙන්නම්. දැනට මේ සින්දුවට එකතු කරගන්න. මාදර කිංකිනි, චතුමි, අසාරා, ග්‍රීන් හවුස් ෆ්‍රුට් ප්ලාන්ට්ස් එකේ වැඩ කර ප්ලාන්ට්ස් එකේ ඩිල්මි දෝනියාවත් එකතු කරගන්න කියලා උදයන්ගි නෙත්මි මැසේජ් කරලා තියෙනවා. අදරේ යනේ මාත් ඔයාට ගොඩාරියක්.
මේ සින්දුවටම එකතු කරගන්නම්. එතනින් පස්සේ තුෂාරි කතා කරා හෙම්මාතකම ඉඳලා අම්මා තාත්තා අක්කා අයියා යාළුවා හැමෝම net අහන හැමෝම net එක අපි net team එක ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ජිම් එකට ගිහිල්ලා මේ කොල්ලෙක් මාව අහගෙන ඉන්නවා තායිලන්ඩ් වල ඉඳලා. මාව අහගෙන තමයි මෙයාගේ වැඩේ ජිම් එකේ වර්ක්අවුට්ස්. හරි හරි, ඒ වැඩේ හරියට කරගන්න මාවත් අහගෙන ඉන්න අතර වෙනකන්. හරිද දිනුක, thank you මාව අහගෙන ඉන්නවට. ගොඩාක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්න උම්ම එකකුත් ඕනි කිව්වා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: එකයි වෙනදි 57යි.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: Yes. එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුව කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න. සුබ දහවලක්. දවල් 2යි දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුම at news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්දසේන මහතා මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළා. ඒ අදාළ සිද්ධ සම්බන්ධ විමර්ශන කටයුත්ත අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාශි නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මරණකරු මියගොස් සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුන ඖෂධ සමහරක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙන බවත් එම රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් දැනුම් දුන්නා. ඊට අමතරව මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාද මෙතෙක් ලැබී නොමැති බවයි පොලිසිය අධිකරණයේ හමුවේ පැවසුවේ. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අදාළ ඖෂධය පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියම කළා. ඊට අමතරව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිහි කැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව මෙම කටයුතු වල ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරේ ජූලි මාස 22 කැඳවන ලෙස නියෝග කළා. මිලඟනිත් නිවුස් පසර 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
9: දවල් 2 විනාඩි 4යි.
10: ගින්දර හැන්දෑව.
11: Brought to you by
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
13: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
14: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
15: FM 95 94.8.

ZFM Kinderhändeva Vigiano. ZFM Kinderhändeva Vigiano.

0: händer va? Kinder händer va?
1: දවල් දෙකයි විනාඩි 90යි වෙලාව අපි දෙන්නගේ දෙවනි පැයටත් ආවා වෙලාව නම් පුදුම ඉක්මනට යනවා පැයක් ගියා ඉවරයි තේරුණේවත් නැහැ අපි මේ පැය පටන් ගන්නකොට මට WhatsApp message කියලා තියෙන කට්ටිය මතක් කරන්න ඕනි කියලා තමයි මම මේ ආවේ මේ පැත්තට එතකොට ඔයා තාමත් message එකක් දැම්ම නැත්නම් ඉතින් ඉක්මනට වාගේ message එක මට එවන්න හරිද 2795955 ඉක්මනට message කරන කට්ටිය මං හතරට යන්න කලින් කියනවා අතර අද බර්ඩ්ස් තියනවනම් ඇනිවර්සරි විෂ් තියනවනම් ඔය ඔක්කොම මට කියලා එවන්නත් ඔයා අමතක කරන්න එපා හරිද අද කියන්න තියෙනවා අදම කියලා ඉවර කරන්න හිතේ තියාගෙන හිටියොත් පරක්කු වැඩි වෙයි හයි ජානු අනේ ඔයා මට නමකුත් දැමනේ මේ අපේ කොත්තු බෝයි හා ගමක් නෑ ආදරේටනේ ඔව් ඔව් ආදරේට ආදරේට අපිත් හැමදාම ගින්දර හැන්දෑව අහන්නේ ආදරේ නිසානේ ආදරේ නෙත් කොටාවෙන් කසුන් මැසේජ් කියලා තියනේ හයි කසුන් ගොඩාක් ආදරෙ මම ඔව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ලස්සන සින්දුවක් අහන්න දෙන්න ඊළඟට තියන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මොනරාගර මාරි අරා වෙන් සමන් සින්දුවට එකතු කරගන්නවා සම්පත් පෞසේ උපුල් ඊට පස්සේ සංජය මිහිනුල අලයායේ අචන්ත සානු ඊට පස්සේ මලි සොමිත් නැතර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හයි ගින්දරි කවුද මේ අපි යක්කල මුදන් නායක වෙනද සංකේනේ නුවර පාරින් කට්ටියම මම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට එතනින් පස්සේ thank you ආනේ මාව අහගෙන ඉන්නවට හරිද වෙනද වගේම අපිත් ඔය වාක්‍ය අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා නිපුනිකා රත්මලානේ නිපුනිකා මාව අහගෙන ඉන්න ඔයා වෙන්නත් පුළුවන් ඉතින් ඊට පස්සේ බෑනි කරන්න ඉතින් මේ කොල්ල කෝල් කරනවානේ මන් දන්නේ නැහැ මොකක් වෙලාද කියලා පොඩ්ඩක් ඉන්නෝ සුබ දහවලක් ගින්දර මැනිකාට සුබ දහවලක් ලස්සන සින්දුවක් දෙන්න අපිට සද්දට මව වහගෙන ඉන්නේ කහපල හෙලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් කුමාරි අනුපම ප්‍රියදර්ශනි රූපා ජයශානි අචන්තා නිශාන්ති සුනීතා අකිමට උඹ දෙකක් ඕනේ අනිත් එක හරිද ඇති නේද අකි ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් නේද ආදරේ වට දෙකක්ම ආදරේ පන ආදරේ කියන්නේ පුදුම දෙයක් තමයි අපිට නැති වුණාට කබල චතු මැසේජ් කළා තින මාත ආදරේ දෙකක් තුනක් නෙමෙයි ගොඩම ගොඩාරියක් ඊළඟ සින්දුවට එකතු කරගන්නම් thank you මම වහගෙන ඉන්නාට උම්මගේ හෙට වෙනකන් පරිස්සමට තියාගන්න හරිද හෙට තව එකක් දෙන්නම් හයි ජානු අපිවත් ලස්සන සින්දුවක එකතු කරගන්න යටි අන්තිට මහවිලෙන් මම සුදර්ශනි දොල දෙන්න සඳුසි ගිහන් ගා හස්බන් මිලින්ද යටි අන්තර නැතහන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ආදරේ ගොඩක් මැනික මාත ආදරේ මැනික වාට ඊට පස්සේ

ටෙලස් එකේ කට්ටිය මේ වෙලාවෙ සද්දටම ගෙදර හැඳෑ වහගෙන ඉන්න අමරිකන හැමෝම ආදරෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මම ඩය මැසේජ් කළා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ කෝ බලන්න කෝකෝ මාවත් කියන්නකෝ උම්මා කියලා තියෙනවා. කවුද මේ දුලාංචලි අනුරාධපුරෙන්? දුලාංචලි මං ගොඩාක් ආදරෙයි ඔයාට. මං අහන්න දෙන්න ලෑස්ති කරගත්ත මෙන්න මේ සින්දුව ඔයාටමයි. ඉන්න හවස 4 වෙනකන් බං ආගෙ ජානෝ.

0: මම කල්පනා කරේ මේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා ගෑකි බෙදනවා. සෙල්ලන්ට යක්ෂ කරුණාව ඈ.
1: සමහරයක් කොත් ඉතින් කරුණාව පෙන්නගෙන එනවා. හැබැයි මෙයා කතරන් නම් හොඳයි කියලා මං හිතන්නේ. අහුවෙන්නේ නැහැ හරිද? හැගියක් එක් නම් කමක් නැහැ ඉතින්. දවල් දෙකයි විනාඩි 17ක් වෙනකොට. හැගියක් ආවොත් මේ පැයදිත් ආවා. ටෙලිෆෝන් එක අතට යන්න. නැත්නම් අපේ Facebook fan page එකේ wall post එකට ගිහිල්ලා comment කරන්න. දෙකයි විනාඩි 17ට යකාව කියලා. ආගේ විස්තර ටිකත් එක්ක. ඊට පස්සේ එන්න WhatsApp පැත්තට. WhatsApp පැත්තෙන් ඔයාලට chance එකක් ගන්නත් පුළුවන්. ආගේ නම ගමේ විස්තර ටික පැහැදිලිව සටහන් කරලා. කීයටද මේ පැයේ යකාවේ? දෙකයි 17ට. ටග් ගාලා ආගේ message එක. මට එවන්න. බලමු මේ පැයදී තවත් වාසනාවන්තෙක් වාසනාවන්තියක් වෙන්න පුළුවන්ද කියලා. හරි, සිද්දුවට යන්න කලින් ඔයාලට මම මතක් කරනවා මෙන්න මේ පණිවිඩේ.

ಏತಮಾಯಿತಿಂಗ್ ಆಯುರ್ವೇದ ಕಿವಗಮ ಮತಕ್ವಿನ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ಔಷಧ ನಿಷ್ಪಾದನ ಪುದ್ಗಲಿಕ ಸಮಾಗಮ ಗೆನ ಕಿಯನ್ನ ಮೋನಿ ඔයාට මෙතනින් ඔයාගේ තියෙන ඔය හැම ප්‍රශ්නකටම විසඳුම් තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන්නේ දියවැඩියාව හින්දා ඔයා තැන් තැන් වලට ගිහිල්ලා බෙහෙත් ගත්තා. හැබැයි කිසිම විදිහකින් ඔයාට මේකට හරි ප්‍රතිඵලයක් හම්බෙලා නැහැ. ඒකට තමයි දැන් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක වඩ පාවිච්චි කරන්න කියලා කියන්නේ. සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ තියෙන සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. 100% ප්‍රතිඵල ගෙන දෙන නියම ඖෂධ ආයුර්වේද ඖෂධ තමයි මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික ආගමේ නිෂ්පාදනය කරන්න. ඉතින් ඔයාට බය නැතුව අරගන්න පුළුවන් අංකම තියෙනවා. ප්‍රතික්ෂේප කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සවරගල මදුකා කැස්සට පැනිය. ඒ වගේම පැටිලි වලට බය වෙලා ඉන්න කට්ටියට දැන් ඒකට තිත තියන්න කාලේ සවරගල ලිව බූස්ටින් කැප්සියුල් එකත් අරගෙන පාවිච්චි කරලා බලන්න. බය වෙන්න දෙයක් නැහැ. දන්න කියන කෙනෙක් උනත් මේ වගේ ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා නම් එයාට කියන්න අරගෙන පාවිච්චි කරන්න කියලා. සියක් හරිම ප්‍රතිඵලවාට අරගන්න පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ නිෂ්පාදන වලින්. ඉතින් මේ සියලුම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන්. ඉතින් ඔයාට ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමට කතා කළා. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. නම්බක ලියාගන්න 0747 31 33 540 කාලෙකක් දෙන්න. වැඩි විස්තර දැනගන්න. අපි බලමු කවුද මාව අහගෙන ඉනවා කියලා මට කතා කළේ කියලා. රමණිය අක්ක කතා කලාපල නරුවෙන් මේ වෙලාවෙන ඉතහගෙන ඉන්න හැමෝම ලස්සන සිද්දුවකට එකතු කරගන්නකෝ. අපේ තුෂාර කොළුවා කතා කරා. තුෂාර යටි අන්තර්ජාතික ටයිටැනික් සලෝන් එකේ මේ වෙලාවේ ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. මේ වෙලාවේ අර ඉස්සරහ පළතුරු කඩේ රාජබොස් කොණ්ඩෙ කපා ගන්න ඇවිල්ලා බිස්නස් අස්සේ. හරි හරි ගෝලියෝ ටික ගන්නට වැඩ ටික කරයි නේද? ආ රාජබොස්ගේ කොණ්ඩේ හොඳට කපලා යවන්න ඕන. හරිද? ඊට පස්සේ රුවන් ඉන්නවා, රොහන් ඉන්නවා, මාස්ටර් ඉන්නවා, සුන්දරම් බොස් ඉන්නවා. අපේ මේ ටයිටැනික් සලෝනි ඉස්සරහා ත්‍රියුල් පාකිකේ ලසන්ත අයියා අවත් මං එකතු කරගන්නවා. හරිද? මට තුෂාර කිව්වා අනිවාර්යයෙන්ම ඔව එකතු කරගන්න කියලා. හරි එහෙනම් ඉතින් දැන් පැගියකා මේ පැයකා ගහලා ඉවරයි. ඒවලා තියන්න මට මැසේජ් එක.

0: දෙකයි විනාඩි 24යි. අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්න මාව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial credit.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
0: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: Upuls International, Modagayata Ratnapura saha Bandaravela, Tailoring Kalave niyama urumak karuwange siya wasaka visheshtatwaya Upuls International.
5: 2026 FIFA Unusuma June 12 wenada sita sajeeviva Pure Mobile app eke nominee balanna.
6: SLT Mobitel Pure TV Neela Vikashaka.
0: Ai sugar kiyala moonellagena sebanakala madumeha harini capsule aragena satutin inna. Api vetakama api urumaya 40 wasaraka abimanaya sebanakala aayurveda 047 31 33 540.

0: ඉතුරු සිතින් පැමිලිපිටින් අහන්න. ජනී එක දේ දුනුම් මාවත සතිය දවස්වල උදේ 10ට.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011 236 636.
4: Yeah, you already know who it is. We're taking it higher. We're setting the fire.
5: Net FM 15 Vigiano.
4: Runaxi on the track.
6: Let's get it.

0: Renacci. Ladies and gentlemen, tonight, no fighting.
1: දවල් දෙකයි විනාඩි 31යි වෙලාව. හයි, මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට මතක් කරන්න ඕනි. බර්ත් ඩේ විශේෂකකුත් තියෙනවා, ඒකත් කියන්න ඕනි. ඉස්සලාමම කියන්නම් ගැනු ළමයින්ට දැන ගන්න ඕන දේ ගැන. ඒ තමයි ඉතින් ඔයාගේ පීරියඩ්ස් දවස. ඔයාගේ හැමදේම අතහැරලා දාලා ඇඳක් උඩට වෙලා ගෙවන්න හිතාගෙන ඉන්නවා නම් ඒ දවස දැන් ඔයාට එහෙම කරන්න දෙයක් නැහැ. මොකද ආට හරියනම පැරික දැන් මාකට් එකේ වට ගන්න තියනවා. ඉතින් ඒ තමයි ෆිම්ස් අය කියලා කියන්නේ. ඔයාගේ ජීවිතේ හොඳම දවස් මිස් වෙන්න පුළුවන් පීරියඩ්ස් නිසා. ඉතින් එහෙම කරගන්න කවුරුත් කැමති නැහැ නේද? හොඳම දවස් අමාරු දවස් ආපුහම මිස් කරගන්නේ නැතුව ඒ දවසත් වෙනද වගේම ගෙවන්න නම් බය නැතුව අරගන්න ෆිම්ස් අය. මොකද ඔය ලොකුම බය තියෙන්නේ ඔය මෙච්චර කාලයක් පාවිච්චි කරපු පෑඩකින් ඔය ලීක් වෙන ප්‍රශ්න තිබුණ නිසානේ නේද? හැබැයි ඉතින් ෆිම්ස් අය පාවිච්චි කරනවා දන්නවා ලීක් වෙන ප්‍රශ්න නැහැ කිසිම වෙලාවක. ඒ විතරක් නෙමෙයි, ඔයාට ඇඳගෙන ඉන්නත් පහසුයි, ගෙවන මිලට උසස් සත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි අපි ගන්න පෑඩ් එක. ඉතින් ඒ හැම දෙයක්ම එකට එකතු වෙලා තියෙන්නේ ෆෙම් සයවල විතරමයි. ඉතින් ඔයත් ෆෙම් සය අරගෙන පාවිච්චි කරන්න මේක දැනගෙනම ඉන්න ඕන දෙයක්. ගැනු ළමයෙක් වුණහම ඔයගෙනගේ හැම වෙලාවකම පෑඩ් එකක් තියෙන්න ඕනි. මොකද කොයි වෙලාවේ වැඩේ වෙයිද කියන්න දන්නානේ. එහෙනම් ඉතින් ළඟ තියාගන්න මොනි ෆෙම්ස් අය. SLS ISO සහතික සහිතව දැන් මාකට් එකට ඇවිල්ලා තියෙනවා ෆිම්ස් අය. ඔයාට දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ඒ වගේම ෆාමසි වලින් අරගන්න පුළුවන්කම තියෙනවා. ගෙවන මිලට නියම වටිනාකමක් තියෙනවා. මාකට් එකට ගිහම ඕන තරම් එක එක නම් වලින් එක එක මිල ගණන් වලට පෑඩ් පැකට්ස් තියෙනවා ගන්න. හැබැයි ඒවා දැක්කහම හිතෙනවා ඇයි මේවා මෙච්චර ගණන් කියලා. හැබැයි ගණන් විතරයි නේද? ඔයාට ඇඳගෙන ඉන්නත් අපහසුයි, ලීක් වෙන ප්‍රශ්න තියෙනවා, සමහර වෙලාවට සෞඛ්‍ය ආරක්ෂිතත් නැහැ. ඉතින් ඔය හැම ප්‍රශ්නයකටම විසඳුම විදිහට දැන් ඔයාට ඒ හැම දෙම හොඳම විදිහට ලැබෙන්නේ ෆෙම්ස් අයගෙන් විතරමයි. ඒ නිසා අරගෙන පාවිච්චි කරන්න ඔයාට මේක ඕනම තැනකින් දැන් අරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාගේ අපහසු දවස්වලදී හොඳම දේවල් මිස් කරගන්නේ නැතුව ෆෙම්ස් අය ඔයාගේ ළඟින්ම තියාගන්න. දැන් මාව මේ වෙලාවේ අහගෙන ඉන්න මෙන්න මේ කට්ටිය ඉක්මනට මතක් කරන්නම්. කාල් කරපු කට්ටිය මුලින්ම කියලා ඉන්නම්කෝ. අනේ කාන්ති අම්මා කතා කරාමට අමාර පැටියාවවත් මං එකතු කරගන්න, දමි කක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. එතනින් පස්සේ අද අමිත අක්කගේ පුතාගේ කොළු පැටියාගේ බර්ත්ඩේ එක නේද? මං හිතන්නේ දැන්නම් කොල්ලා ගෙදර ඉන්න ඕනි. හරිනේ, නතඩිය කොස්සත්ෙන් අමිත අක්කා කතා කළේ. ලහිරු මදුසංක, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ. සුබම සුබ පදිනයක් වේවා ලහිරු මදුසංක වාට. මං ගොඩාක් ආදරෙන් හාඩ් විෂ් කරනවා. ඔගේ ෆැමිලි එකේ හැමෝමත් ගොඩාක් ආදරෙන් හාඩ් විෂ් කරනවා. මේ සින්දුවට මෙන්න මේ කටිය ටග්ගල දාගෙන දාගෙන දාගෙන යමු නේද? බලමු කවුද ඉන්නේ කියලා. මම යනවා චුටක් කලින් මට මැසේජ් මුලින්ම මැසේජ් දීපු කට්ටිය මතක් කරන්න. හෙලෝ ගින්දරි, යටි අන්තර දේශාන් ස්ටුඩියෝ එකේ අපිත් අවහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හොඳේ කියලා තියෙනවා. යටි අන්තර නැත්තර හැමෝම එකතු කරගන්න. අපි බුසු බුසු මල්ලිත් ඉන්නවා කොල්ලවත් එකතු කරගන්න. බුසු බුසු කියන්නේ අයියාට මොකද හේතුව කියලා මට ඉක්මනට කියලා එවන්න. මං කැමතියි දැනගන්න මොකද මේ කොල්ලට මෙහෙම කියන්නේ කියලා. ඊට පස්සේ මාකල ගල්පතහඳි ප්‍රන්ත් සමර වීරයත් වෙන්ද වගේම මා වහගෙන ඉන්නවා කියලා මැසේජ් කියලා තියෙනවා. ඊට පස්සේ චාමර ස්ටෝස් පනාපිටිය කළුතර චාමර තනෝජා අපිට ලස්සන සිද්ධාවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, ඊළඟ සිද්ධාවට එකතු කරගන්නම්. මේ වෙලාවේ මේ කොහෙටද ගුඩ් මාකුර් කිරිබත් ගොඩට මේ වෙලාවේ ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් අක්කා, අපිවත් ලස්සන සොංග් එකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. අම්මා ඉන්ද්‍රාණි, තාතා නිමල්, හස්බන්ඩ් නිරංජන්, නංගි වරුණී, කිරිබත්ගොඩ සඳුනි. සඳුනි දැන්ද නැකිටේ යන්න යන්න චුටක් එළියට ගිහින් බලන්න තාම උදේද කියලා. මං ඊළඟ සිද්ධාවට එකතු කරගන්නම්. ඊට පස්සේ ගින්දර ජානු අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනි. අපි රඹුක්කන ජනනි ග්ලාස් හවුස් එකේ ඩිලාන්, මම ඩිලාන් කියලා මැසේජ් කළා. ඔව් ඩිලාන්, අහලා තියෙන ප්‍රශ්නට උත්තරේ ඔව්. මමද කතා කරේ කියලා අහන අයියේ. ඔව් මන් තමයි කතා කළේ, නැතෝ ඉතින් වෙන කවුරු කතා කරන්නද. ඊට පස්සේ දුලාංචලි පානදුරෙන් මැසේජ් කළා දිනෝ හයි පානදුරේ දුලාංචලි යවවත් මයික තු කරගන්න යටියන්තර නිතු ගරාජ් එකේ හොරන්දල යටියන්තර අපි අපිට ලස්සන සින්දුවක් ඕනි රුක්ෂාන් ලක්ෂාන් ඊට පස්සේ ජයම්පති සෙල්වම් අපිට හොඳ සින්දුවක් දෙන්න ගින්දරි උම්මා ඔයාට අන්න මාත් උම්ම එකක් දුන්න එහෙනම් ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි කොල්ලෝ ටිකට පරිස්සමට වැඩ කරගෙන ඉන්න පොඩිවත් මහන්සියක් දැනෙන්න එපා මේ සින්දුවට මේක තු කරගන්නාගේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දෙකයි වෙනාඩි 41යි.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: දෙකයි වෙනාඩි 44යි.
11: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා. විචානු

ඔයාගේ කෝල්ලකට ඔයාගේ රික්වෙස්ටකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල්

0: පතන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
2: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
12: ඉන්දර හැන්දෑවා
13: Brought to you by
14: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
10: ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
16: දවල් දෙකයි විනාඩි 53ක් වෙනකොට සින්දුවට යන්න කලින් මතක් කරන්න දේවල් තියෙනවා නේ වගෙන කියලා ඉන්න එපා. ඉතින් ඔක්කොටම කලින් ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට මතක් වෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන කියන්න ඕනි. මොකද වසර 40ක කාලයක් පුරාවට ඒ විශ්වාසය 100%ක් තහවුරු කරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි ඔච්චරටම ඔයාගේ හදවතේ රැඳිලා තියෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සියලුම ඖෂධ නිෂ්පාදන නිසා 100%ක් ප්‍රතිඵල අරගන්න පුළුවන්කම දැන් ඔයාලට තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ඒ අතරින් ඔයාට දැන් ඔයා දියවැඩියා නිසා පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම් අරගන්න පුළුවන් සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එකේ. වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව 100%ක්ම තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියලා කියන්නේ. තාමත් ඔයා අරගත්තේ නැත්නම් අරගෙන පාවිච්චි කරලා බලන්න. මෙච්චර කාලයක් පැටිලිව නිසා බය වෙලා හිටපු කෙනෙක් නම් අන්න ඒකට තමයි ඔයාට දැන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක හඳුන්වා දීලා තියෙන්නේ. කෑම අප්‍රියයි, බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ අජීර්ණය, මෙන්න මේ හැම දෙයකටම 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට එකී නොකී මෙකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හරහා ඔයාට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරප්පරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. අඩ වැඩි විස්තර දැනගන්න කතා කරන්නේ නම්බෙක මං කියන මෙන්න මේ නම්බෙක ලියා ගන්න 0747-31-33-540 0747-31-33-540 කාල එකක් දෙන්න වැඩි විස්තර දැනගන්න. දැන් මම යන්න හදන්නේ කලින් පැයේ තෑගි අකාගේ තෑගි දිනාගත්ත ඒ වසනවන්තයයි වසනවන්තයයි කවුද කියලා මතක් කරන්න. අපි බලමු කවුද පළවෙනි පැයේදී අද දවසේ වසනාව අරගෙන යන්නේ කියලා. මාතලේට තමයි පළවෙනි වසනාව. ඒ සංචීවණී නදීෂා අද පළවෙනි පැයේ පළවෙනි ජයග්‍රහිකාව. ඊට පස්සේ මම අතලේ ඉඳලා යනවා ට්‍රින්කෝ වලට. මනෝහරි ගොටි ගමු අපේ උණුසුම් සුබපැතුම් වල දෙන්නටම. අද දවසේ පළවෙනි පැයේදී තෑගි අක්කාගෙන් ඔන්න තෑගි දිනා ගන්න පුළංගුනේ අලා දෙන්නට තමයි. අපි බලමු මේ පැය වස්රවන්තය හරි වස්රවන්තය හරි වෙන්නේ කවුද කියලා. මේමන් ඔයාට මේ බයි අහන්න දෙන අන්තිම සින්දුව. අන්න ඒකට මෙන්න මේ කට්ටියට අගල් මම දාගන්නද? කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න කවුද ඉන්නේ කියලා. හයි ජනුරංගී, අපි තව වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ජනු නංගිම ජනු පැටියෝ, අනේ තැන්කියෝ කමෙන්ට් එකට. ගින්නි පුපුරල ලස්සන සින්දුවක් ඕනි කියලා නිපුණි අනුරාධපුරෙන් මෙසේජ් කරලා තිනවා. උම්මා කැටේ කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම් මං මේ හැන සින්දුවට. හයි ජනු, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටි අන්දට මහවිල විනෝදි කුංකි සර්විස් එකේ මිලින්දය ලොකු දෝනි සඳසි චුටි දෝනි විනෝදි වයිෆ් සුදර්ශනී සහ මහවිල ගමේ හැමෝම යටි අන්දර මහජන බැංකු අසල ත්‍රිවිල් පාකිකේ හැමෝම මේ යටි අන්දට මේ මහජන බැංකුව ළඟ තියෙන ත්‍රිවිල් පාකිකේ කට්ටිය හරි ප්‍රසිද්ධයි. මාත් ඔය පැද්දට ආපු වෙලාවක එන්න ඕනි ඔය කොල්ලෝ ටික කවුද කියලා බලන්න. හේ සුබ්බම සුබ දහවලක් වාසනාවන්ත දවසක් ජානු මැනික. කොහොමද ඔයාට? ඔයාවන්න අපි අහගෙන ඉන්නේ ලස්සන හින්දි සින්දුවක් අහමු කියලා තියෙනවා. මං හින්දි සින්දුවක් දෙන්නම් තව චූටි වෙලාවකින්. දැනට මේ සින්දුවට එකතු කරගන්න කෝටේ ජීවාය තමයි මැසේජ් කියවලා තියන්නේ. තැන්ක් යූ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: හවස තුනයි විනාඩිය කායේ.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මෙගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි net news කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් AC ගජනායක මහතා පැවසුවේ. ඒ අනුව එම ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිලග net news පසරු 4ට මොහොතින් මොහොත අලුත් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
11: FM 95 94.8

How is it tonight? Vinadi nave ay subas sandam. Abhi den nage antim paitawa. Anithi khame paide tagya kha mat kiyanawa. Ome inna kiyanna. Me paide tagi denna thiyana kiyala. Hari, me paide tonna thawat tagak dina ganna ada chance ekak dina api balamu kalin paye kawuda tagi dina gatte kiyala. හදිසියක් නැහැ නේද? ඊළඟට ලස්සන සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන ඉතින් මේ පැයදී තවට කාල් කරන්න මැසේජ් කරන්න ඔය කොහොමද ටික කරන්න පුළුවන්? කාල් කරපුව මැසේජ් කරපු කටියත් ඉන්නව මතක් කරන්න. හැබැයි ඊට කලින් ඔයාලට මං හොට්ලයින් නම්බර්ස් මතක් කරලා ඉන්න. 0112553 63 63 තාමත් කතා කරේ නැත්නම් ඡග් ගාලා කෝල් එකක් ගන්න. 0112 55 95 95 මගේ WhatsApp නම්බර් එක එන WhatsApp chat එක පැත්තට. එයාතරේ බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න කියලා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. කටාන කොංගස් හදි ආරෝෂ් ටේලසිකේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක බෙවා නරෝෂ් කටියම එකතු කරගන්නන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ ඉතින් කොහොමද ජානු මං හොඳින් ඉන්නවා. අද අපේ සනාගේ දුව සමනලීගේ 5 වැනි උපන්දිනය. අනේ හැපි බර්ත්ඩේ සමනලී පැටියෝ, චෝටි සමනලීට හැපි බර්ත්ඩේ to you, happy birthday to you, happy birthday චෝටි සමනලී, happy birthday to you. අපිවත් ලස්සන සිද්ධ ගොඩකට එකතු කරගන්න. අපි හලියකොට චමින්ද මෝඩස් එකේ බොස් චමින්ද සනත්වත්, ඊට පස්සේ රසිදු කුරුවිට කමරාවේ බින්තිනගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුටිපිටිය නිලු සමන්ත මන්දාරා හොලංගස්තරුවෙන් චාරිකාවත් රුවන්යාගේ දුව තරුෂී මැගිනන්ද අල්පු ගෙදර ප්‍රියංගිකා, ඊට පස්සේ සමාන්‍යාලගේ දරුවෝ වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වෙන්නෝනි, සුබ වෙන්නෝනි කට්ටියම එකතු කරගන්නම් හරිද? සුබ දවසක්. අපි වහගෙන ඉන්නේ බරලස්කම දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර තමයි මැසේජ් කෙවල් තියෙන. සරච්චන්ද්‍රයා ජය වේවා ඔයාට. මත් අහගෙන ඉන්න ගින්දරේ ඔයාව උදේ ඉඳන් නෙත් විතරමයි කියලා මැසේජ් කියලා තියෙනවා. ආදරේ උම්මා කියලා තියෙනවා. සිංගපෝලින් චම්පියක් කනේද? චම්පියක් කා පරිස්සමට වැඩ ටික කරගන්න. ගොඩාක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්න. තෑන්ක් යූ මා වහගෙන ඉන්නවට. එතනින් පස්සේ කොබලන්න සුබ සන්දමක් ෂාරු ලස්සන සිදුවක් දෙන්න කියලා මැසේජ් කියලා තියෙනවා. කවුද මේ? කමල් ජයසිරි අයියා සඳ ලංකාවෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ කෝ බලන්න කවුද ඊට පස්සේ ඉන්නේ කියලා. හායි ගින්දර ජානු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් කුමාර මං අහගෙන ඉන්නේ තිත්තගල්ලෙන්. චිත්‍රා මල්කාන්ති අක්කා මැසේජ් කරලා තියෙන්නේ. හායි අක්කා, මං ගොඩාක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. කෝ බලන්න මේ කවුද උනාද කියලා තියෙන්නේ කියලා. මැනික, ඔයාගේ උම්මා එකෙන් පුදුම එනර්ජි එකක් නේ ආවේ. ඒක නිසා තව උම්මා එකක් ඕනි. මෙන්න වැඩක් දිල්සර. නොටි වෙන්න එපා හරිද? ඒකට එකතු කරගන්න කියලා තියෙනවා ලාල් ගුණසේකර, අල්ලපු ගෙදර අජිත් අයියා, පැපා, ඊට පස්සේ වසන්ත. ලස්සන සින්දුවක් අහමු බබා. එපාර බබත් වෙලා කොස්ගොඩි. නෑ, කොල්ලන්ට ඕනට වැඩි උම්මා දෙන්නේ නෑ. එකක් දුන්නා, අනිත් උම්මා එක හෙට හරිද? එතකොටනේ මාව හෙට අහන්න එන්න හිතෙන්නේ. හයි ජනු, ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ. සින්දු ගොඩාක් දෙන්න අතරේ පැලෙන්න උම්මා කියලා.

duit. ඉතින් අපි ඒව අහනවද? අහනවා වගේ ඉන්නවා. ඉන්න හවස 4 වෙනකන් මං ආගේ ෂානෝ.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.

0: වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
2: වාව්! ඇංක ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්, කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: අක්මා විතෙල් ෆැටි ලිව, බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

0: කොහොමේ දැන් යක්කු කල්ලු කැත බඩ තියෙන උන්නෙවේ හරිස්මා මිමං වගේ
1: කවුරු හරි දැකලා තියෙනවද ස්මාර්ට් යකෙක් නෑ නේද එහෙනම් ඉතින් මේ යකා විතරක් ස්මාර්ට් වෙන්න විදිහක් නෑ නේද හවස තුනයි විනාඩි 23 වෙනකොට යාවා අය ගියා දැන් ඉතින් හවස තුනයි විනාඩි 23 කියලා ටගල ෆෝන් එක අතට අරගෙන මෙසේජ් කරගෙන මෙසේජ් කරගෙන යන WhatsApp එකට එමන් නැත්නම් වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන කමෙන්ට් කරගෙන කමෙන්ට් කරගෙන යන්න හරිද හවස තුනයි විනාඩි 23ට යාවා හරි යඩ මම මතක කරන මෙන්න මේ පණිවිඩ කීපය ගැන මුලින්ම කියන්නම්කෝ ගෑනු ළමෙක් වුණාම ළඟ තියාගන්න පෑඩ් එක ගැන එකපාරකට වඩා හිතන්න ඕනි මොකද ඕකෙන් තමයි ආගේ අපහසුම දවස් පහසු කරන්නේ ඒකට ඔයා තෝරගන්න පෑඩ් එක ඇඳගෙන ඉන්න බැරි අපහසු එකක් වුණොත් එහෙම නැත්නම් බයයි ලීක් වෙයිද කියලා එහෙම වුණොත් විපදක් තමයි හරි එකෙන් ගැලවෙන්න නම් ඔයාලඟ හරිම පෑඩ් එක දැන් තියෙන්න ඕනි බෑග් එකේ පෑඩ් එකක් එහෙම තියාගෙන හිටියා කියලා වරදින්නේ නැහැ අනිවාර්යෙන් ගැලලමෙක් වුණාම ඔය දේවල් ළඟ තියෙන්න ඕනි හරිද නිකන් අර අපි පාවිච්චි කරන ලිප්ස්ටික් එක කියුටෙක්ස් එක ඊට පස්සේ තව මොනවද ඔය ගාන ශාරි තියෙනවා මම දන්නේ නැලමයි ඒ ටික විතරක් ළඟ තිබිලා හරියන්නේ නැහැ ඕන කෙනෙක් ළඟ තියෙන්න ඕනි ගෑනු ළමයි ළඟ එතකොට බොයිස්ලා දැනගෙන ඉන්න ඕනි ආගේ පාර්ට්නර්ට ඕන කරන පෑඩ් එක මොකද්ද කියලා. එතකොට යාට උමනාවක් වුණත් ඔයාට ගෙනලා දෙන්න පුළුවන් වෙන්නේ. බෑකිවොත් මතකයිනේ මං කිව්වදේ දෙනවා අතර හු වෙන එකකින්. නැත්නම් මන්නම් එදාම බ්‍රේක් අප් තමයි. එයාට පුළුවන් වෙන්න ඕනි මං වෙනුවෙන් හරිම දේ තෝරගෙන ඉන්න. එහෙනම් ඉතින් ඇඳගෙන ඉන්න අපහසුයක් නැති ඇඳගෙන ඉන්න පහසු. ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් ගන්නවා නම් ඒ FM's අය විතරමයි. මේ සියල්ල එක්ක SLS සහ ISO සාධික සහිතව තමයි දැන් මාකට් එකට එන්නේ. ගෙවන මිලට සාධාරණ වටිනාකමක් තියෙන හරිම පෑඩ් එක ගන්නව නම් ඔයත් FEMS අය අරගන්න දිවෙනපුරා තියෙන ඕනම සුපර් මාකට් එකකින් වගේම ඔයාට ඕනම ෆාමසි එකකින් අරගන්න පුළුවන් දැන් FEMS අය. මෙන්න මේ කතිය මතක් කරන්න දික්මන්ට මම ප්‍රේමසිරි අය කතා කරා කිතුල් කොටෙන් අම්ම ගුණවතී නිරෝෂා ගණේෂා චමිලානි බිම්සාර කිරණිදු අසගමාලිවත් එකතු කරගන්නකුවා පෙලියනාරච්චි අංකල් කතා කරා කාන්ති අම්මා කුසුමාවතී අම්මා සමන් මුදලාලි ගාලින් එකතු කරගන්නකුවායි වයිෆ් අම්මේ වීර සූර්යාරච්චි ආන්ටි ගොඩාක් ආදරෙන් ආව එකතු කරගන්නවා හරි කරදරේ නේ දැන් මේ උම්ම දෙන්න නැති හින්දා උම්ම අඩු කරලා තියෙන හින්දා උම්ම දෙන්න නැති හින්දා හරි කරදරේලු එහෙම කියනවලු අදවට කරදරයක් නැහැ ඔන්න මං උම්ම එකක් දුන්න හරිද බලංගොඩ තෙලපන් දෙනියේ මට කෝල් කරා පවුල හැමෝම එකතු කරගන්න කියලා කිව්වා අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට එතනින් පස්සේ මෙන්න මේ කටියත් මතක් කරන්න ඕනි නරමලින් ඉත්සිරි අය කතා කරා ධනවතී චාම්පති නංගි රූපසිරි ධර්මසිරි අයියලා දෙන්න ඊට පස්සේ ජයසිරි අයියා නන්දනී අක්කා ශ්‍රේයානි අක්කා චමිලා බේක් හවුස් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කිව්වා චමිලා බේක් හවුස් එකේ ස්ටාෆ් එකේ හැමෝම පරිවත් මහන්සියක් දෙන්නේ නැතුව දවස පටන් ගන්නකොට හිටියා වගේම වැඩ ටික ඉවරනකන් ඉන්න පුළුවන් වෙන්න ඕනි මගේ සෙට් එකටම ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි හරිද අනුරුද්ධ රාජාංගනේ කතා කරා වයිෆ් ගීතාංජලි තරුක්ෂීට් පස්සේ ෂාරුකා සතිෂ් පුතාවත් එකතු කරගන්න කියලා කිව්වා අපේ බද්‍රලි අශෝක අක්කා බලාගෙන හිටිය මං කියනකන් නෑ කියලානේ කෙල්ලව අශෝක අක්කා ඔයාව මං එහෙම අමතක කරනවා දන්නේ ගොඩක් ආදරෙන් ඔයාවත් මං එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවටම ආදරෙයි හරිද එතනින් පස්සේ කොබලන්න කවුද ඉන්නේ කියලා දිස්නා ගම්මන් පිල අහංගමින් මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා ඊට පස්සේ තව කවුද ඉන්නේ අපිත් මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නේ ජානු මැනික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගින්දර හැන්දෑව වහගෙන ඉන්නවා කියලා වතු පිටිවල සාලිය මදුසංග වයිෆ් අයෂා ඉන්දීවරි වත් එකතු කරගන්න කියලා තියෙනවා ෂුව මං මේ හැන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ කලතර කොල්ල ටික අපිටත් සින්දුව ඕනි කියලා තියෙනවා කලතර කොල්ල සෙට් එකදම මේ සින්දුව දෙන්නක් තරින්දු තමයි මැසේජ් එක යවලා තියෙන්නේ ඊට පස්සේ කෝකෝ බලන්න තව කවුද ඉන්නේ ජානු, ඔයාව සද්දට මහගෙන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මහියංගනේ ලීලාවති රත්නායක. අරියදාස ඉන්දික කුමාර ප්‍රියදර්ශනී රත්නායක සස්සික ශාමිල්. ඔයාවයි ටීම් එක එකතු කරගන්න කියලා තිනා තෑන්ක්යෝ. ආදරේ මම ගොඩාක් ආදරෙන් කිතු කරගන්නම්. හයි ජානු අක්කා, මම සඳසි. මාත අක්කා වහගෙන ඉන්න කියලා මැසේජ් කියලා තියෙනවා. අහන්න දෙන්න රෙඩි කරගත්තා. මේ සංගීතයකට එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 3:33.

0: ප්‍රියබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: අද තන කාටම මිලක් කසාගල green super. ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: හරි ගියේ. හරිම තන
5: නීලවිකාශක
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
12: Brought to you by
3: අනුතන කඩුම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: රසට ගුණට උයන්න පිටේ 3-5
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
15: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
16: FM algo town
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
19: හවස 3 විනාඩි 37යි. හවස 3 විනාඩි 37යි වෙලාව. දැන් ඉතින් බලාගෙන ඉන්නේ කලින් පැයේ කවුද වින් කරේ කියලා දැනගන්න නේද? එහෙනම් ඉතින් මට්ටක් ගාලා මේ කියන්න හදන එක තමයි අපි බලමුද කලින් පැයේ කවුද තෑගි යකාගෙන් තෑගි ටික තමන්ගෙම කරගත්තේ කියලා. මම යන්න හදන්නේ ගාල්ල පැත්තට. ගාල්ල අපේ අශෝක අක්කා. හයි හයි. ගුඩ් ආරියක් මැසේජස් එවලා. ඔන්න කොහොම හරි අද දවසේ තැගි යකාගෙන් තැගි දිනා ගත්ත හෙනං ආ කෙල්ල. නෙත අපි ඔන්න සුම් සුබ පැතුම් අශෝක අක්කා. ඔන්න ඔයාට තැගි යකා දෙන්න කියලා මට තැගි දීලා තියෙන්නේ දැන්. ඒ අතරේ මම හඳ දෙන රෙඩි කරගෙන තියෙන ජෝතිබාල මහත්මයාගේ සින්දු සෙට් එකක් අන්න එකට කටි එකතු කරගන්න කලින් ඔයාලට මෙන්න මේ පණිවිඩය මතක් කරලා ඉන්නම්කෝ. ආයුර්වේද ඖෂධ ගැන කියව ගමන් ඕන කෙනෙක් ඉස්සලාම මතක් වෙන තැන මොකද්ද? ඒ සමගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඕනම කෙනෙක්ට 100%ක් නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. හරිම ඖෂධ දැන් අරගන්න තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන්. ඉතින් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක කියලා කියන්නේම දියවැඩියාව කියන රෝගය නිසා පීඩාවට පත්ලා ඉන කෙනෙක් නම් ඔයා. ඒකට තිත තියන්න හරිම කාලය වෙලා තියෙනවා. ඔයාට සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල හැම වෙලාවකම ඕන කෙනෙක් කියනවා ප්‍රතික්ෂාව කැස්ස උනා අඟපත වේදනාව. ඔයින් පරිස්සම් වෙන්න කොච්චර ට්‍රයි කරත් හරි අමාරුයි නේද? මෙහෙ ටික ගන්න ඕනි. එහෙනම් බය නැතුව ඔයා 100%ක් මේ වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැසට පැණි අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. ඒ විතරක් නෙමෙයි පැචිලිව මේකට බය වෙලානේ හිටියේ. එහෙනම් ඒකට දැන් තිත. ඒකට හේතුව සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වාට දැන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් පැටිලිව වලට බය වෙච්ච කාලේ ඉවරයි ළමයෝ, හරිද? කොච්චර රස කෑමක් දැක්කත් කිසිම ප්‍රියක් දැනෙන්නේ නැහැ. හරිම අප්‍රියයි. බඩ පිපෙන ඔබට කැක්කම බඩ අචීර්ණය 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් තියෙන දැන් යන්න ඒකට තමයි. ඉතින් මේ විදිහට එකී නොකී මෙකී ඖෂධ ඔයාට දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. කොච්චර ලොකු කාලයක්ද කියනවා නම් වසර 40කට වැඩි කාලයක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි 100%ක් හරිම ඖෂධ ඔයා වෙනුවෙන් නිෂ්පාදනය කරන නිසා. ඉතින් මේ සියලුම ඖෂධ නිෂ්පාදන කමල්බන්ද විරප්පරම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. වැඩි විස්තර දැනගන්න කාල එකක් දෙන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම් එක ලියා ගන්න. ළඟපාත කොලයක් පැනක් තියෙනවා නම් අරගන්න, නැත්නම් ෆෝන් එක තියෙනවා නම් ඩයල් කරගන්න. 0447 31 33 540. ආය නම් එක මතක් කරන්න. 0447 31 33 540.

වෙනදවගේම ඉතින් වෙන මේ කට්ටිය මාව අහගෙන ඉන්නවා. රිකිල්ල ගස්කඩ එවගේම මයිල පිටිය සලෝන් දිනේශ්‍රියගේ කට්ටිය ලස්සන සින්දුවකට සඳීපනිනාගේ නුවන්තිකනාගේ ශාබා විජේසිංහ අක්කා මේ සින්දු සෙට් එකටම එකතු කරගන්නවා. ජය වෙන්නෝනි, සුබ වෙන්නෝනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස තුරායේ විනාඩි 48යි.
4: Meltdol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.

0: කරීකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pio TV නිල විකාශක.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මොන රාගල නැක්කල ගන්නේ කියන ආරච්චිගේ තුන්දින දැක්ක. ඉස්ලාම් පපිය මාරු හැදුනා ඉස්පිතාලේ අරන් ගිහින්දා පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිල්ලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ සෙවන ගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාන ගිහින් හය ගමනක් විතර දෙකක් ගත්තා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් ඇක්ටන් තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍යට ඉතින් ගොඩක් පිං.
4: කතා කරන්න 0777 300 940. හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
6: දවසටම
4: ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
6: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: ඉන්දර හැන්දෑව
8: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
10: හෙලෝ,
11: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

herhangi tengi anladı. Epa. Whatever hitero ya kiyano kiyala. Sonai vinadi panas dekai. Yanne paythi. Hete enna nang api ada yanna moni. Mangwaade kiyanna da me pay kada dinne kiyala. Kagiya kage. Kamal Jayasiri Sandu Lankawen. ඔය තමයි අද දවසේ අන්තිම පැයි. තෑගියක් ආගේ තෑග්ග දිනාගත්තේ. කමල් ජයසිරි අයියා උණුසුම් සුබ පැතුම් ඔයාට. එහෙනම් ඉතින් එයාටත් ඒ තෑග්ග දෙන ගමන් මම යනවා. යන්න කලින් මෙන්න මේ කට්ටිය මතක් කරන්න ඕනි. යටියන්තොට නිතු ගරා චොරන්දල යටියන්තොට අපිටත් ලක්ෂා රුක්ෂා ජයම්පති සෙල්වම් අපිට හොඳ සින්දුවක් දෙන්නකෝ. ගින්දරි උම්ම ඔයාට කියලා තියෙනවා. ගඩාක අදරින් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. යන්න කලින් මම ඉක්මනට කියලා යන්න කියලා හදන්නේ මේ කට්ටියව. බලමු ඊට පස්සේ කවුද ඉන්නේ අපිටත් ලස්සන සිදෝකෝනි. ඔමාෂ දුව රණිතු පුතා රසින්දු පුතා චෝරිමණික වෙනුෂා හස්බන්ඩ් සුසන්ත අවත ආදරින් එකතු කරගන්නවා කියලා යටියන්දර මහවිල සඳ මාලි මැසේජ් කියලා තියෙනවා. සඳ මේ සින්දුවට ඔන්න මම එකතු කරගන්නවා. යන්න කලින් ඊට පස්සේ තව කවුද ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිත් ඔයාව අහගෙන ඉන්න කියලා අයිෂා මැසේජ් කරලා තියෙනවා. ගොඩක් ආදරෙන් අයිෂා මම ඔයාව එකතු කරගන්නම්. තැන්ක් යූ අනේ මාව අහගෙන ඉන්නවට. ඊට පස්සේ සුබ දහවලා කපිත් නෙත් අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මැසේජ් එකවල තියෙන ට්‍රින්කෝ පහේ කනුවේ පුංචි බණ්ඩායියා ගුණසේලේ රන්දිකා මදුෂා ඊට පස්සේ සෙනායා සුබන්දි ලංක කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. ඔන්න දැන් මැසේජ් එක දැක්කේ මගේ මැනිකව එකතු කරගන්න උම්ම එකකුත් දෙන්නකෝ. පණිදුරේ ධනුෂ්ක මැසේජ් කියලා තියෙන්නේ. මැනික තරහ වෙයි දන්නේ මේ වෙන වෙන කෙල්ලෝ උම්ම දුන්නා කියලා නේද? එහෙනම් මැනිකටත් එකෙන් භාගයක් දෙන්න හරිද? එතකොට යාර කේන්ති අනේකක් නැහැ. ඊට පස්සේ තව කවුද ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මෙන්න මෙයා මැසේජ් කළා තියෙනවා. හයි ජානෝ ගල් උඩල මත සමන් ස්ටෝර්ස් එකේ අපිටත් ලස්සන සින්දුවක් ඕනි. සමන් මුදලාලි මේ මැසේජ් කළා තියෙන්නේ. නෝනා ගීතානි දුව නිමේෂිකා පුතා ධනුෂ් දනුත්තර මාටින් අයියා සහන් පුතා කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා අපේ සමන් මුදලාලිට. ජය වේවා. ඊළඟ සිද්දර එකතු කරගන්නම් බරදල් පොල එස්එල් ප්‍රනාදෝ අය මැසේජ් කියලා තියෙනවා. ආවත් එකතු කරගන්නම්. යන්න කලින් ඔන්න මම මතක් කරා ඊට පස්සේ ජානු මැනිකා කොහොමද ඔයාට උමයිකකුත් දෙනවද? ලක්මාලි කඩවතින් මැසේජ් කියලා තියෙන්නේ. ලස්සන හින්දු සින්දුවක් දෙන්න අපිට. ඔන්න හින්දු සින්දුවක් තමයි අහන්න දෙන්න ලෑසි කරගත්තේ. කුමාරි මිස් දොල්මි ගයන් දිනිදු එක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. උම එකක් ඕනිද? ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. මේ හැන සින්දුවට මං ඔයා වෙනුවෙන් ඔන්න හින්දු සින්දුවක්ම ලෑස්ති කරගත්ත අහන්න දෙන්න හරිද? එතනින් පස්සේ තව කවුද ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කියලා තියෙනවා මෙන්න මේ කට්ටිය. හයි චානු අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ඕනි. රැලි වෙනකන් අපි නෙත් එක්ක යටියන්තට. අපි සිර නිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ අධිපති තුමිය ඇතුළු කට්ටිය ගංගා මල්ලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. වේවා කට්ටියටම මේ හැන සිදුවර එකතු කරගන්නම්. එතනින් පස්සේ අපිටත් සිදුවක් දෙන්න අපිවත් එකතු කරගන්න කියලා මාලිනී මැසේජ් කළා තියෙනවා. මාලිනී අක්කා අවත් එකතු කරගන්නවා මේ හැන සිදුවටම. අපිත් ඉන්නවා බණ්ඩාර වලින් සෙනුරි විහඟි දෝනිලා දෙන්නවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ළමයිනේ ඒ සිදුවත් අහන්න දීලා මේ කටියත් එකතු කරගෙන මම යනවා. පරිස්සමට ඉන්නා නේද? මේ නෙකනට කේන්ති ගිහිල්ලා. කවුද මේ යටියන්තට? මහේෂික අම්මෝ තරහගිය අම්මෝනේ තියෙන ලස්සන. යන්න කලින් කිව්වා හෙනම් හරිද? ජය වේවා හදරෙයි. අපි හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. අගේ මගේ ගින්දර හැන්දෑවෙන් පරිස්සමට ඉන්න දිගටම නැත් එක්ක ඉන්න මං ඔයාගේ ජානු ආදරේ පැලෙන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
4: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම at news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. මිගම බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරු කර සිටි රඳවුවෙකු ගෙල බැලලාගෙන මිය ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක මහතා පැවසුවේ මෙම රඳවියා මෙලෙස මිය ගොස් ඇත්තේ ඊයේ දිනේ බවයි. කෙසේ වෙතත් මෙම රඳවියා මිගම බන්ධනාගාරයේ කුද්ද ඇති වූ ගැටුමෙන් පසු ස්ථාන මාරු කර අයිකු නොව ඊට පෙර වෙනත් කරුණක් නිසා වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාන මාරු කෙරුණු අයකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු එලෙස වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාන මාරු කර ඇත්තේ ඉක්ොත් පළමුණදා බවයි net news කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක මහතා කියා සිටියේ. මිලග net news පසුර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: ආදරෙන්
3: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: අඩු යදුමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
9: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.
10: Barubar!

සුබ සන්ධ්‍යාවක්. හවස 4:11 වෙලාව අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ හවස වරුවේ. ඔය වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු අහන පෑය දෙක තමයි මේක. ඒ නිසා හවස වැඩ කරන ගමන් ඉන්න ඔයා, ඊට පස්සේ ඔෆ් වෙලා යන ගමන් ඉන්න ඔයා, ගෙදරට වෙලා තේ කබොන ගමන් ආවහගෙන ඉන්න ඔයා, කඩේට වෙලා ආවහගෙන ඉන්න ඔයා, ෆැක්ටරි එකට වෙලා ආවහගෙන ඉන්න ඔයා, ඉන්නේ කොතන වුණත් කොහොම හිටියත් මට මැසේජ් එකක් දාන්න. හවස 6ට කලින් 0711 95 95 95ට ආසම සින්දුව මෙන්න මේක අසාමට මේක දෙනවද, ඊට පස්සේ මෙන්න මේ කට්ටිය ඉන්නවා මාත් එක්ක සින්දුවක් අහන්න කියලා ඔයා මැසේජ් එකක් දැම්මොත් ඔයාව 6ට කලින් මම මතක් කරන්න. හරි, නම්බර් එක දන්නවනේ 0711 95 95 95. ඊට පස්සේ NetFM official Facebook page එකේ ඔයා කොහොමත් ඇක්ටිව් නේ නේද? අපි ඔය ෆලෝ කරලානේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ෆලෝ කරලා නැත්නම් ඔයා දැම්ම ගිහලා ෆලෝ කරන්න. මොකද අලුත් දේවල් ඊට පස්සේ ඔයාට ගොඩක් වටින කියන දේවල් සෑහෙන්න අහන්න බලන්න දකින්න අවස්ථාව තියෙනවා NetFM official Facebook page එකට ගියාම. මම නම් හැබැයි පොඩි ජොලි පෝස්ට් එකක් තමයි දාලා තියෙන්නේ. ඔයාට ගිහිල්ලා මේකට කමෙන්ට් එකක් තියන්නත් පුළුවන්. කමෙන්ට් කරන කට්ටියවත් මම මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? දැයි මම ආවේ නෑනේ, චුටක් අසනීප වෙලා හිටියේ. හරිද? එතකොට ඊයේ වා මාත් එක්ක කතා කරපු නැති නිසා ඔයාට නිකන් පාළුවක් තනිකමක් දැනෙනවා නම් අපිට අද වැඩිපුර කතා කරන්න පුළුවන්. ඔයා මගේ හොට්ලයින් නම්බර් එකට ටක් ගාලා කෝල් එකක් ගන්න. එතකොට අපි දෙන්නත් එක කතා කරලා ඔයා ආස සින්දුවක් තියෙනවා නම් මගෙන් ඉල්ලගෙන ඔයා කැමති කට්ටියව එකතු කරගන්නත් මේ පැත්තෙන් chance එක තියෙනවා. හරි, ඊට පස්සේ මම අද පොඩ්ඩක් වැඩිපුර ඔයාට සින්දු ටිකක් අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වුණාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවානේ. ඉතින් එන්සයි ටිකක් මතක් කරලම සින්දුවකට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසාම තමයි මම මේවට මතක් කරන්න හදන්නේ. කාලයක් තිස්සේ ඔයා හිතාගෙන හිටියා නම් ගෙදරට අලුතෙන් බයික් එකක් ගත්තා නම් හරි, වයිෆ්ට එහෙම වැඩට යන්න එහෙම පොඩි ස්කූටර් එකක් අරන් දෙන්න තියෙනවා නම් හොඳයි. පොඩි ආයිස් කෝල්ට ගිහිල්ලා දාන්නේම හැමදාම බස් ගානේ, ඊට පස්සේ පයින් රස්තිය ආදු වෙනවා. හස්බන් ගෙදර නැති වෙලාවට ටවුන් එකට එහෙම යන්න ඕන වුණොත් එහෙම තකහණියක් බස් එකේ හරි එහෙම නැත්නම් පයින් හරි යන්න වෙනවා. හැමදාම වාහන වලට සල්ලි වියදම් කරන්න බෑ. ඉතින් ඒ නිසා එයාට පොඩි බයික් එකක් අරන් දෙන්න ඕන කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නම්, හරිද, එහෙම නැත්නම් ඔයා හිතන්නකො අලුතෙන් බයික් එකකට මේ යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට බොහොම ආඩම්බරයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඔලුවට බරක් නැතුව හරිම ලේසියෙන් බයික් එකක් ගන්නව නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice bike එක කියලා කියන්නේ. දැන් මේ දවස්වල KD Rice bike වල දැන් KD Rice electric bike එක, ඊට පස්සේ KD Rice petrol bike එක, ඊට පස්සේ KD Rice electric 3 wheel එක කියන තුනම ලංකාවේ නිෂ්පාදනය වෙනවනේ. ගොඩක් කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා මේ වාහන තුනටම. දැන් ඒ අතරිනුත් විශේෂයෙන්ම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා KD Rice leader 125 petrol bike එකට. මොකද මේකට හේතුව තමයි මේක petrol bike එකක් කියන්නේ petrol සුවඳටත් දුවනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් පෙට්‍රල් බයික් එකක් ගන්නකොට මුලින්ම හිතන්නේ අම්මෝ තෙල් වලට සැහෙන්න වියදමක් යනවා කියලා නේ. හැබැයි එහෙම නෑ. KD Rice leader 125 පෙට්‍රල් බයික් එකක් ගත්ත කෙනෙක්ගෙන් ඔය බය නැතුව අහලා බලන්න. ආයෙත් වාහනේ පෙට්‍රල්

හරි ඔයා මේක කඩේ ගන්න ගියාම සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම යන්නේ රුපියල් 796500යිනේ. හැබැයි මම පහුගිය දවස් ටිකේම ඔයාලට මතක් කරා රුපියල් ලක්ෂයක අති දැවැන්ත ඩිස්කවුන්ට් එකක් එක්ක රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක දැන් ඔයාලට බයික් එක ගන්න පුළුවන් රුපියල් 696500කට. එතකොට දැන් ගොඩක් වෙලාවට ලීස් එකක් දාලා වාහනයක් ගන්නවා නම් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ලීස් එකේ ඩවුන් පේමන්ට් එක වැඩි වෙලා තියෙනවා නේද? හැබැයි ඒ වුණාට KD Rise Leader 125 බයික් එක ගන්නකොට ඔයාලට ලීස් එකට හිතා ගන්න බැරි තරම් ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඔයාලට කිසිම ඔලුවට බරක් නැතුව මේක ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට මේ වෙලාවේ වාහනයක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට තියෙන සැහැල්ලුම, ඒ කියන්නේ ඔලුවට බරක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන් සහ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මිලදී ගන්න පුළුවන් හොඳම තීරීම තමයි KD Rise Leader 125 petrol bike එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ හිතන්නකෝ සාමාන්‍යයෙන් 3 wheel එකක් එහෙම ගෙදරකට ගන්නවා කියන්නේ ඒක සෑහෙන්න වටිනවන්නේ නේ. ඉතින් එතකොට දැන් 3 wheel එකක් ගත්තාම ඔයා හිතන්න කා එකක වගේ AC තියෙන 3 wheel එකක් තියෙනවා කියලා ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද නේ? අමාරුයිනේ. එතකොට ඔයා බලන්න දැන් KD Rise electric 3 wheel එක ඇවිල්ලා මේක 3 wheel එකක් වුණාට සම්පූර්ණයෙන්ම කාර් එකක් වගේ තමයි. ඇතුලේ AC තියෙනවා. හරිම සැපට පුංචි පවුල රත්තරන් කියලා පවුලේ හැමෝටම යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම තමයි KD Rise electric bike එකත්. මේක අපේ නිෂ්පාදනයක්. ඉතින් එතකොට දැන් ජපානයේට Toyota, ඒ වගේම ඉන්දියාවට Tata, ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම බ්‍රෑන්ඩ් එකක් තියෙනකොට දැන් අපිටත් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rise කියන්නේ කියලා. ඉතින් එන්සා KD Rise පුද්ගලික සමාගම විශේෂයෙන්ම ලංකාවේ අපිට ගැළපෙන විදිහට තමයි මේ වාහන සියල්ල හඳුන්වා දෙන්නේ. ඉතින් එන්සා KD Rise Motor Company Private Limited එකත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ වාහන මිලදී ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ දිවයිනපුර අලවිචාලය සේවා නියෝජිතින් හා අමතර කොටස් වාට ඕනම වෙලාවක ඕනම තැනකින් ගන්න අවස්ථාව තියෙනවා. 077 406 437 නම්බර එකට කතා කරන්න KD Rise Motor Company Private Limited එකට කතා කරලා ඔයාලා බලාපොරොත්තුෙන් හිටපු ඔයාගේ ඩ්‍රීම් එක වෙලා තියෙච්ච බයික් එක දැන් ඔයාලට හරිම ලේසියෙන් මිලදී ගන්න පුළුවන් KD Rise එකත් එක්ක. තිගෙන්සා ඒකනත් මතක් කරන ගමන් හවස 4 විනාඩි 16යි අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන ලස්සන සින්දු ටිකක් එක්ක. දන්නවනේ මම DJ Azar.

0: මැත්තේ එකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
1: මං රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit
3: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
4: බොතු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898
5: Meltol hisarathaya una semprathishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
6: Sri Lankave prathama vadawata Rhino roofing wedin handunwa dena Rhino premier jala prathirodhi matupita arakshane sahita roofing sheet Rhino roofing wedin handunwa dena Rhino premier roofing sheet wedi vistara sadaha 1396 amathanna
7: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
10: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. Sri Lanka Insurance Life Bikumen Mamakamen.
14: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
15: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
16: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නෙම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
17: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
18: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
19: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 011126

ரைட், ஹதரவாட்டே ஹகினின் வெலாவ் ஹவுஸ் ஹதரை வினாடி தீஹாய் அப்பி அது வெடிபுர சிந்துவான தவச நினைத்து இதுக்கோட்ட சிந்துவான கவன் மே வெலாவே மாவாகினின் கட்டியவாத் மதாக்கரண்ண மோனே தேன் சாதமை மம்மே மெசேஜ் கருப்பு செட்டுக மதாக்கரண்ண ஹதன்னி ஹாய் கோமுதாசா අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කුරැස්සෙන් යෂෝ අපරාදී කියන්න බෑ ඩාලින් ඔයාගේ මැසේජ් එක තමයි මුලින්ම දැක්කේ හරිද ඊට පස්සේ ගුඩ් ඉවනිං අසායි මම හලව්වෙන් කරු මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා අනිවාර්යෙන්ම මම ආව එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අසා කොහොමද අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා චතුර මැසේජ් කරලා තිනවා thank you චතුර මම ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ඒ වගේම කසුන් මැසේජ් එකක් දාලා දිනවා අසයි අපිත් මේ වෙලාවේ හවස්වරු වහගෙන තමයි ඉන්නේ අනේ නෝරා මැසේජ් එක දාලා තියෙන්නේ දවසක් මම ඔගලොන්ව බලන්න ආව මං එදා අයියව දැක්කා කියලා අනේ නෝරා ඔයා කතා කරන්න එපැයි අනේ මාත් ආසාවෙන් ඉන්නේ ඉතින් ඔගලොන්ව බලන්න හරිද ඉතින් එන්සයිම දැක්කම කතා කරන්න ඕනේ හරි හයියෝ අසා අපිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා මට මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාවේ නම දාලා තින්නේ සිතූ කියලා ඕකේ සිතු මං ආවත් එකතු කරගන්නම් මේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම සාමාන්‍යයෙන් රසට කැම ටිකක් කන්න අපි හරි ආසයිනේ නේද ඊට පස්සේ රසට කැම විතරක් නෙමෙයි පෝෂදායී ආහාර වේලක් ගන්න එකත් අපේ ජීවිතේ කොටසක් කරගන්න ඕනේ අපි මොකද දැන් ඉස්සර ඔය අපේ අම්මල එහෙම කැම් බීම හදද්දී ඒගොල්ලෝ හදන කැම ටික එච්චර රසුණේ ඇයි කියලා පොඩ්ඩක් ඔයාලා බලන්නකෝ ගෙදර හදන කුළු බඩු ටික ඊට පස්සේ හැමදේම දේශීය අපේ දේවල් හොඳම නිෂ්පාදන තමයි ඒගොල්ලෝ එතකොට කැම් වලට එකතු කරන්නේ. ඒ කියන්නේ තුන පහ ටික මිරිස් ටික පවා ගෙදරනේ හදාගන්නේ. කිසිම රසකාරකයක් වර්ණකාරකයක් අඩංගු කරලා නැහැ. අම්මලා හදන කැම් වලට කල් තබා ගැනීම දේවල් කිසි දෙයක් අඩංගු කරන්නේ නැහැ. ඒ නිසාම තමයි මේ කැම එක එච්චර රස වුණේ නේද? ඉතින් එතකොට මං වාට කිව්වා දැන් අපිට අතිශය කාර්යබහුල ජීවිතයත් එක්ක සමහර වෙලාවට අම්මා හදන කැම ටිකක් කන්න හම්බ වෙන්නේ නැහෙනේ කාලෙකින්නේ. ගෙදර යන්නම ඕන. හැබැයි වුණාට දැන් වාට අවස්ථාව තියෙනවා ඔයා කැම වලට දිව්‍ය කුළු බඩු එකතු කරගන්නකෝ. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා අලුත්ම නිෂ්පාදනයක් විදියට වෙළඳ පොළට එන දිව්‍ය කුළු බඩු කියලා කියන්නේ කිසිම රසකාරකයක් වර්ණකාරකයක් ඊට පස්සේ කල්තබා ගැනීම ද්‍රව්‍යයක් අඩංගු කරලා නැති ලංකාවේ අපේ දේවල් වලින් නිෂ්පාදනය කරන ගුණාත්මක බව 100%ක් තියෙන නිෂ්පාදනයක් තමයි ප්‍රොඩක්ට් එකක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි නුව වැනිලා එක ලංකාවේ වැනිලා වලට ලෝකෙම පුදුමාකාර ඉල්ලුමක් තියෙනවනේ. එතකොට ප්‍රමිතියක් සහිතව හොඳම වැනිලා ලෝකෙට අරගෙන යන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා එන නුව වැනිලා වෙතින්. හරිද? එතකොට මම දැන් ඔයාලට කිව්වා වා සාමාන්‍ය වෙළඳ පොළට ගියාම කුළුබඩු ගන්නවා නම් ඔයා අනිවාර්යෙන් දිව්‍ය කුළුබඩු ගන්න කියලා. හරිද? ඒ විතරක් නෙමෙයි දැන් ඔයාලට අලුතෙන්ම අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් දැන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ ආරම්භ කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් වෙන තැන් වලට වඩා සෑහෙන්න ලොකු ලාභයක් එක්ක ඔයාලට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් ඔයා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට කටයුතු කරාම. ඔයාලට තියෙන ඕනේ එකම සුදුසුකම තමයි සාමාන්‍යයෙන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ වසර 10ක් තිස්සේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගෙන පාරිභෝගිකයන්ට ගුණාත්මක දේවල් ලබා දෙන ගමන් අවුරුදු 10ක් පුරාවට තමන්ගේ සන්නාමය රැකගෙන ආපු තැනක්නේ. එතකොට දිව්‍ය කුළුබඩුත් ඒ විදිහම තමයි හොඳ ප්‍රමිතියක් එක්ක තමයි වෙළඳ පොළට යන්නේ. ඉතින් එන්සා ඔයාට හැකියාව තියෙන්න ඕන මෙන්න මේ ප්‍රමිතියට අනුකූලව බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට කටයුතු කරන්න. ඉතින් එන්සා වාට අවස්ථාව තියෙනවා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයට කතා කරලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න. මම නම්බේ කියන්නම් 0736 136611 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකහසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදා හැරීමේ නිලධාරියෙක් විදියට ඔයත් අදම වැඩ පටන් ගන්න.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
2: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
5: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
6: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.

0: කොවිසිතල ත්‍රේය.
1: ඔයත් පහලට වශි වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
2: හැමෝම බහගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
3: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
3: කාලේ හරි වටිනවනේ සර්. රත්ති 3 in 1 පැක් එක තුනක් බෑග් එකේ තියාගන්න එක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 9 වෙනිදා කොරුණෑගල නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.

0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හදරවටේ
3: brought to
4: you by Kaduwa Dammak Kalawan Kara
5: Vinadiyen Hari Padamata Tea Ekeredi නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස් වසර පහක වගකීමක් කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
7: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්
8: හවස 4 විනාඩි 47යි වෙලාව. හයි කොහොමද සා අපිත් මේ වෙලාව වහගිනිනවා කියලා නිලක්ෂිකා මැසේජ් එකක් දාලා තිනවා. පවුල හැමෝම එකතු කරගන්න කියලා. ඒ වගේම දෝනිලා දෙන්න සෙනුරිවයි විහංගිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මට මැසේජ් එක දාලා තින්නේ නිරෝෂී. Thank you darling. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ වහගිනිනවා අනුරාධපුරේ ඉඳලා කියලා නිපුනි මැසේජ් කරලා තිනවා. Thank you නිපුනි. ඔයාවත් මම ලෑස්ති කරගෙන තින සින්දුවටම එකතු කරගන්නම්. හරිද? ඊට පස්සේ සුබදාසක් ලොතරැය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. මොකද ඔයාට ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් අරගෙන ආපු ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ අතට සල්ලි වගේම තෑගිත් වැඩි වැඩියෙන් දිනන්න ඔයාට සුබදාසක් ලොතරැයි අරගෙන ඇවිල්ලා තිනු. ඉතින් එන්සා සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අංක 3ක් ගලප ගත්තොත් ඔයාට රුපියල් 50000ක් හම්බ වෙනවා. අනිත් එක ප්‍රවර්ධන ත්‍යාගංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000 ත්‍යාග ඇතුළු තවත් මුදල් ත්‍යාගි රසක් දිනන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියම තමයි. ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ හවස 4යි විනාඩි 48යි.

හවස 4යි විනාඩි 52යි වෙලාව. හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර කරලා අපිට අලුත් පැයකට යන්න වෙලාව තමයි අවිලා තියෙන්නේ. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? පළවෙනිම දේ තමයි සාමාන්‍යයෙන් ඔයා අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්, නැත්නම් ගෙදර රිපෙයාර් එකක් එහෙම කරන්න ඉන්න කෙනෙක් නම්, ගෙදර වහලේ අලුත් වැඩියා කරන්න ඉන්න කෙනෙක් නම්, ගෙදර ෂීට් ටික මාරු කරන්න ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම්, ඔයාලට තමයි මම මේ මතක් කරන්නේ. දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාට සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන්න අයිඩියා එකක් තියෙනවා නම්, ඔයා සෑහෙන්න try කරනවනේ. තමන්ගේ අතේ තියෙන තමන් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික වියදම් කරලා හොඳම විදිහේ ගයක් හදන්න, විශේෂයෙන්ම પરම්පරා ගානකට ඉන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අලුත් ඩිසයින්ස් වලට, ඊට පස්සේ හොඳම දේවල් දාලානේ ඔයාගේ ගේ හදන්නේ ඔයා. මොකද කවුරුහරි ගෙදරට ආපු ගමන් ඔයාගේ ගෙදර නම් මාර ලස්සනයි කිව්වම අපිට පොඩි නිහතමානී ආඩම්බරයක් එනවා නේද? එතකොට එච්චර දේවල් හිතන ඔයාට මම මේ කියන්න හදන්නේ ගෙදර වහලගෙනත් පොඩ්ඩක් හිතන්න ඕන. මොකද ගෙදර පෙනුම හරිද ආකර්ෂණයේ රඳාපවතින ප්‍රධාන සාධකයක් තමයි ගෙදර වහලේ කියලා කියන්නේ. එතකොට දැන් ගෙදර වහලේට ෂීට් දානකොට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය try කරන දෙයක් තමයි කලර් රූෆින් ෂීට් එකක් දාන්න නේ. හැබැයි ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ගෙදරට ලස්සනක් එන්න කියලා ඔයා කලර් රූෆින් ෂීට් එකක් දානකොට සාමාන්‍ය ෂීට් එකක් දාලා ඊට පස්සේ ඔයා කැමති විදිහට මේකට පේන්ට් එකක් මේක පේන්ට් කරන එක නෙමෙයි හරිම විදිහ. මොකද දන්නවද, ලංකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුව වැස්ස නිරන්තරයෙන් වෙනස් වෙන කාලගුණයේ තියෙන රටක්නේ. එතකොට ඒ රටේ කාලගුණය එහෙම වෙනස් වෙනකොට ඔයා හිතනවද ඔයා ওই කිසිම ප්‍රමිතියක් නැතුව පේන්ට් එකක් ඇප්ලයි කරොත් එහෙම ෂීට් එකට මේක වැඩි කාලයක් තියෙයි කියලා? නෑනේ. මොකද කලර් එක ෆේඩ් වෙනවා, ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා, ටික කාලයක් ගියාම ෂීට් එක කළු වෙනවා. ওই ප්‍රශ්නත් එක්ක ඔයාට වෙන්නේ ජීවිත කාලෙම මේක ආයෙ ආයෙ පේන්ට් කර කර ඉන්න තමයි. ඒ නිසාම තමයි ඔයාට හඳුන්වා දෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක. සාමාන්‍යයෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරන්නෙම මේක නිෂ්පාදනය කරන්න දවස් 90ක් විතර යනවා. ඒ තරම් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අලුත් තාක්ෂණය ඊට පස්සේ විශේෂඥ දැනුම යොදාගෙන තමයි මේ ෂීට් එක නිෂ්පාදනය කරන්නේ. මේකේ මතුපිට තින්තාලේපණය කොයිම වෙලාවකවත් අවුවට වැස්සට වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. වසර 5ක වගකීමක් මතුපිට තින්තාලේපණයට දෙන එකම රූෆින් ෂීට් එකනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අවුරුදු 7ක් 8ක් 9ක් ගිහිල්ලා කලර් එක පොඩි හරි වෙනසක් වුණොත් එහෙම ඔයාට මේගොල්ලොන්ට කියලාම ආයි රීපේන්ට් එකකට යන්නත් පුළුවන්. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයා ජීවිත කාලෙටම එකපාරයිනි ගයක් හදන්නේ. තේ හදන ගෙදර වහලයට හොඳම කලර් ඔෆ් රූෆින් ෂීට් දැම්මට පස්සේ ආයිතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. කාලෙන් කාලෙට සල්ලි වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදරට ආකර්ෂණීය පෙනුමක් වහලයට හොඳ නිමාවක් ගන්න නම් ඔයා වහලට දාන්න ඕනේ අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන වැඩි විස්තර දැනගන්න 0115 748 738ට ඔයා දැම්ම කෝල් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල් ප්‍රමාණය කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බැඳගත් ඔබට මේක සෑහෙන්න වටින කියන ආරංචියක්. දැන් විශේෂයෙන්ම දශක 6කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ තමන්ගේ පොරොන්දු ඉටු කරමින් ආපු પરම්පරා ගානක විශ්වාසය දිනාගත් තැනක්. ලංකාවේ කාලෙන් කාලයට ආර්ථිකය වෙනස් වුණත්, ඊට පස්සේ වෙළඳපොළ වෙනස් වුණත්, 2025 වසර අවුරුද්දේ සමාගම ඇතුළේ තවත් ශක්තිමත් මූල්‍ය කාර් සාධකයක් වාර්තා කරපු එකම තැන තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ. තියෙන්සා මේ සාමාන්‍ය බදු පෙරලාභයේ රුපියල් බිලියන 4.3ක් විදිහට ඒ කාලේ සටහන් වුණා. ඒ වගේම තමයි ජීවිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ ගිහිලා 124ක වර්ධනයක් 2025 අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ පෙන්වුවා. ඉතින් ඒ නිසාම තමයි හැමදාමත් පාරිභෝගිකයව කේන්ද්‍ර කරගෙන සේවාවන් සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඒකේගොල්ලොන්ගේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි සිය සේවා ප්‍රමිතීන් හා පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩ විහිළ නැංවීමට සමාගම හැමදාමත් කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙමෙයි, දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඩිජිටල් නවෝත්පාදන සහ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින්, ඒ වගේම තමයි ලංකාවේ බොහෝමයක් විශේෂයෙන්ම ලංකාවේ බොහෝමයක් වැඩසටහන් වලට දැවැන්ත දායකත්වයක් ලබා දෙමින්, විශේෂයෙන්ම පාසල් පිරියත සුරකිමු වගේ දැවැන්ත වැඩසටහන් ඔස්සේ අඩු පහසුකම් සහිත පාසල් වලට සාමාන්යයෙන් පාසල් 3365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්ති කාර්යම්බර නවීකරණය, පුස්තකාල, පානීය, ජල පහසුකම් ලබා දීම කියන දැවැන්ත ක්‍රියාවලී රැසකට දායකත්වයේ ලබා දෙන ගමන් තමයි ඔන්න මෙවර වාර්තාගත මේ විදිහට බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශයට පත් කරේ. ඉතින් එතකොට විශ්වාසයක අගය
අපමණයි කියන තේමාව එක්ක සංකල්පයේ මනවින් පිළිබිඹු කරමින් ඔන්න ශක්තිමත් මූල්‍ය පදනමක් අඛණ්ඩ වර්ධනයක් ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපකිරීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ නිසා රක්ෂණ ශාස්ත්‍රයේ හැමදාමත් ප්‍රමුඛයා වෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙන්න මේ නිසා. තේන්ස ඒකනත් මතක් කරන ගමන් අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4:57යි. අපි ඊළඟ පැයදී හම්බෙමු. මැසේජ් එකක් දාලා තියන්න.

0: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නීලවිකාශක.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Fit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විපස්සම ඇත්නියස්.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ සටන් නැවැත්වීමේ අවබෝධතා ගිවිසුම දැන් අවසන් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනපා. දෙපාර්ශ්වය අතර යළිත් දරුණු ලෙස ප්‍රහාර හුවමාරුවීමත් සමගයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේවන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ සම්මුලුවකට සහභාගී වී සිටිනපා. ඒ අතරතුර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉරානය සමග තවදුරටත් ගනුදෙනු කිරීමට තමන් සූදානම් නොමැති බවයි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට තමමත් අවස්ථාව තිබුණත් ඉන් පලක් නොබුණු ඇතැයි තමන් සිතන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: ඉන්න පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මරු බං

හවස පහයි විනාඩි 10යි වෙලාව. අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් අපේ දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එන්සා දෙවනි පැය පටන් ගන්නකොටත් ලස්සන සින්දු ටිකක් ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. හැබැයි මේ පැය පටන් ගන්නකොටම ඔයාව රට යවන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මං කොහොමද ඔයාව රට යවනවා කියලා එච්චර විශ්වාසෙන් කියන්නේ? නෑ මම මෙහෙම දෙයක් කරන්නම්කෝ. ඔයාලට විශ්වාසෙන් රට යන්න තියෙන හොඳම තැනගෙන කියන්නම් මං ඔයාලට. හරිද? Serendip Green Plantation ආයතනය කියලා කියන්නේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ අංක 1 සන්නාමයක් නෙනේ. මේක ඇවිල්ලා ව්‍යාපාර ජාලයක්. ඉතින් ඒතකොට මං කාලයක් තිස්සේ Serendip Green Plantation ආයතනය ගැන කතා කරද්දී නිතරම කියපු තැනක් තමයි Serendip Travels and Tours කියලා කියන්නේ. එතකොට මේ වසර 10ක ගෙවිච්ච කාල සීමාව ඇතුලේ ලංකාවේ ගොඩක් අයගේ විදේශගත වීමේ සිහිනේ විශ්වාසෙන් සැබෑ කරපු තැනක් තමයි Serendip Travels and Tours කියලා කියන්නේ. එතකොට දැන් රට යනවා කියලා කියන එක ඔය කොළඹට එනවා වගේ මන් නැත්තම් යාපනය යනවා වගේ ලේසි පහසු දෙයක් නෙමෙයි නේද? අනිත් එක නොදන්න රටකට යන්නේ ජීවිතේ පළවෙනි වතාවට විදේශගත වෙන කෙනෙක්ට තියෙන ටෙන්ෂන් එක, ඊට පස්සේ යාට තියෙන බලාපොරොත්තු, ඊට පස්සේ බය, මේ හැමදේම ලේසි පහසු දේවල් නෙමෙයි නේද? පාස්පෝර්ට් එක හදන තැන ඉඳලා වෙන රටකට ගිහිල්ලා එතනින් එහාට තමන්ගේ ජීවිතේ හරි තැනකට පිළිවෙලක් කරගන්න කම්ම හොඳ විශ්වාසයක් තියෙන තැනක මඟ පෙන්වීමක් අනිවාර්යෙන් පළවෙනි පාරට රට යන කෙනෙක්ට තියෙන්න ඕන නේද? ඒ නිසා අන්නේ විශ්වාසය අවුරුදු 10ක් පුරාවටම රැකගත් විශ්වාසයත් එක්ක පාරිභෝගිකයන්ගේ හැමදාම තුවමනාවට ගුණාත්මක දේවල්, හරි දේවල් හරිම විදිහට දෙන තැන තමයි Serendip Green Plantation ආයතනය කියලා කියන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් Serendip Travels and Tours කියලා කිව්වම මේ විශ්වාසයේ 100%ක් උපරිමයි. ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට මොනවාම හරි උවමනාවකට විදේශගත වෙන්න උවමනාවක් තියෙනවා නම් ඒ අවශ්‍ය කටයුතු සියල්ල දශමෙටම හරිම විදිහට ප්ලෑන් කරලා ඔයාලට කිසිම ඔළුවේ බරක් නැතුව තමන්ගේ විදේශගත වීමේ අවස්ථාව බය නැතුව අත්විඳින්න තියෙන හොඳම තැන තමයි මේ වැඩ ටික පහසුවෙන්ම බාර දීලා ඔයාට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හැම තැන එකම තැන තමයි Serendip Travels and Tours කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට තනියෙන් ටුව එකක් යන්න ඕන නම් ඊට පස්සේ ඔයාගේ මොන හරි ව්‍යාපාරික උවමනාවකට යන්න ඉන්නවා නම් එහෙමත් නැත්නම් යාළුවෝ සෙට් එකත් එක්ක ටුව එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් පවුල කට්ටියව එකතු කරගෙන ටුව එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම තැන සහ විශ්වාසවන්තම තැන තමයි Serendip Travels and Tours කියලා කියන්නේ. දැන් ඔය ගොඩක් වෙලාවට සමහර වෙලාවට රට යන්න කියලා වීසා වලට සෑහෙන සල්ලි වියදම් කරනවා තැන් තැන් වලට. හැබැයි උනාට එකපාරට ඊට පස්සේ කියනවා අයියෝ බලන්න ඔයාගේ වීසා රිජෙක්ට් වුණානේ, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා අත පියද ගන්නයි ඕන තරම් ඉන්නවනේ. හැබැයි උනාට Serendip Travels and Tours කියලා කියන්නේ එහෙම ඔයාගේ සල්ලි ඕනෑවට පාට වියදම් කරලා අත පියද ගන්න තැනක් නෙමෙයි. මේගොල්ලොන්ගේ වැඩ කරන මේ කාර්ය මණ්ඩලය මේ ශාස්ත්‍රයේ ඇතුලේ වසර 10කට වැඩි එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය. ඉතින් එතකොට කොයිම වෙලාවකවත් ඔයාගේ රුපියලක්වත් නැති වෙන්න විනාශ වෙන්න මේගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ Serendip Travels and Tours කියලා කියන්නේ ඔයාට බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් ඔයාගේ ටුව එක යන්න තියෙන හොඳම තැන. මොකද අතේ තියෙන ගානට හරියන්නේ, ඒ කියන්නේ තමන්ගේ බජට් එකට හරියන විදිහට ටුව එක ප්ලෑන් කරගන්න පුළුවන් හැකියාව මේගොල්ලොත් එක්ක තියෙනවා. ඉතින් හිතන්නකෝ ඔයාගේ අතේ එකපාරට සල්ලි නැහැ කියලා හදිසි රට යන උවමනාවක් ආවොත් එහෙම හැබැයි ඔයාලට පුළුවන් මේගොල්ලොත් එක්ක කතා කරලා ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්, ඊට පස්සේ කොකෝ පේමන්ට් සරහා ඔයාගේ උවමනාව වෙනුවෙන් විදේශගත වීමේ අවස්ථාව ලබා ගන්නත් මේගොල්ලෝ හරහා ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසාම තමයි මම ඔයාලට කිව්වේ ඔයා විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා නම් මොනවාම හරි හේතුවක් මත ඔයාලට ඒකට තෝරගන්න තියෙන හොඳම තැන තමයි Serendip Travels and Tours කියලා කියන්නේ. හරිද? Serendip ගොඩනැගිල්ල මේ වෙද්දි වෙනම කොටසක් මේ වෙනුවෙන්ම වෙන් කරලා තියෙනවා. මොකද පාරිභෝගිකයන්ගේ තමන්ගේ උවමනාව වෙනුවෙන් සේවාව ලබා ගන්න එන පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් අලුත් අවස්ථාවන් ගොඩක් එක්ක ඔන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා Serendip Travels and Tours එක ඔයාගේ විදේශගත වීමේ සීනිය සැබෑ කරගන්න. හරිද? වැඩි විස්තර දැනගන්න මං ඔයාලට යාළගේ නම්බර් එක දෙන්නම්. එතකොට ඔයාලට ගෙදර කෙනෙක් එක්ක මේ විස්තර කතා කරනවා වගේ හරිම ලේසියෙන් පහසුවෙන් මේ ගනුදෙනුව කරගන්න පුළුවන්. 077 113 31 02 කියන නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් Serendip Travels and Tours එක ඔයාගේ විදේශගත වීමේ අවශ්‍යතාවයත් හරි විදියට හරි පාරෙන්

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
1: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3672.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
1: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන් මම තන්න prime group 1322.
9: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: ਤੁਸੀਂ ਦਿਨ ਫੈਮਿਲੀ ਪਿਟੀ ਨਹਨ ਜਾਨੀ ਇੱਕ ਦੇ ਦੁਨ ਮਾਵਤ ਸਤਿਏ ਦਵਸ ਵਲ ਉਦੇ ਦਹਾਇਟ
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: හතර වටේ හතර වටේ
4: brought to you by
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
7: මහා සිනුම ලක්ෂ දෙකම ආරක් වෙන අරිස්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
8: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
9: අම්මා ආතරෙන් අපිට කවපු
10: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්

අවසභයි විනාඩි 30යි වෙලාව. හතර වටේ ටයිම් එක තරම් මං හිතන්නේ මෙච්චර ස්පීඩ් එක යන ටයිම් එකක් වෙන කොහෙවත් ඇති කියලා. මේ බල්ලා මේ බලද්දි වෙලාව ගිහිල්ලා ඉවරයි. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ කලවානේ නෝව වහගෙන ඉන්නවා කියලා පුෂ්පා මැසේජ් කරලා තිනවා. හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්නවයි මේ වෙලාවේ නැත්තහන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ තංගල්ලෙන් අප්සරා කොහමද මං වාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේකතු කරගන්න. ඒ වගේම හයි කොහමද අයියේ අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ කියලා නෙතු බබා මැසේජ් කරලා තිනවා. තැන්ක් යූ බබා ආවත් එකතු කරගන්න. ඒ වගේම සඳලි අනුරාධපුර ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. හයි කොහමද අයියේ මේ වෙලාවේ සද්දේරම අපිත් වාව අහගෙන ඉන්නවා කියලා. තැන්ක් යූ සඳලි ආවත් එකතු කරගන්න. මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම හරිද සඳලිට අයිඩියා එකක් එහෙම නැද්ද බයික් එකක් ගන්න? සාමාන්‍යයෙන් ගෑන් ළමයි ස්කූටර්ස් වලට එහෙම සෑහෙන්න ආසයිනේ නේද? හැබැයි උනාට ওই ගොඩක් වෙලාවට විහිළුවට අපි කියන කතාවක් තමයි අම්මෝ කෙල්ලෙක්ගේ අතට ස්කූටර් එකක් හම්බෙනවෑ කියන්නේ ඉතින් ඉවරයි තමයි කියලා නේද? හැබැයි එහෙම නැහැ. ගෑන් ළමයින්ට හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්. මම කියන්නේ දැන් ඔයාගේ වයිෆ්ට උනත් ඔයා හිතන්නකෝ පොඩි බයික් එකක් එහෙම අරන් දුන්නාම පරිස්සමින් යන්න එන්න ගමනක් යන්න එහෙම කොච්චර ලෙහෙසිද කියලා. දැන් ඔයා හිතන්න දැන් ඔයයි අයයි දෙන්නම් වැරට යනවා කියලා. මම මේක විශේෂයෙන්ම කියන්නේ හස්බන්ඩ්ලට. හරිද? දැන් ඔයයි අයයි දෙන්නම් වැරට යනකොට ඔයා සමහර වෙලාවට වාහනේ යනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ වයිෆ් යන්නේ බස් එකේ වෙන්න පුළුවන්. නැත්තම් සමහර වෙලාවට ඔයා දෙන්නම උදේට වාහනේ දාගෙන ගිහිල්ලා හවසට ඔගොල්ලෝ දෙන්න වෙලාවල් දෙකකට නම් ඕෆ් වෙන්නේ වයිෆ් එන්නේ බස් එකේ වෙන්න පුළුවන් නේ. හිතන්නකෝ මේ වෙලාවට අර ට්‍රැෆික් එකත් එක්ක බස් එකේ තෙරපිලා මහන්සියලා ගෙදර ඇවිල්ලා ආයි රැටත් උයලා ඊට පස්සේ ආයි හෙට උදේටත් නැගිටලා පාන්දර වැඩ ටික කළා ආයි මේ විදිහටම යනවා කියලා කියන්නේ ඇත්තට මේක යාට සෑහෙන අමාරු වෙන්නේ නේද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගිතත් සමහර විට අයිඩියා එකක් ඇති වාහනයක් පොඩි බයික් එකක් එහෙම අරන් දෙන්න. අනිත් එක තමයි බබාලගේ ඉස්කෝල වැඩවලට හදිස්සියට ඉස්කෝලෙට යන්න. ඊට පස්සේ ඔයා නැත් දවසර බබාලව ඉස්කෝලෙට ගිහින් දාන්න ටවුන් එකට යන්න හදිස්සියට කඩේට ගිහින් මොනවා හරි ටිකක් අරන් එන්න. ඊතර ගෑස් එක එහෙම මාරු කරගන්න ඕන නොත් එහෙම බයික් එකක් තියෙනවා නම් මාර වටිනවනේ නේද? ඒ නිසා තමයි දැන් මේ දවස්වල ගොඩක් කට්ටිය KD Rice Leader 125 petrol bike එක ගැන කතා කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ බයික් එක petrol bike එකක් වුණාම ගොඩක් අය හිතනවා අම්මෝ petrol වලට සෑහෙන වියදමක් යනවා නේද කියලා. නෑ හැබැයි එහෙම නෑ. මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇවිල්ලා අර අපි තේරෙන භාෂාවෙන් කියනවා නම් තෙල් හොඳට කරන බයික් එකක්. හරිද? petrol සුවඳටත් දුවනවා. ආයෙදින් ෂෙඩ් එකක් ළඟින් ගියත් ඇති. හරිද? එතකොට මේ බයික් එක ගන්නකොට දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම රුපියල් 796500ක් වගේ වෙනවනේ. හැබැයි විශේෂම දේ තමයි ඔයා දන්නවද KD Rice Leader 125 බයික් එක ගන්නකොට ඔයාට දැන් කෙලින්ම ගෙඩි පිටින් රුපියල් 100,000 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ බයික් එකට රුපියල් 6,96,500යි යන්නේ. හරිද? ඊට පස්සේ ලීස් කරලා ගන්නකොට ඔයාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් එක තමයි මේ බයික් එක ඔයාට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට සාමාන්‍යයෙන් බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ දවස්වල ඔයාට තියෙන හොඳම චොයිස් එක තමයි KD Rice Leader 125 බයික් එක කියලා කියන්නේ. ඊට පස්සේ සමහර වෙලාවට දැන් පවුලේ කට්ටියට මෙහෙ මෙහෙ යන්න අපිට ඔය ලොකු වාහන ගන්න බෑනේ අසා. අපිට පොඩි ත්‍රිවිල් එකක් වගේ ගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් පවුල කට්ටියත් එක්ක එහෙම හදිසියකට යන්න කියලා. ඔයා හිතාගෙන ඉන්නවා නම් දැන් ඔයාට කාර් එකක් තරම්ම සැප පහසුවට යන්න එන්න පුළුවන් සුපිරි ත්‍රිවිල් එකක් අරගෙන ඇවිල්ලා තිනවා KD Rice Motor Company Private Limited වෙතින්. ඒ තමයි KD Rice Electric ත්‍රිවිල් එක. සරලවම කියනවා නම් ඇතුලේ AC පවා තියෙනවා. ඒ නිසා මේක ලංකාවේ නිෂ්පාදනය කරන අපේ බ්‍රෑන්ඩ් එකක් තමයි KD Rice කියලා කියන්නේ. ඒකතර KD Rice Electric බයික් එක, ඊට පස්සේ KD Rice petrol bike එක, ඊට පස්සේ KD Rice Electric ත්‍රිවිල් එක කියන තුනටම ලංකාවේ හොඳ මාකට් එකක් මේ වෙද්දි තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ වාහන සීනේ සබෑ කරගන්නවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි KD Rice කියලා කියන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනේ නම් 077 406 43 97 නම්බර එකට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දිවයිනපුර අලවිජාලය සේවා නියෝජිතයින් හා අමතර කොටස් ඔයාලට ඕනම තැනකින් ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ වෙලාවේ තියෙන හොඳම තේරීම තමයි KD Rice කියලා කියන්නේ. අසා අපිත් මේ වෙලාවම ආව තමයි අහගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට චානුක මැසේජ් කරලා තිනවා. තැන්ක් යූ. ඒ වගේම හයි කොහොමද අයියේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන කුමුදුරුවන් වැල්ලෙන් නොවත් එකතු කරගන්නම්. ඒ වගේම මයුමි පබසරා තැන්ක් යූ මැසේජ් කරාට ආවත් එකතු කරගෙන මම ලස්සන සින්දුවකට යන්න හදනේ. හවස 5යි විනාඩි 35යි දැන්.

රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: ඇල්ටී මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: වාව්! ඇන්කර් ටින් එකක්?
2: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කර් ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
4: වැෆක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න. ප්‍රයිම් ගෲප් 13:22.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV. Neela Vikashaka.
10: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
11: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
12: අලුතන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
13: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස්

අවසපහයි විනාඩි 50යි වෙලාව මම ඔයාලට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන මොකද පියකුමෙන් මවකමෙන් යන සන්නාමය පෙරදරිව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනවානේ ඒකේ කාලේ ඉඳලා 2007 වසරේ ඉඳලා ආරම්භ කරපු දැවැන්ත වැඩසටහන් රාශියක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන කතා කරද්දී විශේෂයෙන්ම පාසල් පිරියත සුරකිම වැඩසටහන හරහා මේ වන විට ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල් 365කට අධික සංඛ්‍යාවක් සඳහා අවශ්‍ය කරන පන්ති කාමර නවීකරණය පුස්තකාල පානීය ජල පහසුකම් ඇතුළු අධ්‍යාපනික සම්පත් ලබා දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ කාලින් ඉඳලා කටයුතු කරා. ඒ වගේම තමයි 2014 වසරේ ආරම්භ කරපු සුභපැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විභාගවල දක්ෂතාවය දක්වූ දරුවන්ට මේ වන විට රුපියල් මිලියන 240කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2200කට වැඩි ප්‍රමාණයක් පිරිනමලා තියෙනවා. ඒ වගේම තමයි 2025 වසරේදී පමණක් ශිෂ්‍යත්ව 225ක් පිරිනැමුවා. ඒ වගේම තමයි ලෝක ළමා දිනයේද දවසේ අලුත උපන් දරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමේ දැවැන්ත වැඩසටහනක් අඛණ්ඩව සිවවන වරටත් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයට හැකියාව ලැබුණා. එතකොට මේ හා සමගාමීව දැවැන්ත වැඩසටහන් ගොඩක් ලංකාවේ තමන්ගේ රක්ෂණ හිමියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දැවැන්ත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ගමන් ඔන්න මෙවර වාර්තාගත බෝනස් ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ආයතනයට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 මේ වෙද්දි මේ වෙන ප්‍රමාණයක් මේ වෙද්දි ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඒ විශ්වාසය හැමදාමත් ලබා දුන්නේ තමන්ගේ සේවාදායකයන් වෙනුවෙන් හොඳම දේවල් හැමදාමත් අරගෙන ආවේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනය. තේතෝර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණයි යන සන්නාමය සංකල්පයේ මැනවින් පිළිඹු කරමින් තමයි මේ දවැන්ත අවස්ථාව ඔබ වෙනුවෙන් අරගෙන ආවේ. එතකොට ශක්තිමත් මූල්‍ය පදනමක් අඛණ්ඩ වර්ධනයක් ඔප්පු හිමියන් වෙනුවෙන් නොසලන කැපවීමක් සමග ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට සිය ඔප්පු හිමියන්ට සහ රටට දිගු කාලීන වටිනාකමක් එකතු කරනවා. ඉතින් එනිසා ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් එනිසා ඒ ගැනත් බොහොම ආඩම්බරෙන් මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ගෙයක් හදනවා නම් ගෙදර වහලයට වාදාන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි කියන එක මේ වෙද්දිත් වාදන්න. මොකද හේතුව කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය කරන්නෙම සාමාන්‍ය ලංකාවේ විටින් විට වෙනස් වෙන කාලගුණයට දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ප්‍රොසෙස් එකකින් තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට ලැබෙන්නේ. එතකොට මේකේ මතුපිට තින්තාලේපණය වසර 5ක වගකීමක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ගැලපෙන කලර්ස් වලින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙන නිසාම ඔයාට ආයිතින් කාලයක් යනකම් බය වෙන්න දෙයක් නැහැ. වහලට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි දාන්න ඕන. 0145 748 738 0115 748 738 නම්බරයකට කතා කරලා ඔයාට පුළුවන් කලර් ඔෆ් රූෆින් ෂීට් එක පිළිබඳව වැඩි විස්තර දැනගන්න. ඒ ගැනත් මතක් කරන ගමන් අදට මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you. අපි හම්බ වෙමු හෙට හවස 4ට වගේ මගේ බෝරින් නැති වෙනින් drive එක 4 වටෙන් ගිහලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: සින්දරෙල්ලාගේ මන්නං ඉන්නෑ මව බේරගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13/22
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරු පලවාහරණ විශේෂඥයා
5: හරිගේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
9: bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774064397
10: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
4: හදරෝග ස්නායි රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
5: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
7: අම්මා ආදරෙන්
6: අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
9: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
10: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 6

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: net fm බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
2: FM 95.8 Net FM Divaina Pura
3: Tate, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕන නෑදුව. Union Bank එකේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB Leasing within ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට.
7: දැන් මාම තන්න.
8: 0112200.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber
9: Opals International Moragahayata Ratnapura saha Bandara Vela Tailoring Kalave Niyama Urumak Karuwange Siya Wasaka Visheshatwaya Opals International
10: 2026 FIFA Unusuma June 12th sita sajeeviva Pure Mobile app eke nomine balanna
11: SLT Mobitel Pure TV Neela Vikashaka
12: Hari giye harima tanata giye inda LOLC eken ne loan ekak gatte මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන.
14: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
15: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
16: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
17: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: සවස 6 විනාඩි 30යි.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: හැමතේකම එක වගේ නෙමේ ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූලි 8 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල. තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජීවිතක්ෂයට මියගිය ගණන 28ක් දක්වා ඉහළට. නියපොත්තෙන් කඩන්න තිබුණු ප්‍රශ්නය වැඩි වුණේ ආණ්ඩුවේ වරදින්. විපක්ෂය අදත් පාර්ලිමේන්තුවේදී හඬ නගයි. හිටපු ජනපති රොනිල්ගේ නඩුව කල්යයි. සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීමත් ඉවතට. කොළඹ මහාධිකරණයෙන් පුද්ගලින් 8 දෙනෙකුට මරණ දඬුවම. අමරිකානු ඉලක්කවලට ඉරානය දිකට හරහට පහර දෙයි. ජනපති ට්‍රම්ප් අන්තිම තීන්දුව ගනි.
0: Net News. The truth people trust.
6: මේගමුව බන්ධනාගාර ගැටුම අදත් උණුසුම් මාතෘකාවක්. පාර්ලිමේන්තුවෙත් අද ඒ ගැන වාද විවාද ඇති වුණා. එවන් පසුබිමක මියගිය තම සහෝදර බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ බන්ධනාගාර නිලධාරීන්ගේ සොසුසුම් හැමෝගේම නෙතට අද කඳුලක් එක්කලා. අද Net News සත්‍ය අනාවරණයත් ඒ ගැන.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: මේකම බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ මිගම බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි Net News කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් AC ගජනායක මහතා පැවසුවේ. ඒ අනුවම ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ වෙත රැගෙනු ලැබුවා. මියගිය නිලධාරින් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින්ගේ උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවයි දේහයන් ඥාතීන් සහ බන්ධනාගාර නිලධාරින්ට දැක බලා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ. බන්ධනාගාර විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ දේහයන් පැය දෙකක කාලයක් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් කර තිබූ අතර ඒ අනතුරුව එම දේහයන් ඥාතීන් වෙත බාර දුන්නා. එම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද පැමිණ සිටියා. එහිදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අධිකරණ අමාත්‍යවරයා හමුවේ සංවේදීව අදහස් දැක්වූයේ මෙලෙසයි. මිගම බන්ධනාගාරයේ ගැටුම් හටගත් අවස්ථාවේ එම බන්ධනාගාරයේ ලීදුරේ කවුළුවෙන් විඩිතබූ නිලධාරියා ආරක්ෂා කර දෙන ලෙසද බන්ධනාගාර නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
7: නිලධාරී තරක් නෙමෙයි ජනතාවත් ඉවරයි සර්. ඒ නිලධාරී කොමසාරියා බේරලා දෙන්නද සර් මේ සර්ලා කිව්වොත් අපි ඕන
8: මරණයේ දේතරා වෙන්නේ වෙඩි තියන්නේ සර්
7: අහන්න සර්
8: අතුරු දාලා දිවට වෙඩි තියන්නේ
7: අර රයිට් එකේ කොහමද සර් අපි වතුර බීලා තමයි වතුරෙන් තමයි දවස් 3ක් හිටියේ සර් රයිට් ෆීල්ඩ් එක අල්ලගෙන මගේ තොල මේ ඇහිබැම තුවාල වෙලා සර්
6: මේ අතර මීගම බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරු කර සිටි රඳවුවෙකු ගෙලවැළලාගෙන මියගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ මෙම රඳවියා මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ දින බවයි. කෙසේ වෙතත් මෙම රඳවියා මීගම බන්ධනාගාරයේ ඉක්ුද්ද ඇති වූ ගැටුමෙන් පසු ස්ථාන මාරු කෙරුණු අයකු නොව ඊට පෙර වෙනත් කරුණක් නිසා වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරු කෙරුණු අයකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු එලෙස වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරු කර ඇත්තේ ඉකුත් පළමුණදා බවයි නෙට් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා කියා සිටියේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් උණුසුම් වාද විවාද ඇති වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමග ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට විරෝධය පළ කළා.
9: මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරී තත්ත්වයට මූලික හේතුව රජය විසින් අනාවරණය කරගෙන තිබේද? තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශ මැදිහත් කිරීමට නියෝගය ලබා දුන්නේ කවුරුන්? මෙම සිදුවීමෙන් අද වන විට වාර්තා වන පරිදි සිදු වූ ජීවිත හානි හා දේපළ හානි කොපමණද?
10: ඔබතුමා මොකද පොයින්ට් බෝඩේ ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා?
11: මම දැනගන්නට කැමති විපක්ෂ නායකතුමා මේ ඉදිරිපත් කරන වරප්‍රසාද ප්‍රශ්නයක්ද 27/2ක්ද මොකද්ද මේ කරුණ කියන එක?
10: එතුමාගේ ඉදිරිපත් කරපු කාරණාව වරප්‍රසාද එතුමා මේවා ඉදිරිපත් කරා ඒ වගේ ඉදිරිපත් කිරීමල තියෙන වරප්‍රසාද කඩ වුණා කියලා තමයි එතුමා කියන්නේ.
11: ඉදිරිපත් කරලා තිබුණ එකද දැන් කියන්නේ?
10: නෑ නෑ ඒ ඉදිරිපත් කිරීම විතරයි ඉදි නෑ වරප්‍රසාද කඩ වීම තමයි මේකේ කන්ටෙන්ට් එක අන්තිම ටික ගරු අන්පක්ෂකට. ගරු
9: අමාත්‍යතුමා මම ගරු කතානායකතුමාට ඉදිරිපත් කරපු දේ තමයි මම මේ කියන්නේ. වරප්‍රසාද ප්‍රශ්නෙන් ගරු කතානායකතුමනි උස්සට ගෙනිච්ච ඉරකරුවෙක් ජීවිතය අහිමිලා කියලා කියනවා.
11: ඔබතුමාට මේක සහමුලින්ම වැරදි ක්‍රමවේදයක් අදමෙතන කළේ පාර්ලිමේන්තුවේ තිබෙන එක පිළිගත් ක්‍රමයක් තමයි කල්තැබීම් විවාදයක් හැතුවට පස්සේ ඒ හා සමාන දෙයක් සමහර අවස්ථා තිබිලා තියෙනවා අවුරුද්දක් යනකනුත් දෙන්නේ නැහැ ඊයේ දිනේදී අපි පැය 3ක් දුන්නා ස්ථාරණිය ගනුව තියෙන පැය 2යි පැයකමාරය ඇත්තරම ඒකේ විවාද කළා. ඒකේ විවාද කාට පස්සේ අද මොකක්ද මේ කරන්නේ? සහ මුලින්ම වැරදි දෙයක් මේ කළේ. ඒ නිසා මම ගරු කතානායකතුමන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න.
9: සභානායකතුමා කියන එක වැරදි කියලා, අපි කියන එක හරි කියලා.
10: අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
11: මේ විහිළුවට ඉඩ දෙන්නත් එපා, මේ විහිළු කාණ්ඩ ඉඩ දෙන්නත් එපා. දැන් වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා 27/2 ප්‍රශ්නයකට අදාළ සියලු දේවල් පාර්ලිමේන්තුවේ කියවනවා. දැන් මේකට උත්තර දෙන්න ඔබතුමාද මේ ප්‍රශ්නෙට? 27/2 උත්තර දෙන්න ඕනේ.
12: මොකක් කරන්නේ කොහමද?
11: දැන් කාටද කියන්නේ? කවුද මේක උත්තර දෙන්නේ?
6: පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
13: බන්ධනාගාර අධිකරණ ඇමතිතුමා අවමගුලට අවමංගල්‍යයට සහභාගී වෙන්න බන්ධනාගාරයට ගියාම වැලිකඩ බන්ධනාගාරයේ එතනදී බන්ධනාගාර නිලධාරියෙක් ඇවිල්ලා එතුමාට කියනවා නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර් අපිට ඕඩර් එක දුන්නා නා. මොකද ඒ කියන්නේ? නියපොත්තෙන් කඩන්න තිබුණු දේ තමයි අන්තිමට පොරොවෙන් නතර කරන්න සිද්ධ වුනේ. ඒතකොට නියපොත්තෙන් කඩන්න තිබුණු දෙයට ඇයි කවුද තීන්දු ගත්තේ නැත්තේ? දැන් ඒ තීන්දුව ගත්තේ නැති හින්දා නේද මේ දේවල් උනේ? බන්ධනාගාරයේ ඉතිහාසයේ පුරාම මෙවැනි සිදුවීම් ඇති වෙලා තිබෙනවා. මේ පළවෙනි සිදුවීමක් නෙමෙයි. ඒක ඇත්ත. දැන් තමුන්නාංශලගේ 2024 ලස්සන රටක් පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොතේ 208 පිටුව අරගෙන බලන්න. 208 209 පිටුවේ සම්පූර්ණයෙන්ම මේ බන්ධනාගාරයේ තිබෙන ප්‍රශ්න තදබදය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. එහෙමනම් අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර ඇමතිවරයා 2024 ඉඳන් දැනගෙන හිටියා බන්ධනාගාරයේ මෙවැනි තදබදයක් තියෙනවායි කියලා. ඒකට විසඳුම යෝජනා කරලා තියෙනවා. එහෙමනම් ඒ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ ඇයි? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකයි මේ මතු කරන්නේ. ඒතකොට අද මේ නිලධාරියා කියන්නේ ඒකයි.
6: පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද මෙහිදී අදහස් පළ කළා.
12: සෙන්සිබල් නොවීමේ විපාකය තමයි මීගම බන්ධනාගාර සිද්ධ වුණේ. දිනපතා පාර්ලිමේන්තු උදෙම්මෙන පුද්ගලය තමයි අපේ අධිකරණ ඇමතුමා. අද පැත්තවලාද නැහැ. ඇයි දැන් කියයි මේ මීගමෝට ඕ 27ක් මැරුණයි පස්සේ මොන වැඩද දැන්? පළවෙනි දවසේ රෑ දෙන්නෙක් මැරෙනකොට එදා රෑ ඒ අපරාධ ස්ථානයක් 2400ක් මිනිස්සු ඉන්නවා. ඒ මොහොතේ කළමනාකරණය කරන්න ඕන. ඒ ගැටුමට සම්බන්ධතාවය අයිසොලේට් කරලා සුදුසු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ඕන. විපක්ෂ නායකතුමා අයින් වෙනවලු ජනාධිපති වෙන පරිදිචින්ද. එහෙනම් අනුර කුමාර මැතිතුමා අයින් වෙනවලු 10 වතාවක් විතර. ජනාධිපති වරණ මහා මැතිවරණ ඉල්ල 100 3 100 3 ගස්තු එකට. එහෙනම් මේ ඉන්න ඇමති මණ්ඩලේ ගොඩක් අය මහා මැතිවරණ පරිදුරාන්න එතනින් අයින් වෙන්න ඕන. දොරාගුළු වලින් ධාතුවක් උදාලා වෙඩි තිබ්බහම දැන් සමාජ මාධ්‍ය ජාලේ කැම්පේන් එකක් කරනවා බණ කියන්නද කියලා අහලා. මම පෙන්නන ඡාය රූපයම සභාගත කරනවා. ගරු අගමැතිතුමියයි පෝල් රාජ් අගමැතිතුමියයි ප්‍රොටෙස්ට් කරනවා සිරකරුවන් ඇතුළු සියලු ජනතාවගේ ජීවත් වීමේ මානව අයිතිය සුරකින්. එතකොට ඒ දවස්වල කියපුවා දැන් බලංගු නැද්ද? ඊළඟට මම තවත් ඡාය රූපයක් පෙන්නනවා. මේ ඉන්නේ කොළඹ දැන් ඉන නගරාධිපතිතුමනි. එතුමිය ප්‍රොටෙස්ට් එක දානවා. ඉල්ලුවේ බෙහෙත් දුන්නේ බුලට්. ප්‍රගතිශීලී ස්ත්‍රී එකමතුව.
6: අමාත්‍ය බිමල් රත්නායක මහතා විපක්ෂයේ චෝදනාවන්ට මෙලෙස ප්‍රතිචාර දක්වුවා.
14: දැන් උදේ ආර මොකද්ද මේ පටියක් බඳන් හිටියක් අපි දැක්ක සෙට් එක. අපි අහන්න කැමතියි අපිත් බඳින්න ඕන කද්ද ඒක. නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කට්ටිය හිරේන නිසා වෙච්ච දෙයක්ද? නැත්නම් දැන් ගලවල තින්නේ ඇයි? ගරු කතානායකතුමනි, කවුද මේ? ඕව නිසා තමයි අපිට හිතෙන්නේ මේගොල්ලෝ ගැන ඔය විදියට. අපි විපක්ෂේ ඉඳලා තියෙනවා. අපි මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා එක්ක වැඩ කරලා තිබෙනවා. අපි කවදාවත් මන්ත්‍රීවරයෙක්ගේ අගමැතිවරයෙක්ගේ උපාධි දිහා බලලා හැසිරීම දිහා බලලා එයාලා මෙතන හැල්ලු කළා නෑ. මේ මනෝරෝගයක් තියෙන්නේ. ඔබතුමා ඩොක්ටර් කෙනෙක් නිසා කරුණා කරලා ක්ලිනික් එකක් දාන්න මේ පාර්ලිමේන්තුවේ මේ ලෙඩුන්ට බෙහෙත් දෙන්න. පව් මේගොල්ලෝ.
6: රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරේ සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළා. මෙම නඩුකරේ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්ෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. ඒ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. මෙම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා බිනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇති බව සඳහන් කළා. එහෙත් තම සේවා දායකයාට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත් ඊට දාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවරය ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට බාර දුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස නියම කළා. එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණ දැනුම් දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරියට නියම කළේ. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදාන උත්සවයට සහභාගී වෙමින් ₹166,000 වැඩි මුදලක් රජයේ මුදල් ප්‍රමාණයක් පෞද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ජනාධිපති වැසීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂර් බණ්ඩාර මහතාගේ ඇපැයිලීම කොටුඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඇප නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ පොදු දේපල පනත යටතේ මෙම සැකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණ නොවන බැවින් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව සැකරු ලබන 22 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරය තබන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. ඇපැයිලීම් පිළිබඳ නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කරනු ලබනවා. ₹22 කට අධික රජයේ මුදල් දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කළ බවටයි ඔහුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ. මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ 135 දෙනෙකු බඳවාගෙන තිබූ අතර ඉන් බහුතරයක් දේශපාලන හිතවත්කම් මත తాවකාලිකව බඳවාගත් අය බවත් ප්‍රකාශ කර තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් නිලධාරීන්ගෙන් ප්‍රකාශයට අහන් කර ගැනීමට අවශ්‍ය බවත් විමර්ශන නිලධාරීන් කියා සිටියා. මෙම සැකකරුට එරෙහි පොදු දේපළ පනත යටතේ සහතිකයක්ද ඉදිරිපත් කර තිබෙන අවස්ථාවක සැකකරු නඩු විභාගයේ අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ යුතු බවත් පනතේ සඳහන් වනවා. මෙම සැකකරුට දාල සාක්ෂි සම්පීඩනයක් අධිකරණ ඉදිරිපත් නොකිරීම පොදු දේපළ පනතේ 8.1 වගන්ති ප්‍රකාරව අසාමාන්‍ය කරුණක් වශයෙන් සැලකිය නොහැකි. එම සාක්ෂි සම්පීඩනය අද දින අධිකරණ ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබීම යන කරුණුද අසාමාන්‍ය කරුණු වශයෙන් සැලකිය නොහැකි. ඒ අනුව පොත් දේපළ පනතේ 8.1 වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුට අප ප්‍රදානය කිරීම සඳහා මෙම අවස්ථාවේදී අධිකරණ හමුවේ අසාමාන්‍ය කරුණු ඉදිරි කිසිවක් ඉදිරිපත් වී නොමැත. මෙම තත්ත්වයේ යටතේ මෙම සැකකරුගේ අපේලයෙන් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට තබන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඉන් අනතුරුව විමර්ශන ප්‍රගති අධිකරණයට වාර්තා කළ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශ නිලධාරීන් කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ දින ප්‍රකාශයට හන් කරගත් බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ පෞද්ගලික ලේකම්වරයෙකු වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙව මුදල් තම ගිණුමට ලබාගත් බවයි. එහෙත් ඒ මහතා ඊයේ දින ලබාගත් ප්‍රකාශය තුළින් ජනාධිපති කාර්යාලයෙන් තම බැංකු ගිණුමට ලැබුණු මුදල් ලේකම් වැටුප් වශයෙන් වෙනත් පුද්ගලයෙකුට අත්පිට මුදලින් ගෙවූ බව ප්‍රකාශ කළේ යයිද විමර්ශන නිලධාරීන් කියා සිටියා. මෙම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින් අදාළ මුදල් ගෙවා තිබෙන පුද්ගලයාගේ ප්‍රකාශයක් ලබාගෙන තිබේදැයි විමසුවා. එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ සටහන් කරගත්තේ ඊයේ දින බවත් ඒ අනුව එම පුද්ගලයාගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. ඒ අනුව විමර්ශන කටයුතු කඩමෙන් අවසන් කර ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරි දින අධිකරණ දනුම් දෙන ලෙසත් විමර්ශන නිලධාරීන්ට නියෝග කළා. පුද්ගල ඝාතන සිදු කිරීමේ චෝදනාවකට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් නටදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දඬුවම් නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7 දෙනෙකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර තවත් එක් විත්තිකරුවෙකු නොමැතිව නඩු විභාගයේ පැවැත්වීමටද අධිකරණයේ තීන්දුව කර තිබුණා. 1997 වසරේ සැප්තැම්බර් මාස 21 වන දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ අධිකරණ බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේදී හේවා බටකොඩගේ කුසුමාවති සහ වේලායුධම් උදේ කුමාරනායගේ මරණය සිදු කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණා. ආරවුල දුරදිගෑම හේතුවෙන් අපරාධයේ සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔබ්බ වී තිබෙන බවයි. ඒ අනුව ඔවුන්ට මරණ දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා. අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබූ සටන් නැවැත්වීමේ අවබෝධතා ගිවිසුම දැන් අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. දෙපාර්ශ්ව අතර යළිත් දරුණු ලෙස ප්‍රහාර හුවමාරු වීමත් සමගයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වී සිටිනවා. ඒ අතරතුර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉරානය සමග තවදුරටත් ගනුදෙනු කිරීමට තමන් සූදානම් නැති බවයි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට තවමත් අවස්ථාවක් තිබුණත් ඉන් පලක් නොවනු ඇතැයි තමන් සිතන බවද ජනාධිපති ට්‍රම්ප් කියා සිටියා. හෝමු සමුද්‍ර සන්ධියේදී තෙල්නැව් 3කට ප්‍රහාර එල්ලවීමට ප්‍රචාර වශයෙන් අමෙරිකාවේ ඉරාන ඉලක්ක 80කට වැඩි ප්‍රහාරයකට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර තිබෙන බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඊට ප්‍රචාර ලෙස ඉරානයේද බහරේන් සහ කුවේට් පිහිටි අමෙරිකානු හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර තිබෙනවා. දෙලතර සටන් නැවැත්වීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණේ 1 ජූනි 2017යි. එහි කොන්දේසිවලට අනුව හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත් ඉරානයට පණවා තිබූ සම්බාධක ඉවත් කිරීමටත් එකඟ වී තිබුණා. නමුත් ඇමරිකාව එම ගිවිසුම කඩකළ බවටයි ඉරානයේ චෝදනා කරන්නේ. එසේ තිබේදී ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු වලින් 20%ක්ම ප්‍රවාහනය කරන හෝමු සමුද්‍ර සන්ධිය වසදම්මින් ලෝක ආර්ථිකය ප්‍රාණපේට ගැනීමට ඉරානය උත්සාහ කරන බවට තවත් පාර්ශ්වයක් චෝදනා කරනවා. මෙසේ තිබේදී නේටෝ සංවිධානයේ පවසන්නේ ඇමරිකාව එල්ල කළ ප්‍රහාර සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි. මදුරෝය යුද හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ ඖෂධීය වටිනාකමින් යුත් බුළු පෙළ දහසක් රෝපණය කෙරුණා. මෙම ව්‍යාපෘතිය මෙහෙවනු ලබන්නේ ලින්ක් නැචුරල් සමාගමයි. ලෝක පරිසර දිනයට සමගාමීව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණා. ඒ ජෛව විවිධත්ව සුරකීම තුලින් මෙහෙකත රැකගන්න වෙන තේමාව යටතේ. පරිසර සංවේදීව ජීවිත ගත කිරීමේ වැදගත්කම ක්‍රියාවෙන් කියාපෑම මෙහි තවත් අරමුණක් වුණා. තවදුරටත් මෙවැනි සමාජ වගකීම් අඛණ්ඩව සිදු කරන බවයි ලීක් නැචරල් සමාගම පැවසුවේ. වසර 21ක් පුරා net news හැම විටම පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තිය තවත් නොසැලෙන පුරුකක් ගැන අද අපි කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අපනිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද තබමයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: Net News Dirishakti
15: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා Net News සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් හේරත් ඒකනායක. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ සිට රටටම පුවත් ගෙන එන මුදියන්සේලාගේ හේරත් ඒකනායක උපත ලබන්නේ 1957 වසරේ මැයි මස 27 වනදා කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේදී. කුරුණෑගල ගොළුබාව රජයේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ හේරත් ඒකනායක මහනුවර බහුතාක්ෂණික ආයතනයෙන් සහ කුරුණෑගල තාක්ෂණික විද්‍යාලයෙන් ගණකාධිකරණ පාඨමාලා හදාරා 1981 වසරේදී රාජ්‍ය සේවයට එක්වනවා. 1986 වසරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවයට එක්වන ඔහු මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ 1994 වසරේදී.
16: මම ජනමාධ්‍ය ශාස්ත්‍රයට පිවිසීම සඳහා 1993 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාව හදාරනවා. ඊට පස්සේ පුද්ගලික ගුවන්විදුලි සේවයකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එකවර මට 1994 දී පත්වීම ලැබුණා. එතන සිට මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.
6: වසර 30කට අධික අද්දකීම් සපිරි මාධ්‍යවේදියෙකු වන හේරත් ඒකනායක සිය මාධ්‍ය ජීවිතයේදී මුහුණ දුන් විවිධාකාරයේ අද්දකීම් බොහෝයි. ඒ අතරින් Tamanට කිසිදා අමතක කළ නොහැකි අද්දකීමක් ඔහු මෙලෙස විස්තර කළා.
16: ඒ අමතක කරන්න බැරි සිද්ධිය තමයි 1998 ජනවාරි 25 වෙනිදා උදෑසන තමයි මේ දළදා මාලිගාවට LTT ත්‍රස්තවාදීන්ගේ බෝම ප්‍රහාරය එල්ලුණේ. මම පදිංචි තිබුණේ මම දිගන. ඒ දවසේ දුරකථනක් නැහැ අපිට. ඒකෝට මට දැනගන්න හම්බුණා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. මම හැකෙක් වලින් ඇවිල්ලා අපිට දැලදා මාලිගාවට ඇතුල් වෙනවා සමගම අපට ඇති වුණේ මහ ශෝකයක්. අපි ඊට පස්සේ එතන සිදු පැතිවිදී තිබෙන සිද්ධියන් පිළිබඳව වාර්තා කිරීම කරනු ලැබුවා. ඒක මට මගේ ජීවිතයේ අමතක නොවන මාධ්‍ය වාර්තාකරණයක් හැටියට සඳහන් කිරීමට පුළුවන්.
6: වසර 21ක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය net news හා එක්ව සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැපවී සිටින හේරත් ඒකනායක net news ස්කෙන් දක්වන්නේ මෙවන් අදහසක්.
16: මම net news වලට මම ස්තුතිවන්ත වෙනවා. ආයතනයේට දඳුන දවසේ ඉඳලා වාර්තාකරුවන් දිවිය දෙමින් තමයි වැඩේතු කරලා තියෙන්නේ ඔබ ආයතනයේ. ඇත්තටම මිනිස්සුන් ලොකු විශ්වාසයක් ගන්න කියලා තියෙනවා. ඒ net news එකක් කිව්වොත් ඒගොල්ලෝ පැහැර හරින්නේ නැහැ. ඇත්තටම ඒකේ විශ්වාසයක් තියෙනවා.
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
3: අපේ අම්මා ගෙදර ආවද
4: නැහැ අම්මා මෙයා වෙනදෙත්වා

0: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

හිතකට පෑරෙන්න තියෙන හොඳම හේතුව තමයි ආදරේ. හිතකට හැදෙන්න තියෙන හොඳම හේතුවත් ආදරේ. ආදරේදී අපි අයිතිය හොයනවානේ. අයිතියත් එක්ක තමයි ප්‍රේමය පෑහෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒත් අයිතියක් නැතුව ආදරෙන් බැඳෙන අය මේ ලෝකේ නැත. ඉතින් මං අදහන්නේ අයිතියක් නැතුවම ඔයත් ආදරේ කළාද කියලා. 0711 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

රංගක ඇත්තටම මට ආදරවන්තයෙක් ඉඳලා නැහැ. ඒත් හිතේ ක්‍රෂ් එකක් ඉන්නවා. මන් දන්නේ මට තේරෙන්නේ. මං නෙතු.

ආදරණීය තරංගාට මතක වගේ හීන දන්නවද තිවෙව්‍ය මම දැනගෙන හිටියා ඒ මං ඔයාව දැක්ක අන්තිම තප්පරය කියලා දන්නවද මනුස්සෙක්ට හීන කියන්න හැඟීමක් කෙනෙක්ව හීනෙන් පේනවා කියන්නේ ඒ කෙනාට අපි පැලෙන්න ආදරය කරන හින්දාලු සින්නක්කරේට අයිති නැති ඔයාව මං හැමදාම දකින්න හීනෙන් තිබෙව්‍ය ඒ අපේ නෑ මගේ මතක මං තාමත් ඒ මතක අස්සේ මැරෙනවා බලාකුළු ආදරවන්ති මං දෙයක් කියන්නම් මේ ලෝකේ කරන්න අමාරුම දෙයක් අයිති නැති කෙනෙක්ට පැල්ලෙන්න අන්තිම තප්පරේ වෙනකන් ආදරය කරන එක

0: මන්දාරම් රැහත්තයි විනාඩි 15යි තත්පර 15යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
3: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ගෲප් 13:22.
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට්

0: දහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් පෙමිණුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetalist Rasandhal. Dahatunai Anuhaya Amatana.
2: SLT Mobitel Fiber Eka Gatherama Fit Karana. Okkuma Devices Connect Karana. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoragana Package Rasak. SLT Mobitel Fiber.
3: Wake up. Satutu Hormones. Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
3: යස් යස් එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live

අයිතියක් නැතුවම ඔබත් ආදරය කළාද? මට කියනවාද? 0711 95 95 95 අයිතියක් නැතුව ඔබත් ආදරය කළාද?

ආදරණීය තරංගා, එයාගේ කටහඬ ටයිම් අට මුලින්ම ආදරය හිතුනේ. මං ඊට පස්සේ ආව රූපවාහිනියෙන් දැක්කා. මං දන්නා මගේ හිතේ තියෙන හැඟීම විස්තර කරන්න. ඒක ලස්සන ආදර හැඟීමක්. ඒත් කවදාවත් අයිති වෙන්න නෑ කියලා දන්නවා. ඒත් ආදරේ නෑ කියලා හිතෙන්නේ නෑ. මගේ නම කියන්න එපා.

ඔයා දන්නවාද ඇයි මේ මෝසම උදවුනේ කියලා? හැම දෙයක්ම අතහැරලා දාලා ඔයා මල්ලඟට ආව හින්දා. ඔයා දන්නවාද ඇයි මේ මෝසම මෙතරම් ලස්සන කියලා? මේ මෝසම මෙතරම් ලස්සන ඔයයි මමයි.

කාලේ මා වෙනස් කළත් හදවත වෙනස් කරන්න බැරිවුණා. දුරස්වීම ජීවිතය වුණත් තවම නුඹත් නුඹට ආදරය කරන හිතත්තේ වගේමයි. දිනක මතුදා හමුණ වුණත් හමු වුණත් මගේ ආදරණීය දඩම් ගෙඩිය නෑ මේ ආදර හිත වෙන කාටවත් ඉඩක්. ආදරණීය තරංගා, සමහර දේවල් සදහටම හිතින් අතහැර දැම්මේ ඒ දේවල් මට එපා නිසාම නෙවෙයි. තවදුරටත් ඔව් තවදුරටත් හිත රිදවගෙන විඳවන්න තරම් මට ශක්තියක් නැති නිසා. 0711 95 95 95 නිශාන්තය ඇවිත් මාතල ඉඳන්. ඇත්තම කිව්වොත් හැම කෙනාටම මගහැරීමක් තියෙනවා. එහෙම කෙනෙක් කාලයක් හිටිය බව මටත් මතකයි. අයිති වෙන්න ඕනේ නෑ ආදරය කරන්න. සමහර හදවත් සුවපත් වෙන්නේ එයාලගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් නෙමෙයි, කෙනෙක්ගේ ප්‍රශ්නවලට අවංක වැහුම්කම් දෙනවා කියන එකත් හොඳටම ඇති. මං ලාලනී

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්. කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසන්න. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: කොත්තුවත් ගණන් දාපු geopolitics.
4: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
1: යුද්ධ මත හැංගුණ economics.
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
6: හඳ වටේ රවුම් ගහපු stories.
7: ක්‍රිස්ටිනා කෝටින් හනයි තනියට වෙකම කාන්දාන යෝජනින් හනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
6: සිලිකන් නිම්නයේ top secrets.
5: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් update වෙන්න.
6: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
8: Brought to you by
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: රසට ගුණට උයන්න. පිටේ 3-5.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
11: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
12: FM Algo Town
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.

අයිති නොවන බව දැන දැනත් හිමිවීමක් නැති නුඹට අහේතුකව ප්‍රේම කරමි. හමුවීමක් නැතත් හමුවන දින එනතුර අපිරිමිත ප්‍රේමය අවසාන නවාතන නුඹයයි හදමත සනිටුහන් කරමින් නිහඬව ප්‍රේම කරමි. නුඹට මා ගැන නොදැනුනත් ප්‍රේමය මා සතුව ඇති සෙනෙහ බර දයාව දිව්‍ය අවසන් තෙක් ප්‍රමාණවත්යයි හඟිමි. කුමාරි පෙරේරා තරංග මුලින්ම කියන්නේ මගේ නම කියන්න එපා. ගෑනෝ අපි ආදරය කරන්නෙම අනුන්ගේ අයට තමයි. ගෑනෝ අපි හරියට රැවටෙනවා. ඒ ආදරයින්දම තමයි අපි අපේ කියලා පැලෙන්න ආදරය කරන හැමෝම දවසක අනුන්ට අයිති වෙන්නේ. අපි මගේ කියන දෙමව්පියන්ගේ දවසක අපි මගේ කියන දෙමව්පියන් දවසක අනුන්ගේ වෙනවා. මගේ විතරයි කියලා හිතන පිරිමි දවසක වෙනස් වෙලා වෙන කෙනෙක්ගේ වෙනවා. මගේ කියලා මැරෙන්න ආදරය කරන දරුවෝ දවසක අනුන්ගේ වෙනවා. ඒ විතරක් නෙවෙයි හිතවති. මගේ මට කියලා ආදරය කරන නමවත් මමවත් මට අයිති නෑ. දවසක මාවත් අයිති වෙන්නේ වෙන කෙනෙක්ට, ඒ මාරයට. ඉතින් ඇයි අපි අපේ මගේ කියලා හැමදාම වෙන කෙනෙක්ව අයිති කරගෙන ආදරේ තාවකාලික නවාතැන්පලේ මේ විදියට ජීවත් වෙන්නේ? අපි ආදරය කරන්නේ මෛත්‍රියක් නැති තාවකාලික බැඳීම් වලටා.

ආදරණීය තරංග. ඒකට කාලයක් දවසක් නැහැ. හිමිවනත් අහිමිවනත් හැමදාම ආදරය කරනවා. හිමිය අහිමිය අදාළ වෙන්නේ නැහැ. එහෙම කිව්වේ ඉන්දික. ඕ තරංග තවමත් ඒ විදියට ආදරය කරනවා. අන්සතු වීම ප්‍රශ්නයක් උනේ නැහැ. එහෙම කිව්වේ ශාමා. අතර මඟකදී අහම්බෙන් හම්බ වෙච්ච ආදරණීය ආත්මයට ආදරෙන් කියමි. දෝතින්ම තුරුරුක ළඟ තබා ගත නොහැකි වූද මගේ ජීවිතයේ විශේෂ පරිච්ඡේදයක් වූ ඔබ වෙනුවෙන් හදපතුලේ නිදන් කළ ආදරය සදාකාලිකය. හීනයක් වගේ ඇවිත් නොපෙනී හුඟක් දුරකට ගියාම අයිති වෙන්නේ ලොවේ හැමෝටම ආදරය කරපු කෙනාව. ඒ අතාත්තයට මොහොන දෙමින් මං සුමේදා.

0: Mandaram rehat ayvina dihat lis nave ay.
1: Velava oba beta gene enne.
2: Rapunzel wage man nang inne. Mawa beragana kawurut enaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
4: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
10: Cow and Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: மன்னாரம் ரே வித் தரங்கா.
1: ඕ අයිතියක් නැතුවම මම ප්‍රාර්ථනා කළේ එයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා. අඩුම තරම එයාගෙන් හිනාවක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර විට කවදාවත් මුණ ගැහෙන එකකුත් නැති වෙයි. ඒ ජීවිත කාලෙටම මම ඔයාට හුඟක් ආදරෙයි. අයිතියක් නැතුවම මං නිමා.

සේපාලික මල්සුවඳ බෙදන තරංගක්කේ ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. මං ආදර දැක්ක විවිධාකාර මල් වගේ සමහර මල් හරීම සුවඳයි. ඒ මල් ළඟින් ගියත් සුවඳ පැනහළු පුරවනෝ. තවත් සමහර මල් පැස්ටල් පාටයි, දුර තියාම ලස්සන විඳින්න පුළුවන් තරමට හැඩකාරයි. ඒ විතරනම් මද සමහර මල් සොලිඩ් පාටයි, සුවඳත් හරීම සෞම්‍යයි. ඒවන ඉම්බලම බලන්න ඕන. ඒ අතරින් මං ආසම රැයට පිපෙන සේපාලිකා මල් වලට පෙනෙන තෙක් මානයක නෑ. හැබැයි ආත්මයම සොරා ගන්න තරම් සුවඳ බෙදනවා. පුංචිම පුංචි මල දකින්න ඕනම නෑ, අල්ලන්න ඕනම නෑ, ළඟ තියාගන්න ඕනම නෑ. හැබැයි සුවඳ බෙදනවා අතරින් ලෝභ හිතන විදියට. ඉතින් ආදරෙත් මේ මල් වගේ නම් මගේ වෙන්න මොනිද? මට ආදරේ සුවඳ විඳින්න හඳලියට මායිම් නෑනේ. ඒ නිසාම මං හඳක් වෙනවා. මගේ සේපාලිකා මල මේ විශ්වේ කුහේ තිබුණත් කුහේ පිපුණත් කොයි මොහොතක හරි මාත් එක්ක හිනා වෙන්නම එපැයි. ඒ මදිද දෙයනේ මට නිවෙන්න. නැතුව අනොත්තරා නොහොත් නෝරා තිනුවියා.

අපේ හිත නැවතුන තැන අපි ආදරය කරනවා. ආයිතිද නැද්ද කියලා එතකොට හිතෙන්නේ නැහැ. ඕ මාත් එහෙම කළා. හරිම ලෝභකමි. හැබැයි පුංචියස් මගේ මුණ. එහිනම් මගේ මුණ කාලේ ගිවිලා ගිහින් ඒ අතීත මතක් වෙනකොට හරි මාදරණීයයි. රසි රාගමින්.

ආදරය නිසා විඳින හිතකට, ආදරය නිසා විඳවන හිතට තමන්ගේ සැබෑ ආදරවන්තය හම්බෙයිද? තාමත් බලන් ඉන්නේ එයා එනකල් ඒ විදයා. නම කියන්න එපා. කවදා ලැබෙයිද? මාව තේරුම් ගන්න හිතා. හිතවති, නෑ කවදාවත් හම්බ වෙන්නේ. හිතරි දෙන හින්ද නෙමෙයි මං එහෙම කිව්වේ. හැමතිස්සෙම අපි අපිව තේරුම් ගන්න කෙනෙක් හොයනවට වැඩිය අපිට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හොයාගත්තොත් ජීවිතේ ලේසි වෙයි.

අයිතියක් ඕනෙම දෙපන ගැහැන හදවතට මං ආදරය කළේ මට දැනුනු නොඹේ හිතට අසම්මතයි කියා කියනවා ලෝකයා ප්‍රේමයට ඒත් මං දන්න එක දෙයයි ආදරේ මන්නඹට චතුරිකා දබරැල්ලෙන්.

0: rõm rã, anh ta rõm rã.
1: නොමට හොඳ මත්වැල මාස්ට ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672 73 36.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

මං ඇගේ පුත්ත ඇතුලෙන් මගේ ආදරය ප්‍රකාශ කරලා ලිපියක් දැම්මා. ඒක හරි මහින්සක ආදරණීය ආයාචනයක්. ඇය ඒක කියවල හරි උපේක්ෂාවෙන් හිටියා. මට වචනයක් දුන්නේ නෑ. ඒ ටික කාලයකට පස්සේ ඇය වෙනත් කෙනෙක් එක්ක විවාහ වුණා. මම බලන් හිටියා. ඒ වෙඩින් පින්තූරේ දිහත් බලන් හිටියා. මොකද ඒ වෙඩින් පින්තූරේ ගත්තේ මම නිසා. ඊට අවුරුදු ගානකට පස්සේ ඇය ඒ විවාහයෙන් වෙන් වුණා. හිතින් ආදරය කළා. අවිවාහකව හිටපු මම ඇයට ආයෙත් ආදරය ප්‍රකාශ කරන්න විතරක් ගියේ නෑ. හැමදාම බලන් ඉදීමමයි ප්‍රේමය වුණේ. ඊට පස්සේ ඇය දෙවන විවාහයටත් ගියා. කාලය අපිව දුරස් කළා. මං චම්පිකා.

මම දන්නවා අනිවාර්යයෙන්ම දවසක් එයි ඔයාට මාව මතක් වෙන. නුඹම අවහිමි වුණා නෙවෙයි අහිමි කරගත්ත කියලා හිතන. නුඹට දවස කීතේ නැති කරගත්ත නුඹේ ජීවිතේ හිටපු හොඳම කෙනා කියලා. දවස කීතේ මං එහෙම කරගත්තේ ඇයි කියලා. බෑ කියන්න බැරි තරම්, නෑ කියන්න බැරි තරම් මං ඔබට ආදරය කළා. ආදරය අඩු පාඩුවක් වුණේ නෑ. දන්නවද මහත්තයා, ඒ නිසා මට රිදෙන්නේ. ආදරය කියන්නේ ආදරයටමයි. ආදරේ නම් යමක් වේද, ඒ ආදරේ මමමයි. යක්කලින් ඉෂානි. බොලන්දියක සේය අදත් සොයන්නෙමි ප්‍රේමේ දිග පළල. නුඹ මට හමු වූ හොඳම හමුවීම දැයි නොවිමසන්නෙමි. නමුද මට හැඟෙයි මට මුණ ගැසුණු ආදරණීය හමුවීම නුඹ බව. නිර්නාමිකයි තරංග, දැන් අවුරුදු 15ක් අපි ආදරය කරනවා. හැබැයි මේ ආත්මෙ නම් හිමිවීමක් නැහැ. ඒත් අපේ අවසන් හුස්ම තියෙනකල් මං ආදරේ. නමක් ගමක් නැති වුණත් ඒකත් ආදරයක්. මාත් අයිතියක් නැති තැනක නතුරුණු කෙනෙක් තරංග. සුවපත් කළ මේ හිත මා සනීප කළෙත් එයාමයි. ඒත් ආදරයට ලෝභයි. මං නේත්‍රාංජලී.

අයිතියක් තියද නැද්ද කියන්න දන්නෑ තරංග. ඌ සමීපේ ඉන්න තිබුණනම් කියලා දවස ගාන හිතෙනවා. මගේම කවුරු හරි වෙන්න ඇති සසරේ.

ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: කෝපි පාට ළමයිගේ දුඹුරු පාට සරා ගීලු. ඒත හම්බෙන් දැක්කා ඒ කලුකුහර ඇස් වංක ගිරියක් ආදරය ගිලි ගත්තු. ගොඩ එන්න බෑ කියලා දැන දැන මාව අතරමං කෙරුවා. තලලු උඹනම් මට බැහැයක් ආදරය මනගස්සපු තේනෝ. මගේ නම කියන්න එපා. පුළුවන් නම් එයාට ඇහෙන්න කියන්න එන්න කියලා. ලස්සන අහිංසක කෙල්ලෙක් මඟ බලාගෙන ඉන්නවා කියන්න.

බොයා අපේ නෙවෙයි කියලා දැන දැනම හැමදාම හැන්දෑවේ හත වෙද්දි ඔයා එනකල්ම අපි බලාගෙන ඉන්න එකත් ආදරේම තමයි තරංග. මම ඔයාගේ හැඬට අබ්බැහි වෙලා. ඒ ඔයාගේ සිතිවිලි පනපවන කටහඬ නිසා වෙන්න ඇති. ඒක තමයි වෙන්න ඇති අපේ අනිකාට කරන පට්ට ආදරේ. මොනරාගලින් දමයන්ති මේ මුළු හැන්දෑවම මන්දාරම් රාත්‍රිය මේ ලියවැටෙන ලස්සනම වචන පේලියක්. ගොඩක් ස්තුතියි. හිමකඳු යායට වඩා උසට වැඩුණු මගේ පෙම ආදරෙන් විඳගන්න ඇය එයිද ආයෙමත් සුසානය තුළ තනිව තෙත බරිත මුළු රැයේ සැතපිලා ඇය ගියා. ජලි ඇයිද මතු දිනක පපුතුරේ සෝසුසුම් හිරවෙලා පුපුරද්දි හිත පුරා දුවන්නෙම සෙනෙහසයි ඔබ දුන්න. අපි ඇවිත ගිය පාරේ තනිව මං යනන ලෙස නොකියාම ඔබ ගියා සුසුමක් මෛතිරි කර. කඳුළු බිඳුවට හැකිද ඔබ නොමැති හිඩසට තනිකමක් නොවී ඉන්න? අනේ ආයෙමත් එන්න, මා ගාව දැවටෙන්න. සිනිඳු දෑඟිලි වලින් දෙකොපුලම පිරිමදින හැන්දෑ යාමයක් සොයා මගේ ලෝකෙ තුටු වෙන්න. එනවාද එනවාද නිර්නාමිකයා.

සොඳුරු ලෙසට හිතකින් බැඳුනහම සොඳුරු දෙයම නැසෙනවා. සතුට ගැන හැම දෙයකම ශෝක කඳුළු තියෙනවා. පෙමින් බැඳුන හැම තැනකම වෙන්වීමක් තියෙනවා. ඉතින් පෙමක අනන්තයක් අපි කොතැනක හොයනවා. රත්නපුරෙන් ලාලනී.

මට තිනවා ක්‍රෂ් එකක්. එක පාරක්වත් දැකලා නැති. එයාගේ උපන්දිනය වගේ විශේෂ දවස්වලට විතරක් කතා කරලා එයාගේ කටහඬ අහන ෆොටෝ එකක් දැක්කාමත් මොකද්ද තමන්ගේ හැඟීමක් දැනෙන. කොහේ හිටියත් එයාගේ දියුණුව විතරක්ම පතන මටත් තියෙනවා ආදරේ පිරිච්ච ක්‍රෂ් එකක්. අයිති වෙන්න මොන නෑ ආදරේ කරන්න. මගේ නම කියන්න එපා.

අපි ගැලපුණේ නැහැ. කේන්දරෙත් ගැලපුණේ නැහැ. ඒත් අපි ගැලපගෙන ජීවත් වුණා. යශෝදරාව අත්හැරියා නම් කියන්න කෝ ආදරයක්. ලෝකයට මහා කරුණාවක් දුන්නෝ බෝසත්වරයෙක්. ආදරේ කියන්නේ පාරමිතාවක්. බණ්ඩාරවෙල සාගරේ.

මෙච්චර දවසත් මන් දැනගෙන හිටිය නෑ මට හුස්ම වැටෙනවා කියලා. ඒත් ඔබේ හමු හමු වීමට පස්සේ මන් දන්න එක මේක දෙයයි. මට හුස්ම වැටෙනවා. මං ජීවත් වෙනවා.

0: من در امره اتای وینادی هتلیس بهای
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
3: එහෙම ගැලපෙන කෙනෙක් කියලා කෙනෙක් නැහැ. සසරක් බලාගෙන හිටියත් එහෙම කෙනෙක් ලැබෙන්නෙත් නැහැ, එන්නෙත් නැහැ. වැදගත් වෙන්නේ හොයාගෙන එන එක නෙවෙයි, එකිනෙක උපරිමය තේරුම්ගෙන ගලප ගන්න එක. 100% ගැලපීමක් කියන්නේ හීනයක්. නමුත් උපරිමයෙන් ගැලපෙන හදවත් දෙකකට සසරක් උනත් එකට ගමන් කරන්න පුළුවන්. එනිසා මතක තියාගන්න, සම්බන්ධතාවයක් රඳා පවතින්නේ පරිපූර්ණත්වය මත නොව එකිනෙකා වෙනුවෙන් උපරිමයෙන් ගැලපෙන්න ඇති කැමැත්ත මත. ඩක්ට දිනේෂ්. පැලෙන්න එන පපු අල්ලගෙන ආදරය කරතැකි ලැබෙන ආත්මෙටත් ඒක නෙවේ ප්‍රශ්නේ. මේ ආත්මෙට මිසක් කිසිම ආත්මෙකට ආදරය බෙදන්න එපා මට ඇරෙන්න වෙන කාටවත්. බැඳීම මොන්න විදිහ එකක් වුණත් ගෑණියගේ පපුව පසාරු කරන් යන්න තරම් මිනිහෙක්ව දැනුණට පස්සේ උන්ට බෑ වූ නැතුව තත්පරයක් සැනසෙන්න. ඇල් පෙනිත්තක් තරම් හිස අත ගෑවත් නහර වැල්කා කියන්න තරම් පපු අස්සට කාවැදනම ඒ තරම් ආදරය දැනෙන්න ඔයා නික්කමට හිතන්න. ගෑනුත් හරියට පොත් වගේ පුස්තකාලවල ඉන්න වැලිමඩින් ජනංජලී එහෙම කියන්නේ. ඔයාගේ හැඟීම් බරහඬින් මේක කියන්න. එයා මට මැණිකක්. අද වෙනකල් කවදාවත් නපුරු වචනයක්වත් කියලා නැහැ. මං ආදරේ එයාට. එයා අහගෙන ඉන්නේ. ඒත් එයාට මේක කොහොම දැනෙයිද කියන්න මං දන්නේ. අද වගේම හෙටත් මං මහ ගොඩක් ආදරෙයි. මම කන් දෙපොළ. මගේ මහත්තයා. එයා මට ආදරයට කියන්නේ එහෙමයි.

අයිතියක් නැති මගේ එක පාර්ශවී ආදරේ. අයිතියක් නැතුවත් ආදරය කරන හැඟීම් මොන තරම්ද? ඒක හුලඟක් වගේ මන්නාලක.

මන්තමයි යාගේ ආදරේ. ආදරේ කරන අය ළඟ ඉන්නවා නම් එච්චරයි. මම ගම්පලින් හන්සනි. එයා කවදාවත්ම දැනගන්න එකක් නෑ මං එයාට පණටත් වඩා ආදරය කරනවා කියලා. එයා දකුණු පළාතේ, මං බස්නාහිර පළාතේ. මේක එක පාර්ශවීය ආදරයක්. ආදරණීය තරංගා, ලෝකේ අමාරුම දේ මොකද්ද දන්නවද? පණ වගේ ආදරය කරන කෙනෙක් ඉද්දි එයාව කවදාවත් තමන්ගේ කරගන්න බැරි වෙන එක. ඒ ආදරේ දවසින් දවස හුස්මක් ගන්න තරමට වැඩි වෙනවා. නුඹ හැම මොහොතකම කිව්වේ ඔයාගේ අතින් අල්ලගෙන මට ලෝකෙට පේන්න යන්න බෑ කියලා. මගේ අවසාන මොහොත දක්වාම මං ආදරෙන් ඉන්නවා. ඒ ආදරේට ලෝභකමින් ඉන්නවා. පුළුවන් නම් ඊළඟ ආත්මෙදි මගේ වෙනවද රත්නපුරේ නිරේෂා?

සංසාරේ පුරුද්දටම මම නොබෙවෙන්න නැති කවිකාර හිත ගාවන අවතින් නැහිතෙන් නැති හැමදාම නොබ සුවඳ මතකේ තියන් නැති ආයිති නැති හිත් දෙකක් ප්‍රේමයෙන් බැඳෙන්න නැති චේතියේ

ඊළඟ අපි කොච්චර නම් ඉරට හඳට තරුවලට අහසට පොළවට ගස්වලට මල්වලට ඇලදොල ගංගාවලට වගේම මුහුදට කවි සින්දු ලියනවාද? ඒත් ඒ අපූර්ව සබදාහම අපිට ආදරය කරනවා, අපිත් ආදරය කරනවා. ඒත් කාටවත් අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? අපි කාටවත්ම අපි විවත් අයිති නැති බවට තියෙන හොඳම සාක්ෂියයි මරණය.

දැන් සමුගන්න ලඟයි. ආයෙත් තත්පර ගෙවුනට පස්සේ හමු වෙන්නත් ළඟ වේවි. ජීවිතයට ගලා යන්න දෙන්නා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Satutu Hormones Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා
1: අයිබෝන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නිතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට, ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට, මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට ඔබට පුළුවන්, ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 07777725214 අංකයට. එවැගේම නෙතිෆෙම් ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 07741512272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා, පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. එහෙමනම් අපි බදාදා ධර්ම දක්ෂිණාවට ආරාධනා කළ පැල්මඩුල්ල සන්නස්ගම පුංචි පන්සල ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය දැරණියගල ධම්මසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ ගුණගරුක කරුණාබර පින්නතුනි, සූදානම් වෙන්නේ අදත් මේ වෙලාවේ net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාමය උතුම් වූ පින්කමට සම්බන්ධ වෙන්න. හැම දිනාගෙම සූදානම උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්ට. පින්නතුනි, තථාගත ධර්මයේ තරම් අපිව සුවපත් කරන, අපට සුවපත් වෙන්න තවත් දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්මල ධර්මයේ තමයි මේ ලෝකේ සැනසීම පිණිස උපකාර වෙන එකම ධර්මය. තථාගතයන් වහන්සේ ලෝකයාගේ අවබෝධය තේරුම් ගත්තා. එහෙම තේරුම් අරගෙන තථාගතයන් වහන්සේ ලෝකයාට ඒ අයගේ අවබෝධයන් පරිදි බුද්ධි මට්ටම අනුව ධර්මයේ දේශනා කරා. තථාගත බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල උපමාවන් එකතු කරගෙන තමයි සත්වයාට දේශනාවන් එකතු කළේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර අංගුත්තර නිකායේ තියෙන දේශනාවක් තමයි අද මාතෘකාව විදිහට අපි යොදා ගත්තේ. ඔබ දන්නවා අංගුත්තර නිකාය ගත්තහම බොහොම කෙටි දේශනාවන් තියෙන්නේ. ඒ වගේම කරුණු එක බැගින්, දෙක බැගින්, තුන බැගින් ආදී වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් තමයි මේ දේශනාවන් සඳහන් වෙලා තියෙන්නේ. අද දේශනාව පින්නත්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි තියෙන්නේ. දැන් චතුක්ක නිපාතයේ කියලා කියනකොටම අපේ සත්පුරුෂ දායකයතු පින්වතුන් දන්නවා හතරාකාර කරුණු පිළිබඳව තමයි අද දේශනාව වෙන්නේ කියලා. වලාහක කියලා වග්ගයක් තියෙනවා. මේ වලාහක වග්ගයේ තියෙන අපූර්ව සූත්‍රයක් මූසිකා සූත්‍රය කියලා. අද සූත්‍රයේ නම මූසිකා සූත්‍රය. බොහොම සමීප උපමාවක් අරන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ. පින්නත්නේ, මූසිකා කියලා කියන්නේ මී යටනේ. මූසිකා කියලා කියන්නේ මී යට. දැන් මේ වචනේ බොහොම සමීපයි තරුණ දරුවෝ ආදී වශයෙන් දන්නා කියන වචනයක්. මොකද මූසිකා නැත්තම් මවුස් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ටිකක් සමීපයි මේ වචනය. එතකොට මීයන් පිළිබඳව කරපු දේශනාවක් තමයි අද අපි ඔබට කරුණු පැහැදිලි කරන්නට මාතෘකා කරගන්නට යෙදුනේ. පින්නත්නි, මේ දේශනාව ඉතාම කල්පනාවෙන්, සිහි කල්පනාවෙන් ඔබ ශ්‍රවණය කරන්නට ඕන. ඔබේ ජීවිතය වෙනස් කරගන්න, ඔබේ ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න විශේෂයෙන් උපකාර වෙන දේශනාවක් තමයි අද මාතෘකා කරන්නට යෙදුනේ. මේ දේශනාව හොඳින් අහන්න. දේශනාව පුරාම තියෙන්නේ ඔබේ ජීවිතය පිළිබඳව. එතකොට මීයන් පිළිබඳවයි උපමා කළේ. ඒ හතරාකාර මීයන් පිළිබඳව අද අපි ඔබට පැහැදිලි කරනවා. පින්නත්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මීයන් හතර දෙනෙක් ඉන්නවා කියලා. මීයන් හතර දෙනෙක් ඉන්නවා කියලා, නැත්නම් මීයෝ වර්ග හතරක් ජීවත් වෙනවා කියලා දේශනා කරනවා. දැන් අපි මේ මීයෝ හතර දෙනා කවුද කියලා කතා කරන්න කලින් මීයෙක් උපමාවට ගත්තේ ඇයි බුදුරජාණන් වහන්සේ? මීයෙක් උපමාවට ගත්තේ මේ සතෙක්ව. බලන්නකෝ, බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ තරම, බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ තරම කොච්චරද? බුදුරජාණන් වහන්සේ සත්තුන්ව උපමාවට ගත්තා, අලියන්ව ගත්තා, ඇතුන්ව ගත්තා උපමාවට. ඒ වගේම කපුටු පිළිබඳවත් බුදුහාරු දේශනා කළ තියෙනවා. බල්ලන්න සුනකයන්ව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කුරුල්ලෝ පිළිබඳව, ඒ වගේම මාළුවන් පිළිබඳව මේ සෑම ආකාරයකම බුදුරජාණන් වහන්සේ දේශනාවන් කළා තියෙනවා. සත්වයින් උපමා කරගෙන දේශනා කරා. ඒ වගේම අහස පිළිබඳව, වලාකුළු පිළිබඳව, මේ වාතය පිළිබඳව, මහ පොළොව පිළිබඳව, මහ මොහොත පිළිබඳව, ගස් පිළිබඳව, වැල් පිළිබඳව, කොළපත්‍ර පිළිබඳව බුදුරජාණන් වහන්සේ පුදුමාකාර විදිහට දේශනාවන් දේශනා කරා. අපි දන්නම දේවල් තමයි බුදුරජාණන් වහන්සේ උපමාවට ගත්තේ.
නොදන්න දේවල් නෙමේ බොහෝ විට අරන් තියෙන්නේ. ඒ නිසා දන්නා කියන මාතෘකාවක් තමයි, දන්නා කියන කාරණාවක් යටතේ තමයි මේ දේශනාව බුදුහාරෝ දේශනා කරේ. දැන් මොකද අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු හැමෝගෙම බුද්ධි මට්ටම එක වගේ නෑනේ. හැමෝටම එක වගේ හිතන්න බෑ. හැමෝටම යමක් කියුවහම ඒක ඒ විදිහටම අවබෝධ කරගන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් වලට අවබෝධ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ උපමා අරගෙන දේශනා කරා. එතකොට අද මේ දේශනාවත් ඔබේ අවබෝධය පිණිස තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුන්දර දේශනාවක් මීයන් උපමාවට අරගෙන, මීයන්ගේ ගති ලකුණු උපමාවට අරගෙන තමයි දේශනා කරන්නට යෙදුනේ. මේ දේශනාව තමයි අද ඔබ මේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින්, පින්වත් මහණෙනි කියලා බුදුරජාණන්සේ දේශනා කරන භික්කවේ කියලා ආමන්ත්‍රණය කරමින්, චතස්සෝ ඉමා භික්කවේ මූසිකා, මේ මීයෝ හතර දෙනෙක් ඉන්නවා, මීයෝ වර්ග හතරක් ඉන්නවා කියලා කිව්වා. කතමා චතස්සෝ, කවුද මේ හතර දෙනා? මීයන් වර්ග හතරක් ඉන්නවා, කවුද මේ හතර දෙනා? මීයන්. ඉතාම සුන්දරයි මේ කාරණාව. ඔබට අහගෙන ඉදි හිතෙයි, මම මොන වර්ගයේ මීයෙක්ද කියලා හිතාගන්න පුළුවන් වේ. දැන් ඔබ හිතන්න, මේ දේශනාව අහගෙන ඉඳලා අවසානයේට හිතන්න, මම මොන ජාතියේ මීයෙක්ද කියලා, මම මොන වගේ මීයෙක් වගේද කියලා ඔබට හිතන්න පුළුවන්. මේ කියන උපමාවත් එක්ක අරගෙන අවසානයේට ඔබට ඔබ පිළිබඳව යම් තීරණයකට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පළවෙනි කෙනා ගාදං කත්තානෝ වසිතා, දෙවෙනි එක්කෙනා වසිතානෝ ගාදං කත්තා, තුන්වෙනි එක්කෙනා නේව ගාදං කත්තානෝ වසිතා, හතරවෙනි එක්කෙනා ගාදං කත්තාච වසිතා. ඔන්න හතර දෙනා. බුදුරජාණන් වහන්සේ මේ මීයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරේ. කවුද මේ කියන පාලි පාඨ වලින් කියන මීයන් හතර දෙනා? දැන් මෙතන මේ මූසික නෙවෙයි මූසිකා කියලා කියන්නේ, ඒ කියන්නේ මීය නෙවෙයි මී දෙන, මී දෙනක් පිළිබඳව තමයි මෙතන කතා කරන්නේ. පළවෙනිම කෙනා ගාදං කත්තා නොවසිතා, එයාගේ ස්වභාවය තමයි, මේ මීයාගේ ස්වභාවය නැත්නම් මේ මී දෙනගේ ස්වභාවය තමයි, එයා මීගුල් හාරනවා, හැබැයි ඒව වාසය කරන්නේ නැහැ කියලා කියනවා. ඇයි මේ මූසිකා කියලා ගත්තේ? දැන් පින්නත්නි, ඔය මීයන්ගේ ස්වභාවයක් තියෙනවා, සඳහන් වෙනවා, සටහන් වෙනවා, කතා කරනවා, කියනවා. දැන් මීයන්ගේ ගත්තහම මීයන්ගේ මේ ගැහණු සතා, ගැහණු සතාලු ගොඩක් වෙලාවට මේ මී ගුල හදන්නේ, මී ගුල හදන්නේ, සාරන්නේ, ඒ වගේ. දැන් සමහර තැන්වල තියෙනවා සත්ව කුලකයන් ගත්තහම සත්ව ලෝකේ විවිධයිනේ, හරි සුන්දරයිනේ, කුරුළු ලෝකේ එහෙම අපි ගත්තහම, එතකොට මේ තියෙනවා ඒ කුරුල්ලන්ගෙන් කුරුල්ලා තමයි කූඩුව හදන්නේ. කුරුල්ලා ලස්සන කූඩුව හදලා, ඒ කූඩුවට කූඩුව ලස්සට සරසලා කිරිලිට ආරාධනා කරනවා එන්න කියලා, කිරිලිට ආරාධනා කරනවා එන්න කියලා කියලා තමන් හදපු මේ කූඩුවේ වාසය කරන්නේ. හැබැයි මේ මීයන්ගේ ස්වභාවය ඇතුලේ ගත්තහම මීය නෙවෙයි මී දෙන තමයි ගුල් හදනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මී දෙන තමයි උපමාවට ගත්තේ. එතකොට කියනවා පළවෙනිම මී දෙනගේ ස්වභාවය තමයි එයා ගුල් හදනවා, හැබැයි ගුලේ වාසය කරන්නේ නැහැ. ගුල් හදනවා, ගුලේ වාසය කරන්නේ නැහැ. එහෙම ඉන්නවලු සමහර මීයෝ. ඔබ දැකලා ඇති, දැන් සමහර වෙලාවට ওই ගෙවල් වල එහෙම රෑ එළි වෙනකොට පතල් හාරලා එහෙම තියෙනවා. පතල් වගේ හාරලා තියෙනවා. ඒ කියන්නේ ගුල හාරලා ප්ලාස්ටික් එහෙම ඇදලා ගුල් හදලා තියෙනවා. හැබැයි බැලුවහම ඒකේ කවුරුත් නැහැ. මීයෙක් නැහැ. හාරලා තියෙනවා. එහෙම තියෙනවා. හදලා තියෙන වගේයක්, හැබැයි කවුරුත් නැහැ. ඒ වගේ දැන් සමහර මීයෝ ඉන්නවලු, එයාලා ගුල් හදනවා, තැන් තැන්වල ගුල් සාරනවා, හැබැයි ඒකේ වාසය කරන්නේ නැහැ. එයා ඒකේ ඉන්නේ නැහැ. එහෙම දැන් ඔය සත්තු ඉන්නෝනේ, මීයන්ගේ ස්වභාවය ඒක. මීයන් නොඑක් විදිහට ගුල් හදනවා, හදලා ඒවැය ඉන්නේ නැති අය ඉන්නවා. සමහර අයනේ ඉන්නේ, කොටසක් ඉන්නවලු හැදුවට ගුලේ ඉන්නේ නැහැ. එයා මහන්සි වෙනවා, බොහෝම ඇපවීමෙන් කැපවීමෙන් බොහෝ කාලයක් මහන්සි වෙලා ගුලක් හදනවා. හැදුවට තමන් හදපු ගුලේ තමන්ට වාසය කරන්න ඌමනාවක් නැහැ. ඒ ගුලේ ඉන්න කිසි උනන්දුවක් නැහැ කියලා කියනවා. එතකොට පින්නත්නි, පළවෙනිම එක්කෙනාගේ ස්වභාවය ගුල හදනවා, හැදුවට ඒකේ
ඉන්නේ නැහැ. ඒ කියන්නේ කවුද මේ? මොකද්ද මේ ස්වභාවය? මොකද්ද මේ ගතිය? ගාදන් කියන්නේ මේ ගුලටනේ, ගුල හදනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා ධර්මය හොඳින් දන්නවා. ධර්මය හොඳට දන්නවා. හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ධර්මය හොඳට දන්නවා. හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා කියනවා. සමහර අයගේ ස්වභාවය. දැන් දහම් පාසල් ගිහින් තියෙනවා පුංචි කාලේ. එතකොට පන්සල් යනවා. හාමුදුරුව ඇසුරු කරනවා. ධර්මයේ පිළිබඳව දන්නවා.

අටුවාව ඈ සමහර ගෙවල්වත් තියාගෙන ඉන්නවා කියවන්න බලන්න. සමහර අය කියවපු අයත් ඉන්නවා, බලපු අයත් ඉන්නවා, දන්න අයත් ඉන්නවා. හැබැයි ඉරිසියාව පිරීලා, තරහව පිරීලා, ක්‍රෝධය පිරීලා, හොඳට ධර්මයේ දන්නවා, බණ හොඳට අහලා තියෙනවා. හැබැයි ඒ වුණාට බණට අනුව හැසිරෙන්නේ, ධර්මයට අනුව හැසිරෙන්නේ, විෂය පිළිබඳව දන්නවා ඒ විෂයෙන් වැඩක් ගන්නේ නැහැ. හොඳට ඉගෙනගෙන තියෙන්නේ, සහතික පත්‍ර එහෙම හැම දෙයක්ම තියෙනවා, හැබැයි ඒකෙන් වැඩක් ගන්නේ නැහැ. එහෙමයි ඕන තරම් සමාජයේ ඉන්නවනේ, මේ පළවෙනි මීදෙන වගේ. කියන්නේ ගුල හාරනවා, හැබැයි ගුලේ වාසය කරන්නේ නැහැ. හොඳට ධර්මයේ දන්නවා, ධර්මය අහලා තියෙනවා, හොඳ නරක හොඳින් දන්නවා, හැබැයි ඒකට අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔය කොච්චර ධර්මයේ දැනගත්තත් ඒකේ වටිනාකම දන්නේ නැහැ තමයි. අර දැන් ඔය හැන්ද දන්නේ නැහැ කියනකනේ හොද්දේ රහ. කොච්චර කූරු ගෑවත් ඒකේ රහ දන්නේ නැහැ. ඒ වගේ ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත්, හාමුදුරුව මොනතරම් ඇසුරු කරත්, පොත් මොනතරම් කියුවත් ඒකේ සැබෑම වටිනාකම අවබෝධ කරගෙන නැහැ. සැබෑම වටිනාකම අවබෝධ කරගත්තරන් අනුගත වෙනවනේ. සැබෑ වටිනාකම පිළිබඳව අවබෝධයක් නැහැ. දන්නවා තමයි තරකයේ පිණිස දන්නවා. තමන් දන්නවා කියන්නේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන්නේ නැහැ. දැන් ගොඩාක් තැන්වල තියෙනවනේ, දැන් ඔය සමහර අය ඉන්න නීතිය හොඳින් දන්නවා, නීතිය හොඳට දන්නවා. හැබැයි ඒ වුණාට නීතිගරුකව ජීවත් වෙන්නේ නැහැ. දැන් බලන්න, දැන් සමහර වෙලාවට අපි දකිනවා මේ ඔය නොඑක් තැන්වලට ගියාම එහෙම අපි අහනවා, රූපමාධ්‍ය හරහා අපි දකිනවා, ඒ වගේම ගුවන්විදුලි නාලිකා හරහා අපිට ඇහෙනවා මේ ප්‍රවෘත්ති රටේ තියෙන. ඒවා අපි දකින සමහර මිනිස්සු ඉන්නවා මේ ලොකු වැරදි කරලා තියෙනවා. හැබැයි යාලා නීතිය පිළිබඳව හොඳටම දන්නවා. හොඳට නීතිය පිළිබඳව දන්න අයත් වැරදි කරනවා. නීතිය පිළිබඳව දැනගෙනත් වැරදි කරන. දැන් නීතියේ තියෙන දැඩි බව, ඒවැය තියෙන දඬුවම් පිළිබඳව දැනගෙනත් වැරදි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අයක දන්න, හැබැයි ප්‍රායෝගිකව එයා ක්‍රියා කරන්නේ නැහැ. ඒ නීත්‍යානුකූල විදිහට Taman ජීවත් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. සමහර අය ඉන්නවා ධර්මයේ දන්නවා, හොඳ නරක හොඳින් දන්නවා, හරි දේ වැරදි දේ දන්නවා, හැබැයි ඒවා කනකටවත් ගන්නේ නැහැ. දන්න නමුත් ක්‍රියා කරන්නේ නැති අය ඉන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් ඔය කියනවා මේ එක තැනකදී සඳහන් වෙනවා මේ කලාම් මහාචාර්ය කලාම් සඳහන් කරනවලු එක තැනකදී ඉන්දියාවේ ඉන්නවා තේ හදන කොළුවෙක්. මෙයා පුංචි තේ කඩයක් තමයි ওই පෙට්ටි කඩ කියලා දෙන තේ හදන පෙට්ටි කඩ. එතන තේ කඩයක් තමයි එයා කරන්නේ. එයා හම්බ වෙන්න ගිහින් ඇහුවොත් එහෙම, එයාගෙන් ඇහුවොත් එහෙම ඇමරිකාවේ කවුද දැන් ජනාධිපති කියලා එයා කියන්න දන්නවා. ඊට පස්සේ රට කරවන විදිය ගැන ඇහුවොත් එයා කියන්න දන්නවා. ඒ වගේම රටේ ආර්ථිකය පිළිබඳව එයාගෙන් ඇහුවොත් එයා ඒකත් දන්නවා. ඒ වගේම එයාගෙන් දේශපාලනය පිළිබඳව එයාගෙන් ඇහුවොත් ඒකත් එයා දන්නවා. මාර්ග සංවර්ධනය පිළිබඳව ඇහුවොත් එයා ඒකත් දන්නවා. ඕනෑම දෙයක් පිළිබඳව එයාගෙන් ඇහුවොත්, තාරකා විද්‍යාව පිළිබඳව ඇහුවොත් එයා කියන්න දන්නවා. ඕනම දෙයක් ගැන කියන්න දන්නවා. හොඳ දැනුමක් තියෙනවා, කොහෙන් හරි හොයාගෙන දන්නවා. ඒ හැම දෙයක් ගැනම දන්නවා. හැබැයි එයා තේ හදන්න විතරක් දන්නේ නැහැ. එයා තේ හදන්න විතරක් දන්නේ නැහැ. අනිත් ඔක්කොම දන්නවා. හැබැයි එයාගේ රස්සාව තේ හදන එක. ඔක්කොම රටවටේ තියෙන සේරම විස්තර දන්නවා. හැබැයි එයා තේ හදන්න දන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි සමහර අය. තමන්ට අවශ්‍ය කරන හැමදේම දන්නවා, දැනගත්තර වැඩ නැහැ. ප්‍රායෝගිකව අවශ්‍යතාවයන් ඇතිව අවශ්‍යතාවයේ පරිදි ක්‍රියාත්මක වෙන්න දන්නේ නැහැ, උත්සාහ කරන්නේ නැහැ. ආන් ඒ නිසා ධර්මය හොඳට දැනගෙන හිටියට වැඩක් නැහැ. ධර්මයට අනුගත වෙන්නේ නැත්තම් මොන තරම් බණ දැනගෙන හිටියත් වැඩක් නැහැ නේ. බණ පොත් ටික ගෙදර තියාගෙන හිටියත් වැඩක් නැහැ නේ. උදේ පාන්දර සිල් ගන්න පන්සලට ගියාට ඇති වැඩක් නෑ. හතර පොවටම සිල් ගත්තත් ඇති වැඩක් නෑ. මිනිස්සෙක් දැක්කහම පුංචිම දෙයකට කේන්ති කියලා බැන ගන්නවා නම්, තැනකට ගිහලා කෑකෝ ගහ ගන්නවා නම්, හැසිරෙන්න දන්නේ නැත්තම් ධර්මයේ මොනතරම් දැනගෙන හිටියත්, ධර්මයේ මොනතරම් ඉගෙනගෙන හිටියත් වැඩක් නෑ. හැසිරෙන්න දන්නේ නැත්තම් තමන් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නේ නැත්තම් ධර්මයේ මොනතරම් දැනගෙන හිටියත් ඇති වැඩක් වෙන්නේ නෑ. ගොඩාක් මේ

තරුණ පිරිස එහෙම ගත්තහම දන්නවා, හොඳ දන්නවා, නරක පිළිබඳව දන්නවා, මේක නරකයි කියලා දන්නවා. දන්නවා වුණාට ඒක හිතර ගන්නේ නැහැ, දැනගෙන ඉන්නේ. දැන් ඔය සමහර තරුණ ළමයි එහෙම ඉන්නෝ, වැරදි කරනවා. මේ හොඳට පන්සල් ගියපු දහම් පාසල් ගිහින් තියන අය දන්නවා මේක වැරද්දක් කියලා දන්නවා. අම්මට බයිනක වැරදි කියලා දන්නවා, තාත්තට බයිනක වැරදි කියලා දන්නවා, මද්ද්‍රව්‍ය භාවිතය වැරදි කියලා දන්නවා. දන්නවා, හැබැයි ඒ වුණාට ඒක දැනගත්තර දන්න බවින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. නොසලකා හරිනවා. ගුල් හදනවා, මහන්සි වෙනවා, මහන්සිලා ගුලක් හදා ගන්නවා. හැබැයි ඒ ගුලේ වාසය කරන්නේ නැති මීයා වාගේ. ඒ පළවෙනි එක්කෙනාගේ ස්වභාවය. දෙවෙනි එක්කෙනාගේ ස්වභාවය, දෙවෙනි මීයාගේ ස්වභාවය. දෙවෙනි එක්කෙනා පින්නත්නි, පළවෙනි එක්කෙනා ගාදං කත්තා නෝ වසිතා, දෙවෙනි එක්කෙනා වසිතානෝ ගාදං කත්තා. එයා වාසය කරනවා, ඒ මීයා වාසය කරනවා, හැබැයි ගුල් හදන්නේ නැහැ. වාසය කරනවා, ගුල් හදන්නේ නැහැ. දැන් බලන්න ස්වභාවය. දැන් සමහර මීයෝ දැකලා තියෙනවා නේද, කොහේ තමන් හදපු ගුලක නෙවෙයි, තමන් ගුල් හදන්නේ නැහැ, ඒවට මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ගිහින් කොහේ හරි ගුලක රිංගගෙන ඉන්නවා. කවුරු හදපු ගුලක, වෙනත් මීයෙක් හදපු ගුලක. එහෙම නැත්තම් කොහේ හරි ඇංගිලා ඉන්න පුළුවන් තැනක ගිහිල්ලා ඇංගිලා ඉන්නවා. ජීවිතේ විනාශ කරගන්නේ නැහැ, ආරක්ෂා වෙලා ඉන්නවා. එහෙම මීයෝ ඔබ දැකලා නැද්ද? එහෙම අය දැකලා නැද්ද? තව දැන් ගෙදර හිටපු පරණ සතෙක් ඇවිල්ලා ගෙදර ඔය බිත්තියක් අයිනේ හරි වීදාලා තියෙන ගබඩාවේ හරි කොහේ හරි ගුලක් හදලා තියලා තිබිච්ච තැනක එයා නෑ, ඒ හදපු මීයා නෑ. හැබැයි එයා ගියාට පස්සේ වෙනත් මීයෙක් ඇවිත් එතන රිංගගෙන වාසය කරන ඔබ දැකලා ඇති. ආන් ඒ වගේ තමයි, අනුන් හදපු එක හරි ගිහින් ඉන්නවා, හැබැයි තමන් මහන්සි වෙන්නේ නෑ ගුලක් හදාගන්න. ගුලක් හදාගන්න මහන්සි වෙන්නේ නෑ, හැබැයි වාසය කරනවා. ගුල් හදන්න මහන්සි වෙන්නේ නැහැ, හැබැයි ගුලක වාසය කරනවා. කොහේ හරි තැනක යා ගිහින් වාසය කරනවා, ඉන්නවා ගිහිල්ලා. ඒ වගේ මීයෝ ඉන්නවලු, එහෙම කාණ්ඩයක් ඉන්නවලු, ඒ වගේ ස්වභාවයන් තියෙන කාණ්ඩයක් ඉන්නවලු. දැන් අපේ සමාජෙත් මෙහෙමයි ඉන්නවා කියලා කියනවා. අපේ සමාජෙ ඉන්න අය කොහොමද, අපේ සමාජයගේ ස්වභාවය කොහොමද, ඔන්න දැන් හිතන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ කෙනා මේ ධර්මය ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නැහැ, ධර්මයේ ගැන දන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නේ නැහැ, ආර්ය ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ, ආර්ය මහා සංඝරත්නයේ පිළිබඳව දන්නේ නැහැ, එයා නිවන පිළිබඳව දන්නේ නැහැ, එයා සසර පිළිබඳව දන්නේ නැහැ, එයා ඊළඟට පින ගැන දන්නේ නැහැ, එයා පව ගැන දන්නේ නැහැ, එයා හොඳ ගැන දන්නේ නැහැ, නරක ගැන දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ. එහෙම සමහර දහම් පාසල් ගිහිනුත් නැහැ. එතකොට සමහරලාට එයා බෞද්ධ කෙනෙක් නොවෙන්නත් පුළුවන් සමහර වෙලාවට. හැබැයි ඒ කෙනා ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ, ධර්මයේ පිළිබඳව ඉගෙනගෙන නැහැ, ධර්මයේ ගවේෂණය කළා නැහැ. හැබැයි ඒ කෙනා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා. කාටවත් කරදරයක් නැහැ, වැරද්දක් කරන්නේ නැහැ, මිනිසුන්ට හිරිහැර කරන්නේ නැහැ. එහෙම නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙනා ඇත්තේ නැහැ. හැබැයි දන්නේ නැහැ. හැබැයි එනවනේ ජීවත් වෙනවා. ධර්මී ඉගෙනගෙන නැහැ, බණ අහලා නැහැ, බණ කටපාඩම් නැහැ, සතර පොහේටම සිල් ගන්න යන්නෙත් නැහැ. හැබැයි ඒ කෙනා යහපත්ව ජීවත් වෙනවා. යහපත්ව කිව්වහම සර්ව සම්පූර්ණම නොවෙන්න පුළුවන්. හැබැයි යාගව යහපත් ගති ගුණ තියෙන බලන් කොහෙන් හරි අල්ලගෙන. දැන් ওই සමහර අයට තියෙනවනේ පින්නත්නි ගති, උපතින් මේන ගති. ওই පුංචි වයසේදී මේ මම දැක්ක පහුගේ කාලේ කුඩාම දරුවෙක් දම්සක් පැවතුම් සූත්‍රයේ කටපාඩමින් කියනවා. ලේසිද කියන්න? ලේසි නෑනේ කියන්න. එහෙම කටපාඩමින් කියන්න බෑනේ. ඒක අපහසුයි. ඒක වැඩිහිටි කෙනෙකුට ටිකක් අපහසුයෙන් තමයි කටපාඩම් කරගෙන කියන්නේ. හැබැයි මේ ඊටාම කුඩා දරුවෙක් කොහොමද එහෙම කියන්නේ? සසර පුරුදු සමහර වෙලාවට. සසරෙන් ගෙන ආපු යහපත් ගති තියෙනවා. සසරෙන්. සසර පෙර බවවල පින්වන්ත ජීවිත ගත කරලා නැවත මනුලව ඉපදිලා සසර පුරුදු. මේ භවයේ සමහර ධර්මය අහලා නැහැ. මේ භවයේ සමහර වෙලාවට බෞද්ධ ආගමනුකූල පරිසරයක් තුල උපත ලැබලා නැහැ. හැබැයි ඒ වුණාට ඒ කෙනා යම් කිසි විදියකින් හොඳ නරක තමන්ගේ ජීවිතය ඇතුලේ උපතින්ම අරගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා යහපත් ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ගුල හාරන්න මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ගුලක වාසය කරනවා. ඒ වගේ කියලා කියනවා. ඒ කියන්නේ මේ කෙනාගේ ස්වභාවය තමයි ඒ කෙනා
දන්නේ නැහැ අම්මට සැලකීම පිළිබඳව දන්නේ නැහැ අම්මට සලකන්න ඕනේ අම්මට සලකන්න නැතුව නොසලකා හැරියොත් ඒකෙන් අකුසලයක් සිද්ධ වෙනවා දස මාසයක් උසේ තියාගෙන හිටපු අම්මා නේද ඈ ඒ පිළිබඳව එහෙම ඒ ලොකු ගැඹුරු අවබෝධයක් නැහැ හැබැයි අම්මට හරිය ආදරේ එයා තාත්තට හරිය ආදරේ පුදුමාකාර ලිංගතුකමක් තියෙන අම්මට පුදුමාකාර ලිංගතුකමක් තියෙන තාත්තට අම්මා නැතුව ඉන්න බෑ තාත්තා නැතුව ඉන්න බෑ මොනවා හරි දෙයක් හොයාගත්තොත් අම්මට ගෙනත් දෙනවා අම්මව ජීවිත කාලෙම බලා ගන්නවා හැබැයි එයා සසර ගැන දන්නේ නැහැ එයා දන්නේ නැහැ මාතෘත්වයේ වටිනාකම පිළිබඳව හැබැයි අම්මට හරි ආදරේ ඒක හොඳ ගතියක් නේ දහම් පාසල් ගිහිල්ලත් දහම් පාසල් අවසානෙත් කළ ධර්මාචාර විභාගෙත් කරපු සමහර අය ඉන්නවා අම්මට ගහන්න එහෙම ඉන්න එකේ උදේට සිල් අරගන්න උපාසක අම්මට හවසට ගෙදර ආවම තඩිබාන සමහර ළමයිනුත් ඉන්නවා එහෙම ඉන්න එකේ අර විදියට හිතනවා කියලා කියන්නේ කොච්චර වටිනවද ඒ කියන්නේ ධර්මයක් පිළිබඳව දන්නේ නැහැ අවබෝධයක් නෑ එහෙම ගවේෂණය කිරීමක් නෑ බණ කියන තැන් වලට ගිහිල්ලත් නෑ හැබැයි එයා එයාගේ ජීවිතය ඇතුලේ කාටවත් හිරිහෙරයක් නැතුව ජීවත් වෙනවා අම්මට ආදරෙන් සලකනවා තාත්තට ආදරෙන් සලකනවා දැන් සමහර වෙලාවට දැන් සමහර අය ඉන්නවා එයාලා පන්සල් යන්නෙත් නැති අය ඉන්නවා දැන් සමහර අය ඉන්නවා බෞද්ධ නෙවෙයි එයාලගේ ආගම හැටියට ගත්තහම බෞද්ධ නෙවෙයි ඒ අය පන්සල් යන අය හාමුදුරුව ඇසුරු කරන අය නෙවෙයි දැන් සමහර අය ඉන්න දුම්බැටි පාවිච්චි කරන සිගරට් එහෙම බොන අය ඔන්න දැන් හාමුදුරුව එනකොට සමහර අය සිගරට් එකක් බොනෝ. හැබැයි ඒ වුණාට හාමුදුරුව එනකොට එයා ටක් ගාලා අත පාතර දාගෙන හංග ගන්නවා. අහකට යනවා. හැරෙනවා. පේන්න ඉන්නේ නැහැ. ටක් ගාලා ඒ කරන ක්‍රියාව එයා මග අරිනවා. හාමුදුරු කෙනෙක් වඩිනවනේ හොඳ නැහැ. හාමුදුරුව ඉන්න තැන සිගරට් බොන්න හොඳ නැහැ. හාමුදුරුව ඉන්න තැන දුම්මැටි භාවිතා කරන්න හොඳ නැහැ. පේන්න එක කරන්න හොඳ නැහැ. ඒක වැරදි ක්‍රියාවක්. ආම් බලන්න එයා බණ අහන කෙනෙක් නෙවෙයි සමහර වෙලාවට. හැබැයි එයා ධර්මයේ ගවේෂණය කළා නැහැ. එයා නිවන පිළිබඳව දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව එයා දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඒ කෙනා කොහොම හරි එයා ගාව හොඳ ගතියක් තියෙනවා. එයා කොහොම හරි හැසිරෙනවා. දන්නේ නැහැ. නොදැන හරි කමන්නේ. එයා වරදින් ආරක්ෂා වෙනවා. එහෙමයි ඉන්නවා. ගුලක් හැදුවේ නැති වුණාට ගුලක කොහොම හරි ඉඳලා ජීවිතේ බේර ගන්නවා. පරිස්සම් වෙනවා. එක නොතෙමී ඉන්න එක සතෙක්ගෙන් වෙන හිරිහැරෙන් ගැරණියෙක්වත් ගිලින්න ආ වෙලාවට බේරෙන්න තියෙන ගුල විතර රිංග ගත්තොත් එහෙම හරි බේරිලා හරි ඉන්නවා ඒ නිසා කියනවා බුදුරජාණන්සේ දේශනා කරන එහෙම සත්ත්ව කොට්ටාසයන් ඉන්නවා කියලා ඒ වගේ මිනිස්සු ඉන්නවා කියලා තමන් වැරදි කරන එකේ විපාකයන් පිළිබඳව දන්නේ හැබැයි ඒ වුණාට යා කොහොම හරි වැරද්දෙන් මිදිලා අධාර්මිකව ජීවත් නොවි සමහර අය ධාර්මිකව ජීවත් වෙන අය ඉන්නවා ඒ වගේ ගතියන් තියෙන සමහර පුද්ගලයන් ඉන්නවා. එක එක්කෙනාගේ ගතිගුණ පින්වතුනි එක එක විදිහයි. දැන් බලන්න පහුගිය කාලේ ලෝකයේම පිළිගත්තා අර දලදා මාලිගාවේ හිටපු ඇතා මියගියානේ නෙදුන්ගොමුවේ රාජා මියගියානේ. එතකොට මේ නෙදුන්ගොමුවේ ඇතා මියගියාට ඒ සතාගාව තිබුණනේ හොඳ ගතියක්. ඔබ දකින්න ඇත මුළු ලෝකෙම අවධානය අපේ බුදුදහම කෙරෙහි. දළදා මාලිගාව කෙරෙහි දළදා වහන්සේ කෙරෙහි දළදා පෙරහැර කෙරෙහි අවධානය යොමු වුණානේ ඔබට මතක ඇති ඒ මහා හස්ති රාජයා කරඬුව පිටේ තියාගෙන එනකොට පාවඩේ බිම දාලා තියෙද්දී පාවඩේ හරියට නැතුව වුණාම කකුල තියන්න එයා හොඬවැලෙන් පාවඩේ හරියට අරගෙන ඒ හොඬවැලෙන් පාවඩේ අරගෙන පාවඩේ මතම තමයි පාවඩේ සකස් කරගෙන පාවඩේ මතමයි පාතිබ්බේ තථාගත බුදුරජාණන් වහන්සේගේ නෛර්යානික ධර්මයේ ස්පර්ශ වන දළදා හාමුදුරුවෝ කර උඩ ඉන්නේ. ඒ දළදා හාමුදුරුවෝ වැඩම කරවගෙන එන්න ඕන විදිහට ඒ පාරිශුද්ධ භාවයේ ඒ ගෞරවනීය භාවයේ රැක ගන්න ඕන හින්දා ඒ සතා ඒ වැඩේ කළා. දැන් එයා චතුරාර්ය සත්‍ය ගැන දන්නවද? එයා නිවන ගැන දන්නවද? ධර්මයේ ගැන දන්නවද? එහෙම බණ පිළිබඳ අවබෝධයක් තියෙද නැහැ. හැබැයි එයා යම් ක්‍රියාවක යෙදුණා. බලන්න සතෙක් වුණත් එතන අපිට ගන්න දෙයක් තියෙනවනේ. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා යහපත් චර්යා ධර්ම තියෙන යහපතේ යෙදෙන සමහර අය ඉන්නවා දැන් බලන්න පහුගිය කාලේ මම ධර්ම දේශනාවකට වැඩම කරලා එනකොට එක්තරා තැනකදී තෙල් ටිකක් ගහගන්න ওই කෑගල්ල පැත්තට වෙන්න වාහනේ නතර කරලා ඒ සෙඩ් එකක ඉන්න වෙලාවේ ටිකක් උස මහත තියෙන අඳුරු පැහැති හමක් සහිත ලොකු ප්‍රියමනාප බවක් නැති තරුණයෙක් ඇවිදිල්ල මාව දැකලා මගෙන් අහනවා හාමුදුරුව හොඳට මට දැකලා පුරුදුයිනේ හාමුදුරුව කොහේද කියලා ඇහුවා මං කිව්වා මම නම් මේ පැත්තේ නෙමෙයි කියලා
ඒ වෙලාවකෝ හාමුදුරුවෝ කොහේ හරි බණ කියනවද එහෙම යනවද ඌ මම බණටත් වඩිනවා හාමුදුරුවනේ කොහෙද හාමුදුරුවෝ කියලා ඇහුවා ඊට පස්සේ ඇහුවට පස්සේ ඒ විස්තර අහගෙන කියන හාමුදුරුවෝ මේ හිර ගෙදරට වැඩියද මං කෝ මං වැඩම කරා බණ කියන ඒක තමයි හාමුදුරුවනේ මට හාමුදුරුවෝ මතක මං කෝ එහෙමද ඔයා එහෙ හිටියද එහෙමයි හාමුදුරුවනේ මමත් හිර ගෙදර හිටියා හාමුදුරුවෝ එහෙල බණ කිව්වනේ මං බණ ඇහුවා හාමුදුරුවනේ දා ඉතින් දැන් මොකද කරන්නේ මං ආව හාමුදුරුවනේ නිදහසට දැන් මොකද මම හොඳින් ජීවත් වෙනවා හාමුදුරුවනේ මං ටිකට් විකුණනවා කිව්වා මං කෝ එහෙම දැන් අර පරණ වැරදි කරන්නේ නැද්ද අනේ නෑ හාමුදුරුවනේ මම මේ වැරදි වලින් මිදුණා හාමුදුරුවනේ එදා මං බණත් ඇහුවනේ මම වැරදි වැඩ වලින් මිදුණා හාමුදුරුවනේ දැන් මං හොඳට ජීවිතය ගත කරනවා මේ පොඩි රස්සාවක් කරගෙන කියලා කිව්වා දැන් බලන්න අපේ ජීවිතය හරි සන්තෝසයි මේ දේශනාවන් අහන මිනිස්සු කොයිතරම් දහස් ගණනින් සුමගට එනවා බණ අහලා සමහර මිනිස්සු කියනවනේ මේ බණ අහලා කවුද හැදුනේ කියලා ඔය සාක්ෂි අපිට මහ පොළවේ මුණ ගැහෙන සාක්ෂි ඔය බණ අහපු අය ඇවිල්ලා මේ දරදඬු හිත් හැදෙන්නේ නැති හිත් කියන දේ අහන්නේ නැති හිත් නොමග ගිය හිත් බොහොම සැර පරුස ජීවිත ගත කරන හිත් මේ බලන්නකො දමනේ වෙලා ඇවිදilla හාමුදුරුවනේ මං ඔබ වහන්සේගේ බණ ඇහුවා මම හිරගෙදරදී ඔබ වහන්සේ කිව්ව බණ ටික ඇහුවා හාමුදුරුවනේ කියලා හිල කියනවා කියන්නේ මොනතරම් අපිට අපි දේශනා කරන කාරණාවන් තථාංගිත ධර්මයේ ආශ්චර්ය මේක හාමුදුරුවන්ගේ ආශ්චර්ය නෙමෙයි මගේ ආශ්චර්යයක් නෙමෙයි තවත් හාමුදුරු කෙනෙකුගේ ආශ්චර්යයක් නේ ධර්මයේ තියෙන ආශ්චර්ය ධර්මයට පුළුවන් හික්මවන්න ඕනෑම කෙනෙක් නේද රාකල 16ක් බීලා ආපු අර අවසියෙන් හිටපු හස්තිරාජයේ බුදුරජාණන් වහන්සේ හමුවේ හික්මුණා නේද දහස් ගණනින් මිනිසුන් ඝාතනය කරපු අඟුලිමාලයන් තථාගත ධර්මයේ හමුවේ හික්මුණා එහෙනම් මේ ධර්මයේ ආශ්චර්යයක් නෙවෙයිද මේ ධර්මයේ ආශ්චර්යයක්මයි මේ ධර්මයෙන් සැනසෙනවාමයි ලෝසත්වයා පින්වත්නි එදා ඒකෙනා මහ බණක් දන්නේ නැහැ ධර්මයක් දන්නේ නැහැ ධර්ම මාර්ගයේ ගිහින් නැහැ පොයට පන්සල් යන හාදේව නෙවෙයි නෝය. හැබැයි බලන්න එයා හරි පාරට එන්න උත්සාහ කරලා තියෙනවා. ආන් ඒ වගේ ගුල් හරන්නේ හැබැයි ගුල් වල වාසය කරන අය ඉන්නවා කියලා කියනවා. මේ දෙවෙනි මේ විශේෂය. නැත්තම් මේ කාණ්ඩය. ඊළඟට තුන්වෙනි කෙනා පිළිබඳව බලන්න ඕනේ. බුදුහාරෝ දේශනා කරන තුන්වෙනි කෙනා දැන් පළවෙනි එක්කෙනාගේ ස්වභාවය තමයි ගුල් හදනවා. හැබැයි ගුලේ වාසය කරන්නේ නැහැ. දෙවෙනි එක්කෙනාගේ ස්වභාවය ගුලක වාසය කරන හැබැයි ගුල් හදන්නේ නැහැ. හදපු එක කොහේ හරි තැනක ගිහිල්ලා ඉන්නෝ. තුන්වෙනි එක්කෙනාගේ ස්වභාවය තමයි නේව ගාදං කත්තා නොවසිතා. එයාගේ ස්වභාවය තමයි එයා ගුල් හදන්නෙත් නැහැ වාසය කරන්නෙත් නැහැ. එහෙම මිනිහොත් ඉන්නෝ. ඉන්නවා. කොහේ හරි තැනක ඉන්නවා. එක්ක සමහර ෆ්‍රිජ් එක යට ඉන්නෝ. මේසේ අස්සේ ඉන්නෝ. එහෙම නැත්තම් සමහර ලාවට උයන්න තියෙන ගෑස් කුකරේ කැරේ යහ පැත්තේ කෑල්ලේ කොහේ හරි ඉන්නෝ මේසයක් අස්සේ ඉන්නෝ නැත්නම් වැසිකිලි වලක අයිනේ ඉන්නෝ කොහේ හරි තැනක ඉන්නෝ ඉන්නේ ස්ථිර වාස භූමියක් නැහැ තැනක ඉන්නේ නැහැ ඉන්නවා මේ නැහැ එහෙම ඉන්නවා එතකොට තැනක් හදාගන්නෙත් නැහැ තැනක වාසය කරන්නෙත් නැහැ එහෙම මේ යන් ඉන්නෝ ඒ කියන්නේ පින්නත් නේ ධර්මයක් අහන්නෙත් නැහැ පන්සලකට යන්නෙත් නැහැ දහම් පාසලකට යන්නෙත් නෑ. හාමුදුරු කෙනෙක් අසුරු කරන්නෙත් නෑ. පව පිළිබඳව දන්නෙත් නෑ. පින පිළිබඳව දන්නෙත් නෑ. හොඳක් නරකක් පිළිබඳව දන්නෙත් නෑ. ඒ වගේම ධර්මයක් දන්නෙත් නෑ. ධර්මයේ හැසිරෙන්නෙත් නෑ. අම්මා අඳුරන්නෙත් නෑ. තාත්තා අඳුරන්නෙත් නෑ. දුව පුතා අඳුරන්නෙත් නෑ. ඈ සමාජයේ කිසිවක් පිළිබඳව හොඳක් නරකක් පිළිබඳව අවබෝධයක් නෑ. ජීවත් වෙනවා නේද? ඉපදුනාට ජීවත් වෙනවා. ඒ නිසා ඒ වගේ අය ඉන්නවා කියලා කියනවා. ඒ වගේ සත්වයන් ඉන්නවා කියලා කියනවා. සමහර අය ඉන්නවා පින්නත් මේ මිත්‍යා දෘෂ්ටිකයි. එයා බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ. ධර්මයේ පිළිගන්නේ නැහැ. මහා සංඝරත්නයේ පිළිබඳව පිළිගන්නේ. සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරා කියලා පිළිගන්නේත් නැහැ. දෙහිමයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරා කියන එකවත් පිළිගන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවා. එහෙම ඇත් ඉන්නවනේ මිත්‍යා දෘෂ්ටික මතදරණ අය ඉන්නවනේ. එයයි මිත්‍යා දෘෂ්ටිකයි. ඈ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන කාරණාව නිස්සහස කරන්නේ නැති අය ඉන්නෝ. ඒක ප්‍රතික්ෂේප කරන අය නම් මිත්‍යා දෘෂ්ටික මතදරණ අය ඉන්නෝ. ඒ වගේම අම්මා තාත්තට කෑම ටික දැන් ගෙදර ඇවිල්ලා කෑම ටිකක් බෙදා ගන්න ගියාම අම්මා කාලද තාත්තා කාලද
ඒවගෙන බැලිල්ලන්න ඒගොල්ලෝ කනවන කනත මට මොකද කියලා වට්ටික බෙදාගෙන කනවා. හාමුදුරු කෙනෙක් ආවොත් එම හාමුදුරන්ට දෙන්න යන්න එපා කෑම. හාමුදුරන්ට මොකටද දානි දෙන්නේ? පන්සල් වලට මොකටද ආධාර උපකාර කරන්නේ? පාඩුවේ ඉන්න ඊට වඩා හොඳයි දුන්නා නම් නැතිබෙරි කෙනෙකුට කියලා කියන එහෙම කියන. හැබැයි නැතිබෙරි කෙනෙක් ආවම ඒක නඩ දෙන්නෙත් නෑ. නැතිබෙරි කෙනෙක් ආවම පස්සේ නැතිබෙරි කෙන ඔය මනුස්සයා බොණ්ඩුවත් වෙන්න ඇති, එක්ක හොරට වංචා කරන ඇති, එහෙම කියනවා. එක්කෙනෙක් අලලා තව එක්කෙනෙක්ව අල්ලගෙන කියලා ඒ වුණාට ඒකේ නාවහම ඒක නඩ දෙන්නෙත් නෑ. ඒ වගේ මහා මිත්‍යා දෘෂ්ටික පාපී අදහස් තියන අය ඉන්නවා. ධර්මයක් පිළිබඳව දන්නෙත් නැහැ, ධර්මයක් ඉගෙන ගන්න උනන්දුවකුත් නැහැ, ධර්ම මාර්ගේ යන්න උනන්දුවකුත් නැහැ, ඒ විදිහට හැසිරෙන්නෙත් නැහැ. දැන් වර්තමානයේ ගත්තහම මේක දෙවන්ත රැල්ලක් වෙලා තියෙනවානේ. මේක දෙවන්ත රැල්ලක් වෙලා තියෙනවා. දැන් ඒ කාලෙත් ඉඳලා තියෙනනේ ඔය පිරිසක්, මේ තෙරුවන් පිළිගත්තේ නැති, පිනපව පිළිගත්තේ නැති පිරිස. ඒගොල්ලෝ කියන්නේ අකිරියවාදීන් කියලා. අකිරියවාදීන්. දැන් කාලේ ඉන්න අය කියන අකිරියවාදීන් නෙවෙයි, දැන් කියන්නේ බෞද්ධ විරෝධීන් කියලා. ඒගොල්ලෝ මේ බුදුදහම පිළිබඳව පිළිගන්නේ නැහැ. පුංචිම දෙයක් ඇති පුපුරන්න කෑ ගහන දඟලන්න. එහෙමයි ඉන්නවා සමහර වෙලාවට. ඒ නිසා ඒ කාලේ හිටියේ අක්‍රීයවාදී, දැන් ඉන්නේ බෞද්ධ විරෝධී. පෙන්වන්න බෑ ධර්මය. ධර්මය ඇහෙනවා පේන්න බෑ. අහගෙන ඉන්න බෑ. පිච්චෙනවා වගේ දඟලනවා, නලියනවා ධර්මය ඇහෙනකොට. චෝදනා කරනවා, ගරහනවා, ධර්මයට වින කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ස්වභාවයන්ගෙන් යුක්ත වෙච්චයි නොවන තරම්. පින්නත්නේ මේ අය බරපතල අකුසල් මේ කරගන්නේ. බරපතල අකුසල් කරගන්නේ මොකද? එයා දන්නේ නැහැනේ කොච්චර පව් කරන්. එයාලා දන්නේ නැහැ මේක පාපයක් කියලා. එයාලා දන්නේ නැහැ සංඝයාට ගරහනකොට ඒකේ තියෙන බරපතලකම ගැන එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහැ බුදුරජාණන්සේගේ ධර්මයේ විවේචනය කරනකොට එයාලා දන්නේ නැහැ මේ අපි විවේචනය කරන්නේ තථාගතයන් වහන්සේගේ පිරිසුදු සද්ධර්මයයි කියන එක පිළිබඳව දන්නේ නැහැ. දන්නේ නැතුව, දන්නේ නැති නිසා තව තව එයා විනාශ මාර්ගයට යනවා. දැන් ටිකක් හරි දන්නව නම් මේකේ තියෙන බරපතලකම ටිකක් හරි සංවර වෙනවනේ. එහෙම නැහැ. නොදන්නකම ඊටාම බරපතලයි. දැන් නීතියේ තියෙන නීති රීතීන් පිළිබඳව දන්නේ නැතිකම කියන්නේ බරපතල ස්වභාවයක්නේ. දැන් යම් කිසි වැරද්දක් කරලා නීතියට අනුව යම් වරදක් කරලා උසාවියට ගිහිල්ලා ඒක නඩුකාරු උනාසේ ඇහුවට පස්සේ මෙහෙම දෙයක් කරාද, ඇයි ඔබ එහෙම කරේ, මේ වැරද්දක් නේද, ඔබ පිළිගන්නවද මේ වැරද්ද ඔබ කරා කියලා, ඈ මේ වැරදි නේද, ඇයි ඔබ මේක වැරද්දක් බව දැරදෙන ඔබ කලේ කියලා ඇහුවාම මම දන්නේ නැහැ ස්වාමීනි මං ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ කියලා කිව්වා කියලා සමාව ලැබෙනවද? නෑ. වරදක් බව, නොදන්නා බව කාටවත් අදාළ දෙයක් නෙමෙයි. ඒක දැනගැනීම තමන් සතු දෙයක්. මම ඒක වැරද්දක් කියලා දන්නේ නැහැ කියලා කිව්වට හරියන්නේ නෑ. දැනගන්න ඕනි. තමන් නොදන්න එක අනිත් අයට අදාළ නැහැනේ. තමන් දැනගන්න ඕනේ. තමන් දැනගෙන ඉන්න ඕනේ. නොදැන ඉන්න හරියන්නේ නැහැ. දැනගෙන ඉන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. ඉගෙන ගන්න ඕන. අධ්‍යයනය කරන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව මේ ධර්ම මාර්ගය යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නිවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සැනසෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති වෙච්ච පුද්ගලයා පුදුමාකාර ආත්මార్థකාමී ස්වභාවයකින් යුක්තව තමයි ජීවත් වෙන්නේ කියලා. ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති වෙච්ච පුද්ගලයා ආත්මార్థකාමීව තමයි ජීවත් වෙන්නේ. එයා මේ ලෝකය ගැන හිතන්නේ, අනිත් අය ගැන හිතන්නේ නැහැ. එයා හිතන්නේ තමන් ගැන විතරමයි. තමන්ගේ දියුණුව, තමන්ගේ ප්‍රගතිය, තමන්ගේ අරමුණ, තමන්ගේ ඉලක්කය ගැන විතරයි හිතන්නේ. අනික් අය ගැන හිතන්නේ. ආත්මార్థ කාමීත්වය පරාර්ථය කරගෙන තමයි ජීවත් වෙන්නේ. පරමාර්ථය කරගෙන. ආත්මార్థ කාමී බව පරමාර්ථය කරගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි අපි ජීවත් වෙන්න ඕනි කොහොමද? අපි ජීවත් වෙන්න ඕන පරාර්ථ කාමීත්වය පරමාර්ථය කරගෙන. අන් අය ගැනත් හිතන එක අපේ ජීවිතේ තියෙන්න ඕනේ. සමාජයේ ජීවත් වෙනකොට. සමාජයේ ජීවත් වෙනකොට අපි අනිත් අය ගැනත් හිතන්න ඕන. තමන් ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. හැබැයි දැන් නිවනට යන මගේදී අපිට කවුරුවත් පිහිට වෙන්නේ නැහැ. අපිව මේ සසර දුකින් එතර කරවන්න එහෙම වෙන කෙනෙකුට බෑ. ධර්මයට විතරමයි පුළුවන්. තථාගත ධර්මයට විතරමයි අපිව පුළුවන්. දැන් මම පාපයක් කරොතින් ඒ පාපෙන් මාව ඒකේ විපාකයෙන් ගලව ගන්න කාටවත් බෑනේ. මං ආනන්තරී කර්මයක් කරලා තිබුණොත් ඒක මගේ කොච්චර හොඳ යාළුවෙක් හිටියත් මගේ යාළුවට මාව බේරගන්න බෑ.
මට ඒ විපාකේ විඳින්න වෙනවා. සසරේ තනි වෙනවා අපි. සසර යන ගමන තනි ගමනක්. අපි ඒ සැනසෙල්ල හදා ගන්න ඕනේ. හැබැයි මේ සම්මුති ලෝකේ ජීවත් වෙනකොට අපි අනිත්‍යය ගැන හිතන්න ඕන. අනිත්‍යයත් ගැන හිතමින් ඉන්න ඕන. නමුත් මේ ධර්මයේ ගැන දන්නේ නැති, අධ්‍යයනයක් නැති, අවබෝධයක් නැති පුද්ගලයා ගුලක් හාරන්නෙත් නැහැ, ගුලක වාසය කරන්නෙත් නැති මීයා වගේ ඔහේ ඉන්නවා. හැබැයි හිටියත් නැහැ. ඒ කෙනා ආත්මార్థකාමීව ජීවත් වෙන්නේ. අනුන් කෑවද, අනුන් හොඳින්ද, අනුන්ට රිදෙනවද හිතන්නේ නැහැ. කට ඇරලා කියන වචනයක් පාසා ඔහේ ගණන් ගන්නෑ. නින්දිත වචන පාවිච්චි කරනවා. අනික් අයට වේදනාව ගෙනෙන වචන භාවිතා කරනවා. එයා හිතන්නේ නැහැ මෙවැනි දෙයකින් තව කෙනෙකුට වේදනාවක් වෙනවා කියලා. වචන ටිකක් කෙටුවත් ලිව්වත් ඒ පිළිබඳව හිතන්නේ නැහැ. මේකෙන් තව කෙනෙක්ට දුකක් වෙනවා නේද කියලා හිතන්නේ නැහැ. හිතන්නේ නැතුව ඒ කෙනායි විදිහට කටයුතු කරනවා. ඒ නිසා මේ තුන්වෙනි මීයා වගේ, තුන්වෙනි මී වර්ගයේ වගේ වෙන්න එපා. මේම ස්වභාවයන් සහිතයි ඕන තරම් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික ගති තියෙන, ආත්මార్థකාමී ගති තියෙන, පව පිළිබඳව දන්නේ නැති, පින පිළිබඳව දන්නේ නැති, පිනට ගරහන, පවක් කරන ගමන් මේක පවක් බව නොදැන පවුම කරන, නොදන්නා බව කියන්නේ බරපතල කමක්. නොදන්න බව කියන්නේ මේ පව පිළිබඳව දන්නේ නැතිකම කියලා කියන්නේ ඉතාම බරපතලයි. ඉතාම බරපතල පාප කර්මයක් ඒක. එයා දන්නේ නැත්නම් ඒක බරපතලයි. දැන් බලන්න සත්තු ගත්තාම සත්තුන්ට කාමයේ පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒක වරදක් පිළිබඳව එයාලා දන්නේ. එයාලා හැසිරෙනවා වැරදි විදියට හැසිරෙන මොනතරම් පාපයක්ද ඒගොල්ලෝ කරගන්නේ. එයාල දන්නේ ජීවිතයක් විනාශ කිරීමේ පාපේ පිළිබඳව සතුන් දන්නේ නැහැ. තව සතෙන් මරාගෙන ඝාතනය කරගෙන කනෝ දන්නේ නැහැ. දැන් එහෙම කරන්න කරන්න මේ සතර තවත් පවුනේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ තිරිසන් ලෝකෙට ගියොත් ගොඩ එන්න බෑ කියලා ලේසියි. ගොඩ එන්න බෑ. මොකද එයා තව තව කරන්නේ පාපයක්. දන්නේ නැහැ මේ සත්තු එක. මේක පාපයක් කියලා ඒ සතා දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි මේ පාපේ කරගන්නේ. දන්නවනම් ඔකින් මිදෙන්න බලනවානේ. එනිසා නොදන්නා බව කියලා කියන්නේ ඉතා බරපතල දෙයක්. ඒ හින්දා ධර්මයේ දන්නේ නැහැ, ධර්මයේ හැසිරෙන්නේ නැහැ, ධර්මයේ ඉගෙන ගන්න උවමනාවක් නැහැ, ධර්මානුකූල ප්‍රතිපත්තියක් තමන්ගේ ජීවිතයට ගොඩනගා ගන්නෙ නැහැ. ඒ ධර්මයේ පිළිබඳව දන්නේත් නැහැ, ධර්මයේ හැසිරෙන්නේත් නැහැ. හොඳ නරක පිළිබඳව දන්නේත් නැහැ, හොඳක් නරකක් ඇතුළු ජීවත් වෙන්නේ නැහැ. අම්මා ගැන ගානෙකුත් නැහැ, තාත්තා ගැන ගානෙකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පුද්ගලයන් මේ සමාජයේ ජීවත් වෙනවා කියලා කියනවා. හතරවෙනි මීයන් විශේෂය. හතරවෙනි මීයන් විශේෂය තමයි වැදගත්ම. පිරිසක් ඉන්නවලු, මීයෝ පිරිසක්, මූසිකාවක් ඉන්නවා කියලා කියනවා, මී දෙනක් ඉන්නවා කියලා කියනවා. ඒ කෙනාගේ ස්වභාවය තමයි, මේ මීයාගේ ස්වභාවය තමයි, එයා ගාදං කත්තාච වසිතා. ඒ කියන්නේ එයා ගුල් හාරනවා, ඒ ගුල්වල වාසය කරනවා. ගුල් හදනවා, ඒ වගේ මේ ගුල්වල වාසයත් කරනවා. ඒවැ ඉන්නත් කැමති, ඒවැම ඉන්නවා. මහන්සි වෙනවා, උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සි වෙනවා, දවල් කාලේ මහන්සි වෙනවා, සමහර වෙලාවට රෑටත් මහන්සි වෙනවා. මහන්සි වෙලා එයා ගුල් හදනවා. ගුල් හදලා ඒ ගුල්වල වාසය කරනවා. තමන්ම හදාගත්ත ගුලි. එහෙම වාසය කරන මීයන් ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවා ධර්මයේ පිළිබඳව දන්නවා. ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්නවා. දාම් පාසල් ගිහින් තියෙනවා. හාමුදුරුව ඇසුරු කරලා තියෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව ගවේෂණය කරනවා. පොතපත කියවනවා. සූත්‍ර පරිශීලනය කරනවා. ඒ වගේම ඊට අනුකූලව ඉන්නවා. සමහර අය ධර්මයේ ඉගෙනගෙන සමහර අයට වරද්දන්නනේ හදන්නේ. එහෙමත් ඉන්නවනේ. දැන් බණ හොඳට දන්නවා. දන්න බණ ටිකෙන් කරන්නේම බණ විනාශ කරන්න හදන එක. ධර්මයේ පිළිබඳව දන්නවා. ආගම දහම පිළිබඳව දන්නවා. පැවිද්ද පිළිබඳව දන්නවා. දැනගෙනම කරන්නේ දැනගත් බව ඇතුළෙන්ම කරන්නේ විනාශයක්. එහෙම කරන අයත් ඉන්නවනේ. ධර්මය හොඳට ඉගෙනගෙනම ධර්මය ඇතුළෙන්ම ධර්මය විනාශ කරන්න උත්සාහ කරනවා. නොඑක් අර පුද්ගලිකව තමන්ගේ මත ඉදිරිපත් කරමින් තමන්ගේ අවශ්‍යතාවය පරිදි තමන්ගේ දියුණුව තමන්ගේ දිනුම
සමාජ අවධානය සමාජ ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා ධර්මය ඉගෙනගෙන ධර්මය ඇතුළෙන්ම විකෘතීන් සමාජගත කරලා දිනන්න හදන අයත් ඉන්නවා. ඒ අය අතර ධර්මය හොඳට ඉගෙනගෙන ඒ ධර්මයට අනුගතව ජීවිතේ ගත කරන අය සමාජයේ මුණගැහෙනවා. ගුල් හාරලා ඒ ගුල්වල වාසය කරන මීයන් වගේ. ධර්මය හොඳට ඉගෙනගෙන ධර්මානුකූල ජීවිත ගත කරන අය ඉන්නවා. දැන් බලන්න ඒ අයගේ ස්වභාවය ගත්තහම ඒ අය මේ දුක්ඛ සත්‍ය පිළිබඳව දන්නවා. දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව දන්නවා. දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව දන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍යයන් පිළිබඳව දන්නවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නවා. හොඳ නරක පිළිබඳව දන්නවා. එයා ඒ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. නිවන් මඟ යන්න උත්සාහ කරනවා. හාමුදුරුවෝ ඇසුරු කරන පිනපව පිළිබඳව දන්න ධර්ම දේශනා ශ්‍රවණය කරන පන්සලට ආදියට යන අය ඉන්නවා. එයයි හොඳ ජීවිත ගත කරනවා. දැන් බලන්න දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා අපි අහනවා දකිනවා දැන් සමහර වෙලාවට උදේ පටන් ගත්තාම මේ හවස දෙක තුන වෙනකන් සමහර තරුණ පිරිස් මේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරනවා. ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්මයේ පිළිබඳව පැය ගාණක් සාකච්ඡා කරන අය ඉන්නවා. ධර්මයේ ගවේෂණය කරනවා. ධර්මයේ ඇසුරේ හැදිලා ධර්මයේ ඇසුරේ වැඩිලා තමන්ගේ ජීවිතේ ගත කරන තරුණ පිරිස් ඉන්නවා. අර වැරදි මගේ යන අය වගේම එහෙමයි ඉන්නවා. දැන් මේ පහුගිය කාලේ දැන් මේ ගෙවිච්ච කාලේ මේ ගෙවෙන කාලේ පොසොන්නේ. දැන් මේ කාලේ ගත්තහම බලන්න මොනතරම් පිරිසක් ධර්මානුකූල විදිහට ජීවිතේ ගත කරාද. සමහර තරුණයන් සිල් ගත්තා. ඒ අතරේ සමහර තරුණයෝ දන්සල් පැවැත්තුවා. සමහර තරුණයන් නොයෙක් පූජෝපහාරයන් පවත්වමින් වෙසක් සමරමින් පොසොන් සමරමින් නොයෙක් දේවල් නිර්මාණය කරමින් මිනිස්සුන්ගේ හිත පැහැදෙන විදිහේ දේවල් කරා. අර ධර්මය අහලා ඒව කළා. ධර්මයට අනුව කටයුතු කළා. ඒ අවබෝධය මම මේ කාලේ කරන්න ඕනේ මෙහෙම දේවල් වැරදි වැඩ කරන්න හොඳ නැහැ. මේ ගෙවෙන්නේ පොසොන්නේ. මේ ගෙවෙන්නේ වෙසක්නේ. මේ කාලේ මම ධර්මානුකූලව වඩාත් හොඳින් ඉන්න ඕනේ අනිත් දවස්වලටත් වඩා. ධර්මයේ ලංකාවට ලැබුණ කාලේ කියලා හිතුවා. එහෙම හිතලා වැඩ කරපු අය තිරියා. ඔය අතරේ දන්නවා ධර්මය හොඳින් දන්නවා. අර මේ ගුල් හාරනවා ගුලේ ඉන්නේ වගේ සමහර අය ඉන්නවා දන්නවා තමයි. හැබැයි හැසිරෙන්නේ නැහැ හරියට. දැන් සමහර හිටියන්නේ සමහර තරුණයින් එකතු වෙලා ඉතාම ප්‍රශංසනීය විදිහට කූඩු හදලා තොරන් ගහලා මිනිසුන්ගේ හිත පැහැදෙන විදිහේ වැඩ සටහන් කරපු තරුණයින් හිටියා. ඒ වගේම එවැනි බෞද්ධ පිරිස් හිටියා. ඒ වගේම දන්සල් දුන්න මිනිසුන්ගේ හිත හැදුවා. නොයෙක් අයට පිහිට වුණා, පිළිසරණ වුණා, පන්සල් ගියා, සිල් ගත්තා. ඔය ආස්සේ සමහර අය හිටියන බයික් වලින් එහෙම ගින්න අඩ ගන්නට ඈ අර පොය දවසට පන්සල ගාවින් යනවා බයික් වලින් සද්දේ දාගෙන කෑ ගහගෙන. ඒ වගේම සමහර අය වැඩසටහන් වල සහභාගී වෙලා ඉන වැඩසටහන් අතරතුර යනවා සද්දේ දාගෙන. එහෙමයි තිටියා. ඒගොල්ලෝ දන්නවා දැනගෙන හැසිරෙන්නේ. එහෙමයි තිටියා. එතකොට මේ හතරවෙනියට සඳහන් කරන මීයාගේ ස්වභාවය අපි තේරුම් අරගෙන ඒ වගේ වෙන්න ඕන. ගුල හාරලා ඒ ගුලේ වාසය කරන මීය වගේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ අනුගමනය කරමින් ධර්මයට අනුගතව ජීවත් වෙන පිරිසක් බවට කෙනෙක් බවට පත් වෙන්න ඕන. අද ධර්ම දක්ෂිනාව තුලින් පැහැදිලි කරන්නේ මේ කාරණාවන් පිළිබඳව. මේ සමාජයේ ඇත්ත පින්නත් නේ. මේ අමුතු කතාවක් නෙමෙයි. සමාජේ නැති දෙයක් නෙවෙයි මේ සඳහන් කළේ. මේ සමාජේ තියෙන දෙයක්මයි සඳහන් කරේ. සමාජයේ මතුවෙන දෙයක්මයි, සමාජයේ පෙනෙන දෙයක්මයි. උපමාවට ගත්තේ මීයාගේ හැසිරීම. මීයාගේ ගතියක් බුදුහාමුදුරු ගත්තේ. බලන්න බුදුහාමුදුරුවන්ගේ තියෙන තථාගත නුවණ දැක්ම එදා කරපු දේශනාව අදට කොච්චර ගැලපෙනවද? ඒ නිසා විශේෂයෙන්ම මම සිහිපත් කරන්නේ අපේ මේ විශේෂයෙන් තරුණ පිරිස. විශේෂයෙන්ම තරුණ පිරිස මේ සමාජ වගකීම් අරගෙන ඉස්සරහට යන්න ඉන්න අපේ පිරිස. විශේෂයෙන්ම මේ දේශනාවන් අහන අපේ පිරිස මේවා හිතර ගන්න ඕන. හිතන අරගෙන අර එතන ඉන්න කම්මැලි මීය වගේ වෙන්න එපා. ගුලක් හදන්නේවත් නැහැ, එක තැනක ඉන්දුවමනාවකුත් නැහැ. ඈ එහෙම වෙන අය වගේ කිසි උනන්දුවක් ධර්මයක් ඉගෙන ගන්න, හොඳක් නරකක් ඉගෙන ගන්න, දියුණු වෙන්න කිසි උනන්දුවක් නැහැ. ඈ තමන්ගේ ජීවිතේ ලස්සන කර ගන්න ඕනේ, ගියක් දොරක් හදා ගන්න ඕනේ, වාහන පොඩ්ඩක් ගන්න ඕන. ඒ පිළිබඳව හැඟීමක් නැහැ. අම්මා තාත්තා සලකන්න ඕන. ඈ දෙමාපිය ඔබ හදන්න
ඔබව ලොකු මහත් කරන්න ඔබට ඉන්න දෙමාපියෝ ගියද්දොරක් හදන්න ඔබට උගන්වන්න දෙමාපියෝ සමහරට ණය වෙලා තියෙනවා. හතර වටේට ණය වෙලා වැඩ කරන තැන් වලට ණය වෙලා සමහරට ඔබට උගන්ලා තියෙනවා. ඈ සමහරට උපාධිය ගන්න විශ්වවිද්‍යාලයට යවන්න අම්මයි තාත්තයි නොකාපු කට්ටක් නෑ. ඈ නොඉඳපු දුකක් නෑ. හතර වටේම දුක් විඳලා තේ කෑලි වල වැඩ කරලා රබර් කෑලි වල ගිහිල්ලා කිරි කපලා ඒ වගේම කුඹුරු වල වැඩ කරලා වඩුමඩු වල වැඩ කරලා වැලි ගොඩ දාලා ඒ වගේම ත්‍රිරෝද රත පැදලා ඒ වගේම රියදුරු රස්සාවල් කරලා තව නොයේක් රැකියාවල් කරලා ගල් කඩලා දුක් විඳලා තමයි රත්තරන් අම්මා තාත්තා ඔබ වෙනුවෙන් වැඩ කරේ. ඒ සල්ලි මදි වුණාම ඔබට උගන්වන්න සල්ලි මදි වුණාම අම්මයි තාත්තයි සමහර වෙලාවට ණය ගන්නවා. ණය වෙලා සමහරලාට ඔබට උගන්වන්නේ. තාමේ ණය ටික ගෙවා ගන්න බැරුව අම්මයි තාත්තයි තාම දුක් විඳිනවා. ඒ ಗುಣ මතක තියාගන්න පුතා. ඒ ටික මතක තියාගත්තේ නැත්නම් කවදාවත් ඔබට දියුණුවක් නැහැ. ඔබට තියෙන නිකන් කම්මැලියෙක් වෙන්නේ නැතුව ඈ මේ නොඑක් වැරදි විදිහේ මතදරන පුද්ගලයෙක් වෙන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නැතුව පාපී පුද්ගලයෙක් වෙන්නේ නැතුව අපේ තරුණ දරුවෝ එවැනි දෙමාපියන් පිළිබඳව තමන්ගේ අම්මා ගැන තාත්තා ගැන හොයලා බලන්න. ඔබ උත්සාහවන්ත වෙන්න. අර කිසිම උනන්දුවක් නැති මීයා වගේ තුන්වෙනි එකා වාගේ වෙන්නේ නැතුව උත්සාහවන්ත වෙන්න. උත්සාහවන්ත වෙලා ඔබ වැඩ කරන්න. වැඩ කරලා අම්මා ගත්ත ණය ටික ගෙවලා දාන්න. තාත්තා ගත්ත ණය ටික ගෙවලා දාන්න. ඒ මිනිස්සුන්ගේ කරදර වලින් ඒ මිනිස්සු මුදවන්න. ඔබට වගකීමක් තියෙනවා. එක එක වැරදි මතදරන මිනිස්සු පස්සේ යන්න එපා. නරක මිනිස්සු පස්සේ යන්න එපා. මෙලවක් ගැන හිතන්නේ නැති, පරලවක් ගැන හිතන්නේ නැති, අකුසල ධර්මයේ තියෙන බරපතල ගම ගැන හිතන්නේ නැති එහෙම පුද්ගලයෝ ඇසුරට යන්න එපා. එවැනි වැරදි මත දරන්නන් සමග එකතු වෙන්න යන්න එපා. ගුණවතෙක් වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න. ඒකයි වෙන්න ඕන. කම්මැලියෙක් වෙන්න එපා. ඒ වගේම කලගුණ මතක නැති පුද්ගලයෙක් වෙන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලාභේ ලැබපු අය මොනතරම් වාසනාවන්තද? හැම කෙනාටම මේ වාසනාව නැහැනේ පුතා. මේ වාසනාව තියෙන්නේ, මේ පින තියෙන්නේ මේ බුදුරජාණන්සේගේ ධර්මය අහන්න වාග්ය වැඩිපුරම උදා වෙලා තියෙන මේ අපිට ලංකාවේ අයට. මේ තරම් නිර්මල ධර්මයක් ලැබිලත්, සත්පුරුෂ ධර්මයක් ලැබිලත්, කල්යාණ මිත්‍ර ධර්මයක් ලැබිලත් අපි අඳුරෙම අතපත ගෑවොත්, අපි අඳුරෙම හිටියොත් වැරදි. අපි සමහර වෙලාවට ධර්මයේ හැසිරෙන්නේ නැති දෙමාපියන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. අම්මා ධර්මයේ හැසිරෙන්නේ නැති වෙන්න පුළුවන්. තාත්තා ධර්මයේ හැසිරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට පුළුවන් ධර්මයේ හැසිරෙන්න. අම්මා හැසිරෙන්නේ නැති වුණාට, තාත්තා හැසිරෙන්නේ නැති වුණාට පුළුවන්. සැරියුත් මහරහතන් වහන්සේගේ පෙර භවයේ අම්මා කෙනෙක් එනවා ප්‍රේතියක් වෙලා පින් අනුමෝදන් වෙන්න. සැරියුත් මහරහතන් වහන්සේ වගේ මහා පින්වන්ත උත්තමයෙක් පෙර භවයකදී හරි බිහි කරන්න තරම් පිනක් තිබුණ අම්මා කෙනෙක් කොහොමද ප්‍රේතියක් වෙන්නේ? දරුවා පින් කරාට අම්මා පින් කරේ නැහැ. දරුවා පින් කරාට අම්මා පින් කරේ නැහැ. ඒකයි. එහෙම ඉන්නවා. අපේ අම්මා සමහරට ධර්මයේ නැහැ. අපේ තාත්තා සමහරලාට ධර්මයේ නැහැ. අපේ අයියා අක්කා ධර්මයේ නැති වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ ධර්මයේ නැති වෙන්න පුළුවන්. ඔබේ සැමියා ධර්මයේ නැති වෙන්න බෑ. ඔබට පුළුවන් ධර්මයේ දෙන්න. ඔබට පුළුවන් ධර්මයේ හැසිරෙන්න. ඔබට පුළුවන් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මේ මූසිකා සූත්‍රයේ උපයෝගී කරගෙන අද හිතන්න. දැන් මම ආරම්භයේදීම ඔබට කිව්වා මේ දේශනාව අවසානයේ හිතන්න කියලා. මම මොන වගේ මේ කුලයකටද අයිති කියලා දැන් ඔබ හිතන්නකෝ. ගුල හාරනව හැබැයි ගුලේ වාසය කරන්නේ නැහැ. ධර්මයේ දන්නව හැබැයි ධර්මයට අනුගතව කටයුතු කරන්නේ නැහැ. ඔන්න ඒක කාණ්ඩයක්. දෙවෙනි කාණ්ඩය තමයි ගුල්වල වාසය කරනවා හැබැයි ධර්මයේ හැසිරෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුල්වල වාසය කරන හැබැයි ගුල් හාරන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ, ධර්මයේ ඉගෙන ගන්නේ නැහැ, හැබැයි සාමාන්‍යයෙන් වරදක් නැතුව ජීවත් වෙනවා. ඈ සමහරට හොඳ විදිහට ජීවත් වෙන අය ඉන්නවා. තමන්ගේ පාඩුවේ ඉන්නවා. අපේ ළමයි හොඳට ඉගෙනගෙන අල්ලපු ගෙදර ළමයා ඉගෙනගෙන රසායනිකට යන්න අයදුම් පත්‍ර දැම්මට පස්සේ ඒ කෙනාට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා තියෙදි පෙස්සන් හිම ගහන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. විපාක පිළිබඳව දන්නේ නැහැ. හැබැයි අනුන්ට කරදර කරන්නේ නැහැ. පාඩුවේ ඉන්නවා.
එහෙම ඇත්තිනවා. ධර්මයක් ගැන දන්න හැබැයි පාඩුවේ ජීවත් වෙනවා. එහෙම ඇත්තිනවා. එතකොට එහෙම කාණ්ඩයක් වෙන එහෙම මේ විශේෂිකුත් ඉන්නවා. ඊළඟ එක්කෙනා ගුල් හාරන්නෙත් නැහැ, ගුල් වල වාසය කරන්නෙත් නැහැ. ධර්මයක් ගැන දන්නේ නැහැ, හොඳ නරකක් දන්නේ නැහැ, මිලවක් ගැන දන්නේ නැහැ, පරලොවක් පිළිබඳව දන්නේ නැහැ. ඔහේ සමාජ විරෝධී විදිහට ජීවත් වෙනවා. මහා පවුකාර විදිහට ජීවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙනවා. නේ? ආන් එහෙමයි ජීවත් වෙනවා. ඒතර එහෙම වගේ අර ගුල් හාරන්නෙත් නැතුව ගුලක වාසය කරන තේ මීය වගේ එහෙම කොටසකුත් ඉන්නවා. ඊළඟ එක්කෙනා තමයි ධර්මයේ හොඳට දන්නව, ධර්මයේ හැසිරෙනව. ගුල් හාරලා ගුල් වල වාසය කරන පරිසමට ඉන්නවා. ඒ වගේ දැන් ඔබ බලන්න, දැන් ඔබ හිතන්න, අද මම බණ අහලා මේ බණට අනුව මම මොන ජාතිය කෙනෙක්ද? ඔබත් මීයෙක් වගේ හිතන්නද? මම මොන වගේද කියලා හිතන්න. දැන් අද අපි ඉගෙන ගත්තේ මූසිකා සූත්‍රය. හරි සුන්දර සූත්‍රයක්, වටන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුන්දරම සූත්‍රයක් මේ සූත්‍රය. ඉතාම කෙටි දේශනාවක්. හැබැයි මේ දේශනාව ඔබට ඔබේ ජීවිතේ සුන්දර කරගන්න, නිවැරදි කරගන්න, නිවැරදි මාවතට එන්න බොහොම වටින උපකාරවන දේශනාවක්. ඉතින් පින්වත්නි, අද net fm ධර්ම දක්ෂිනා තුලින් ඔබ මේ දේශනාව ශ්‍රවණය කරා. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරා. හැමදාකම වගේ ඔබ උතුම් දේශනාවන් ශ්‍රවණය කරනවා. මේ අහන බණ අර ධර්මයේ දන්නවා, ධර්මයේ හැසිරෙන්නේ නැහැ වගේ, ගුල් හාරනවා හැබැයි ගුල් වල වාසය කරන්නේ නැහැ වගේ, මේ බණ කොච්චර හැමදාම ඇහුවත් වැඩක් නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ ඔබ බණට අනුගත වෙන්නේ නැත්තම්. ඒ නිසා මේ දේශනාව තහන්ද, මේවා මතක තියාගන්න. දැන් පෑනක් පොතක් අරගෙන ඔබ ලියාගත්තා නම් එහෙම ලියාගෙන විතරක් ඉන්න එපා. හිතන්න, මම ධර්මය අහන කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්, ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක්. එහෙනම් මං වෛර කරන්න හොඳ නැහැ. කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් මං තරහක් ඇති කරගන්න හොඳ නැහැ. මොකද මම ධර්මය අහන කෙනෙක්. මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ඒ නිසා මම තරහ ගන්නෑ. මම වෛර කරන්නේ නැහැ. කෙනෙක් ඔබට බැනගෙන ආවට ඔබ බනින්න යන්නේ නැහැ. ඈ ඔබට කෙනෙක් ගහන්න ආවට ඔබ ගහන්න යන්නේ නැහැ. ඔබේ ඔබට යම් කිසි කෙනෙක් හතුරුකම් කරනවා. හැබැයි ඔබ හතුරුකම් කරන්න යන්නේ නැහැ. ඔබ කරුණාවන්තව ඔබේ ජීවිතයේ මැදිස්තව ගත කරනවා. ඒ නිසා මේ ධර්මය ඉතාම හොඳින් ඉගෙනගෙන, ධර්මය හොඳින් අහලා, මේ නිර්මල ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ ගත කරන්න ඔබට ආරාධනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු, බුදුරජාණන් වහන්සේ අගය කරපු ඒ ආර්ය ශ්‍රාවකයන් අතරට එකතු වෙන්න කියලා. ඔබත් ඒ ආර්ය ශ්‍රාවකයන් අතරට එකතු වෙන්න නම් ඔබ මහන්සි වෙන්න ඕනේ. ධර්මය හොඳට ඉගෙන ගන්න ඕනේ. ධර්මය හොඳට ගවේෂණය කරන්න ඕනේ. ධර්මයට අනුගතව කටයුතු කරන්න ඕනේ. උදේ ඉඳන් රෑ වෙනකන් ධර්මයේ හැසිරෙන්න, සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න. ඒ කියන්නේ උදේ ඉඳන් මෛත්‍රී කර කර කරුණාවන්ත වෙවි එහෙම ඉන්න කියන්නේ නෙවෙයි මේ කියන්නේ. වම් අත උඩින් දකුණු අත තියාගෙන භාවනා කර කර ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඔබ ගෙවෙන හැම වෙලාවකදීම කල්පනාවෙන් ඉන්න, සිහියෙන් ඉන්න, වරදක් නොවෙන්න ජීවත් වෙන්න, නිවැරදිව ජීවත් වෙන්න උත්සාහ කරන්න කියන එක තමයි සිහිපත් කරේ. ඉතින් එහෙමනම් මෙතෙක් වෙලා ඔබ අද net fm ධර්ම දක්ෂිනා තුලින් මේ දහම් දේශනාව ශ්‍රවණය කරන්නේ දුනා. මේ දේශනාව තුලින් ජනිත වූ කුසලය මේ ලෝකයට ආශිර්වාද කරමින් ඉන්න, මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයින්ට ආශිර්වාද කරමින් ඉන්න සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ආශිර්වාදයන් පිණිස මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වී සත්පුරුෂ ඇත්තන්ට සෑම දිනාටම, සෑම දිනෙකටම ලෝකේ වාසය කරන සෑම දිනාට ආශිර්වාද කරත්වා. ධර්ම මාර්ගයේ යන්න හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය වේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනාවන් එකතු කරනවා. ඒ වගේම මේ දේශනාවන් ශ්‍රවණය කරන අපේ පින්වත් ස්වාමින් වහන්සේලා, ඒ වගේම පින්වත් මෙහෙණින් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා, ඒ වගේම අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වතුන් හැම දිනාම, බොදු නොබදු හැම දිනාම, බෞද්ධ පිරිස විතරක් නෙමෙයි අබෞද්ධ අයත් මේ බණ අහනවා. ඒ හැම කෙනාටම මේ උදාර පින්කම හේතු වේවා. මේ දේශනාව තුලින් ජනිත වූ කුසලයේ ඔබට ආශිර්වාදයක් පිණිස වේවා. උතුම් නිවන් මඟ වඩන්නට, නිවන් මඟ යන්නට මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ උදාන පින ඔබට උපකාර වේවා. දහම් මඟ විවර කරගෙන උතුම් නිවන් මඟට යන්නට මේ උතුම් කුසලයේද හේතු වේවා, වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් කරනවා. සත්පුරුෂ ඔබ හැම දිනාටම රත්නත්‍රේ සරණයි, පිහිටයි. ඔබ හැම දිනාටම යහපතක්ම වේ.

0: සාදු සාදු සාදු. අද ධර්ම දක්ෂිණාව පැවැත්වූ පැල්මඩුල්ල සන්නස්කම පුංචි පන්සල ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය දැරණියගල ධම්මසාර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නැතිෆෙම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077-42-52 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානමෙන් ඉන්නවා. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් සතියේ දිනවල 077-77-25-214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076-716-3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076-716-3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙත් FM රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත පාරමිතාව

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසු ම්‍යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM met Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරි

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.